ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා පුත වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ

0: Lakhanda Radio ITN
1: වෙලාව 2:05 විනාඩි 56යි.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
3: Lakhanda Moving Insight.

0: ரேடியோ ITN ராட்டட்ட வக கேன ரேடியோ. ஜீவித்த தினம் நட பாசிட்டிவ் வைப்ஸ் வித் சார்ஜ்.
1: ஐபோவன் சுப தவசாக். ඔබ පොතක් ලියන්න දරන උත්සාහය දැකලා කවදාවත් පරිණත කතුවරයෙක් ඔබව විනිශ්චය කරන්නේ නැහැ. ඔබ ව්‍යාපාරයක් පටන් ගන්නවා දැකලා සුපිරි මිලියනපතියෙක් ඔබව විනිශ්චය කරන්නේ නැහැ. ඔබ අලුතින් නාට්‍ය නිර්මාණයක් කරන්න උත්සාහ කරද්දී පරිණත අධ්‍යක්ෂවරයෙක් ඔබව කොහෙත්ම විනිශ්චය කරන්න යන්නේ නැහැ. හැබැයි කිසිම දෙයක් කරන්න උත්සාහ නොකරන කෙනෙක් ඕනෑම මොහොතක ඔබව විනිශ්චය කරලා ඔබේ ඉලක්කයේ දිශානතිය පවා වෙනස් කරලා ඔබව අවුල් කරලා දාන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, තමන්ගේ ඉලක්ක උත්සාහයෙන් කැපවීමෙන් නිසි පියවර ඔස්සේ සාක්ෂාත් කරගත් මිනිසුන්ට මේ ජීවිතයේ ඇරියස් නැහැ. එහෙම මිනිස්සු බොහෝ විට තවත් කෙනෙකු විනිශ්චය නොකරන්නේ ඒ උත්සාහවන්තයින් එන මාවත වැරදීම් අතපසුවීම් සිතරදීම් බහුල බව තමන්ගේ අත්දැකීම් තුළින්ම වටහාගෙන ඉන්න නිසාවෙන්. එහෙමනම් ඔබේ ජීවිත ඉලක්ක ගැන නිසි අවබෝධයක් නැති හිස් අදහස් පළ කරන්නන්ගේ විවේචනවලට ඔබව මන්දගාමී කරන්න, එහෙම නැත්නම් ඔබේ යහපත් ඉලක්ක නවත්තලා දාන්න ඉඩ දෙන්න එපා. කෙනෙක් ඔබට ඕක කරන්න බෑ කියලා කියති, ඇයි මට ඒක කරන්න බැරි කියලා තමන්ගෙන්ම ප්‍රශ්න කරන්න ඉගෙන ගන්න. තමන්ගේ උත්සාහය වෙනුවෙන් පෙනී සිටින්න. විවේචන වලට වඩා ඔබේ සාර්ථකත්වයට ඔබ වෙනුවෙන් කතා කරන්න ඉඩක් හදලා දෙන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: positive vibes with Charmy.

0: අයිබුවන් සුබදැස්සන චැග්‍රහහි වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරන ඔබ සේලුදනාටමද හැමයි මස්සේ විසේ එක්වනිදා බ්‍රහස්පතින්දා දවස් අයිබන් සුබදැස්සනක් මේ කලා
1: අයිබෝවන්ගේහන් සුබෝදැස්සන
0: අදත් සූදනම් ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘතිවලට එවගේ මනකුත් ප්‍රවෘතිවලට අපි අවධානය යොමු කරන්න. මේකල තමන්ගේ ජීවිතවල ඉලක්ක තියෙනවා. මේ ඉලක්කවලට අපිට යන්න ගොඩාක් බාධක වෙනවා. විශේෂයෙන්ම ඔය එහා පැත්තෙන් ඒ වගේම අපිට ජීවිතේට සමහර අය ජීවිතේ නොදකපු දේවල් වලින් අපිට චෝදනා කරන්න පුළුවන්. අපි අර කතාවටත් කියනවා අපේ ඉලක්කවලට අපි යන්න ඕන. අර මුරණ බල්ලන්ට ගල් ගැහුවොත් කවදාවත් අපේ ඉලක්කයට යන්න හම්බ වෙන්නේ නැහැ. ඒකෙන් දා ඔබ ඔබේ ඉලක්කයට ගිහිල්ලා ඒවට පිළිතුරු ලබා දෙන්න. ඒක තවත් කියන ගමන් අපි ලක්කඩ මෝනින් නිවුස් වලට අදට මේ විදිහට ආරම්භ කරනවා. අවධානය ප්‍රථමයෙන්ම ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. පාස්කුදා ප්‍රහාරය දේශපාලන ගීමක් මහමුලකරු සලේ සිද්ධියෙන් පසු මහින්ද බැසිල් නාමල් හිරගිදුරදී පිල්ලයන් හමු වෙලා අසාද් මෞලානාගෙන් ප්‍රකාශයකින් හෙළමුණායයි නීතිපති උසාවියට දැන්වයි කියලාද මනෝප්‍රිය ගුණසේකර ලංකාදීප පුවත්පත වෙනුවෙන් ප්‍රධාන සිරස්තල විදිහට ගෙනවිත් තිබුණා. මන්දක දිනමින පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් ප්‍රධාන සිරස්තලයේ මේ විදිහටම සටහන් කර තිබුණා. මේ කළා පාස්කු දින ප්‍රහාරයෙන් පසුව මහින්ද බැසිල් නාමල් මඩකලපුව හිරගෙදරදී පිල්ලයන් හමු වෙලා ගෝඨාභය බලයට ඇවිත් සතියකින් අප දෙන්න පොරොන්දු වෙලා නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කෙලි කරයි කියලයි අද දිනමින පුවත්පත සටහන් කරලා තියෙන්නේ.
1: Let's move to the Daily News newspaper ගහන්. Witness Azad Maulana tells CID team in France. Mahinda Rajapaksha, Basil Rajapaksha, Namal Rajapaksha visited Pillayan in Batticleer prison. For the more details, Suresh Saleh had coordinated the lawyer after his attacks. Maulana prepared to return to testify request protection. Prosecution identifies Saleh as the mastermind main contractor. For the more in detail, Additional Solicitor General Dilip Peeris told Colombo Fort Magistrate Pasan Amarasena that former President Mahinda Rajapaksha, Basil Rajapaksha and Amal Rajapaksha has visited Pillayan at the Batticleer prison following the Easter Sunday terror attacks. During the visit, they had promised to release him within a week of Gotabaya Rajapaksha becoming president, with Peeris noting that Suresh Saleh had coordinated the lawyers. Let's see more details about it in Sinhala Gihan.
0: අද ජාතික ධාරාවේ පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයේ බාට පත්‍ර තිබුණේ මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති අපි අවධානය යොමු කරනවද ලංකාදීප පුවත්පතේ මනෝප්‍රිය ගුණසේකර ගෙනන වර්තාවට. දේශපාලන අවශ්‍යතාවයක් ඉටු කිරීම සඳහා පාස්කු ප්‍රහාරය සිදු කර ඇති බවත් එහි මහමුල කරු ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා කටයුතු කර ඇති බවත් අසාද් මෞලානා නැමැත්තා හෙළි කරතු ඇතැයි පාස්කු ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල කැඳපු අවස්ථාවේදී නීතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිස්ටර් ජෙනරාල් ජනාධිපති නීති දිලීප පීරිස් මහතා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට ඊයේ දැනුම් දී තිබෙනවා කියලයි වාර්තා වෙලා තිබෙන්නේ. රහස් පොලිසියේ

0: රාජපක්ෂ ජනාධිපති වේ සතියකින් පිල්ල යන්න එළියට ගන්නා බවට පොරොන්දුවක් දී ඇතැයි හෙළි කර තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධව අදාළව ආරක්ෂක ලේකම්වරයා විසින් දුන් බ්‍රදබුම් නියෝග අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරය රඳවා තබාගෙන ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී රහස් පොලිස් නිලධාරීහු දැඩි රැකවල් මැද අධිකරණයට ඉදිරිපත් කළා කියලත් අද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කළ තිබුණා. ලංකාදීප පුවත්පත දිනමෙන පුවත්පත අද මේ සම්බන්ධයෙන් ප්‍රධාන සිරස්තල විදිහට වාර්තා කළ තිබුණා. එතකම දිවයින පුවත්පත අද මේ සම්බන්ධයෙන් ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කළ තිබුණා. පාස්කු ප්‍රහාරයෙන් පසු මහින්ද බැසිල් නාමල් හිරේ සිට පිල්ලයන් බලන්න ගිහින් ගෝඨා ජනාධිපති වී සතියකින් අප ලබා දෙන බවට පිල්ලයන්ට පොරොන්දු වෙලා අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් උසාවියට දැනුම් දෙයි කියලයි අද දිවයින පුවත්පතේ AJA අබේනායක වාර්තාව ගෙනවිත් තිබුණේ. මේ විදිහට
1: අපි අවධානය යොමු කරමු ගිහන් අද ලක්කන ප්‍රවෘත්ති අංශය අරගෙන එන තොරතුරු වලට පැරණි ආර්ථික විනාශකාරී තත්ත්වයේ යළි ඇති නොවීමට සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා. දිත්වා සුලිකුණාටුව සහ මැද පෙරදිග යුදාර්බුද හේතුවෙන් ආර්ථිකයට ඇති වූ බලපෑමට සාර්ථකව මුහුණ දුන්නේ මහා භාණ්ඩාගාරය තුළ මුදල් අතිරික්තයක් තිබූ නිසා බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඒ මඩකලපුවේ පැවති විෂමද්‍රව්‍ය පරදන රටම එකට ජාතික මෙහෙයුම් වැඩසටහනට එක් වෙමින්
0: අද දිනමෙන පුවත්පත සම්බන්ධයෙන් ඡායාරූප සහිත වාර්තා කළ තිබුණා. මේකල මඩකලපුව මහජන පුස්තකාලයේ නව ගොඩනැගිල්ලක් මඩකලපුව මහනගර සභාවේ මහජන පුස්තකාලයේ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පුස්තකාලයේ ගොඩනැගිල්ලේ පිහිටි භූමියේ අඹ පැලයක් රෝපණය කළ අයුරු අද දිනමෙන පුවත්පත ඡායාරූප සහිත වාර්තා කළ තිබුණා. අපි බලමු අහලා බලමු ජනාධිපතිවරයා මොනවද ඊයේ දවසේදී මේ සම්බන්ධයෙන් කියන්නේ කියලා.
2: ජාතික ව්‍යසන බඩපත් වල අවසන් ඒකපසකින් අපේ තරුණ පරම්පරාව ගිල ගන්නවා. ඒක ප්‍රතිපලයක් ලෙස දෙමව්පිය විශාල වේදනාවට ලක් වෙනවා. මද්රව වලට ඇබ්බැහි වුණු තරුණ කණ්ඩායම ගමේ සිටීම ගමේ බියටපත් කරනවා. නීතියක් විනයක් ශිෂ්ටභාවයක් නැති තරුණ පරම්පරාවක් ගොඩනගමින් තිබෙනවා. මේ ව්‍යසනේ මොනතරම්ද කියන එක දිනපතා අපිට වාර්තා වෙන ප්‍රවෘත්ති වලින් පෙන්නුම් කරනවා. බෞගේද රාගම ප්‍රදේශ විශාල දුම්රිය පිළිපැනීම සිද්ධ වුණා. විශාල පිරිසක් තුවාල ලැබුවා. දුම්රියට මිලියන ගණනක හානිය සිද්ධ වුණා. හේතුව කුමක්ද? මද්රව වලට ඇබ්බැහි වූ විසින් යකඩ ගලවගෙන ගිහින්ත රේල් පීල්ලේ රුපියල් 300ක් උපයා ගැනීම වෙනුවෙන් කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ STF ආරක්ෂාව දාන්න සිද්ධ වෙලා තිබෙනවා. රැයට කම්බි කපාගෙන යන ගම්මල ගේක තරුණියක් තනියම තියලා යන බය තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. විශාල ගැටුම් එකිනෙකා අතර වෛරය විශාලස පැතිරෙන්න පටන් අරන් තිබෙනවා මේ ව්‍යසනය විසින්. එහෙනම් මේ ව්‍යසනය අවසන් කිරීම අපි ඉතාම තීරණාත්මක වැදගත් කාර්යයක් ලෙස තේරුම් අරගෙන තිබෙනවා. එක කාලයක මේ විෂමද්‍රව්‍ය තිබුණේ කොහෙද? සංචාරක කලාප කේන්ද්‍ර කරගත් කුඩා නගර කීපයක තිබුණා. අද ඈත ගම්මාන දක්වා මේ ව්‍යසනය පැතිරලා තිබෙනවා. මේ ව්‍යසනයට අපේ නාබර තරුණ තරුණයන් ගොදුරු වෙමින් තිබෙනවා. අපි මේ ජාතික ව්‍යාපාරේ පටන් ගත්තේ පහුගිය ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා. දැන් මාස 6ක් විතර වෙනවා. මේ මාස 6 ඇතුළත අවුරුදු 20කට වඩා අඩු පිරිමි දරුවන් 1122ක් අත්අඩංගුවට ආරම්භ තිබෙනවා. අපේ දරුවෝ නෙවෙයි, ගැහෙන දරුවන් 128 දෙනෙක් අත්අඩංගුවට පත් වී තිබෙනවා. අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය තමත් ගෞරවනීය සේවයක් ඉටු කරනවා. ඒත් එම නිලධාරීන් කීප දෙනෙකුද අත්අඩංගුවට ආරම්භ තිබෙනවා. මද්ද්‍රව්‍ය හේතු කොටගෙන රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ආරම්භ තිබෙනවා. කිසිත් වගකීතු ගෞරවාන්විත තැනක් ඉතිරි වෙන්නේ නැති තරමට මේ ව්‍යසනය පැතිරලා තිබෙනවා. අපි දොහොත් මුඳුන් තියා වන්දනාමාන කරපු අපගේ ආගමික ස්ථාන දක්වා මේවා පැතිරලා තිබෙනවා. අපිට සමාජයක් ලෙස බිය දනවන චිත්‍රයක් අපි ත්‍රිපිට තිබෙනවා. මේ ව්‍යසනයෙන් අපේ රටේ ජනතාව මුදවා ගත යුතුයි. තිර අධිස්ථානකට ඇවිල්ලා තිබෙනවා මේ ව්‍යසනය පරාජයට පත් කරන බව. දේශපාලකගේ රැකවරණ යටතේ මේ කුඩු ව්‍යාපාරිකයන් සහ කුඩු ව්‍යාපාරය වර්ධනය වුණා.
1: ආර්ථිකය සම්බන්ධයෙන්ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදහස් පළ කළා.
2: ලංකා ඉතිහාසයේ වැඩිම ධන අතිරික්තයක් සහිත භාණ්ඩාගාර ගිණුමක් අපි සතුව තිබෙනවා. ඒ නිසාම අපිට රුපියල් කෝටි 50,000ක් වැය කරන්න පුළුවන්කම ලැබුණා. දිත්වා සුලිකුණාටුවට මුහුණ දෙන්න මැද පෙරදිග යුද කලාප නිසා ඇති වී තිබෙන ඉන්ධන මිල ඉහළ යාම, විදුලි බිල ඉහළ යාමට යම් මැදිහත් වීමක් කරන්න අපිට හැකියාව ලැබුණා භාණ්ඩාගාරයේ රුපියල් තිබුණු නිසා. පහුගිය අප්‍රේල් මාසයේ සඳහා රුපියල් කෝටි 2,000ක් වෙන් කර ඉන්ධන වලට සහනාධාරයක් ලබා දෙන්න. ඉදිරි මාස දෙකෙත් රුපියල් කෝටි 2,000 බැගින් ලබා දෙනවා ඉන්ධන සහනාධාරයට. අදත් ඔබ පාවිච්චි කරන හැම ඩීසල් ලීටරයකටම ආණ්ඩු රුපියල් 100ක සහනාධාරයක් දෙනවා. ඒ භාණ්ඩාගාරයේ සතුව රුපියල් තිබෙන නිසා ඉන්ධන මිල ඉහළ යාම හේතු කොටගෙන අපට විදුලි බිල යම් ප්‍රමාණයක ඉහළ දාන්න සිදු වුණා. නමුත් විදුලි පාරිභෝගිකයන් 95%කටම විදුලි බිල ඉහළ යන්නේ නැහැ. ஆண்

මූලික සහනාධාරයක් ලෙස ලබා දෙන සීරණය කරා. එනිසා විදුලි පාරිභෝගිකයන් 5%කට පමණයි විදුලි බිල ඉහළ ගියේ පහුගිය වැඩි කිරීමේදී. ඒ සහනාධාර අපි සැප්තැම්බර් මාසේ දක්වා ලබා දෙනවා. ඒ වෙනුවෙන් ආණ්ඩු රුපියල් කෝටි 1500ක වැය බරක් දරනවා. එනිසා අපි ශක්තිමත් ආර්ථික කළමනාකරණයක ප්‍රතිඵල ලෙස මෙවැනි ව්‍යසනයකට මුහුණ දෙන්න පුළුවන් රුපියල් ප්‍රමාණයක් අපේ භාණ්ඩාගාරයේ සතුව පවතිනවා. ඒත් වර්තමානයේ අපි මුහුණ දී තිබෙනවා ඩොලරය පිළිබඳ අර්බුදයකට. විශේෂයෙන් ඩොලරය අනෙක් මුදල් ඒකක වලට සාපේක්ෂව ශක්තිමත් වෙලා තිබෙනවා. ඒ අපේ රුපියලට බලපෑමක් ඇති කරලා තිබෙනවා. අපි මේ වෙලාවේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බැඳුණු විස්තීර්ණ ණය වැඩසටහනක් එක්ක. ඒ නිසා අපි ඔවුන් එක්ක සාකච්ඡා කරමින් තිබෙන කවර තීන්දුවද අපි ගත යුතු කියලා අපි සතු තිබෙන යෝජනා අපි ඔවුන්ට ඉදිරිපත් කරලා තිබෙනවා. කෙටි කාලයක් අපිට මේ ඩොලරේ සඳහා තියෙන තෙරපුම පාලනය කරගත යුතුයි. ඒ සඳහා අපි ඉන්ධන පාවිච්චි සීමා කළ යුතුයි. අපේ ආනයන භාණ්ඩ පාවිච්චිය පිළිබඳ යම් අවධානයක් යොමු කළ යුතුයි. අපේ ආනයන වියදම අඩු කිරීම පිළිබඳ අපි කල්පනා කර යුතුයි. ඒ නිසා මා ඉල්ලා සිටින සියලු පුරවැසියන්ගේ මේ පිළිබඳ කල්පනා කරන්න. අපි කොහොමද රටින් එළියට ගලාගෙන ඩොලර් ප්‍රමාණය අඩු කිරීම සඳහා තනි තනියම අපි මෙදියත් ඉන්නේ කොහොමද කියලා කල්පනා කරන්න කියලා මා ඉල්ලනවා. මේ කෙටි කාලයක් පවතීවි. ඒට අපි ශක්තිමත් මුහුණ දෙමු. නැවත පැරණි ආර්ථික විනාශකාරී තත්ත්වයක් අපේ රටේ ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව මම ඔබට සාධිත කරනවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
5: ලක්කන සිතනිවන බුදුපන සිතනිවන බුදුපන
0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නවේට
6: මිනිසත් කමගන බන පතෙන් මෝහය තුරලන්
0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: බලබදසන හයයි විනාඩි 26 අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පත්වල. දිනමින පුවත්පත්වල සඳහන් කරලා තිබෙනවා චල්මර සම්පත් මැතිසබින් දොට්ට මූලාසනයට අවනත නොවී කලහකාරී ලෙස හැසිරිලා. අද දිනමින පුවත්පතේ වාර්තාව ස්වර්ණා විජේකෝන් සංදේහකරුණ රත්නයි ගෙනෙන්නේ. අපි බලමු මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පතට අවධානය යොමු කරලා.
1: Yes, Gyan. MP Charm returns, troublemaker speaker orders him out. For the more in details, Speaker Dr. Jagat Wickramaratne instructed the Secretary General of Parliament to remove MP Charmra Sampath Dasanayake from the parliamentary premises yesterday to ensure the smooth running of the parliament business due to the MP's inappropriate conduct over breach of his parliamentary privilege. Let's see more details about it in Sinhala Gihan.
0: මූලාසනයට අවනත නොවීමෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට දිගින් දිගටම උත්සාහ කළ බදුළු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සභා ගර්භයෙන් ඉවත් කිරීමට වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ නියෝග කර තිබෙනවා. කතානායකවරයා ලබා දුන් නියෝග නොසලකා හරිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා දිගින් දිගටම සිය වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කළ අතර මේ හේතුවෙන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු භූමියෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මහලේකම් වරියට කිහිප වතාවක්ම නියෝග කර තිබෙනවා. එනෝ කතානායකවරයා ලබා දුන් මෙම නියෝගයෙන් පසුව වේතුධාරී කුෂාන් ජයරත්න මහතා ඇතුළු වේතුධාරී මණ්ඩලය ඇතුළු මන්ත්‍රීවරයා සභා ගර්භයෙන් ඉවත් කිරීමට දැඩි උත්සාහයක් දැරූ අතර මන්ත්‍රීවරයා ඉවත් වූයේ විනාඩි 10කට අධික කාලයක් විරෝධතාවයේ දීමෙන් පසුවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට සිය වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මුලින් අවස්ථාව නොදුන්නද දිගින් දිගටම මන්ත්‍රීවරයා කළ ඉල්ලීම මත කතානායකවරයා ඊට අවස්ථාව ලබා දුන්නා කියලත් අද දිනමින පුවත්පත වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා.
1: Let's move to the Daily News newspaper. Only 1,782 letters of credits were opened before 15th of May cut-off date, Minister said. Opposition claim of 4,000 letters of credits being opened in false. Furthermore, in detail, Economic Development Deputy Minister Dr. Anil Jayanta Fernando told Parliament yesterday that the opposition claimed that two prominent businessmen or companies opened letters of credits for 4,000 motor vehicles before 50% custom import duty surcharge was imposed is false, and it is confirmed that a total of 1,780 letters of credits were opened or before the 15th of May cut-off date. Let's see more details about it in Sinhala Gihan. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා.
0: වාහන 4000 කතාව බොරුවක් නියෝජ්‍යමති අනිල් කියයි කියලාද සඳහන් කරලා තිබෙන්නේ. සුභාෂිනී සේනානායක ස්වර්ණා විජේකෝන් සංදේහ කරුණාරත්නයි වාර්තාව ගෙනෙන්නේ. වාහන මත පනවා ඇති තීරුබද්දට 50%ක අධිභාරයක් පැනවීමට පෙර මෙරටට වාහන 4000ක් ආනයනය කරමින් ණයවරලි පිනිකුත් කර ඇතැයි විපක්ෂය නගන චෝදනාව සම්පූර්ණ බොරුවක් බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා. ඔහු මේ බව සඳහන් කළේ 15 වෙනිදා වාහන 1782ක් පමණ ගෙන්වා තිබූ බවත්, ණයවර ලිපි නිකුත් කර තිබෙන්නේ 380ක් පමණක් බවත්, ඒ සඳහා වැය වුණු මුදල ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 23.71ක් පමණක් බවද ඔහු අවධාරණය කරා කියලයි අද දිනමින පුවත්පත සටහන් කරලා තියෙන්නේ.
1: Let's move to the Daily News newspaper again. Revenue from expressway tops 16,330 million rupees in 2025. Furthermore, in detail, Transport, Highways and Urban Development Minister Bimal Ratnayake told Parliament that the country's annual revenue earned from expressway from 1st of January to 31st of December 2025 totaled 16,330.14 million rupees. The minister stated that the annual expressway maintenance cost totals 5,180.90 million rupees. Let's see more details about it in Sinhala.
0: දදහස් විසිපහ වසරේ අධිවේගී මාර්ගවලින් බිලියන දහසයක ආදායමක් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතායි මෙහෙම කියන්නේ. ස්වර්ණා විජේකෝන් සංදේහ කරුණාරත්නායි වාර්තාව ගෙනෙන්නේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියෙන් රුපියල් මිලියන 16,330.1 ආදායමක් 2025 වර්ෂයේ ජනවාරි පළමුවනදා සිට දෙසැම්බර් 31 වෙනිදා දක්වා කාලය තුල ලැබී ඇතැයි ප්‍රවාහන මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා. මෙරට සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ දුර කිලෝමීටර 312.57 බවත් ඒවායේ නඩත්තු පිරිවැය රුපියල් මිලියන 5180.90 බවත් අමාත්‍යවරයා සඳහන් කළා. විමල් රත්නායක මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් කියලත් අද දිනමින පුවත්පත සටහන් කර තිබෙනවා. එතකම අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමු වෙමු. ලක්කන මෝනින් නිවුස් අලට් එක ආරාධනා කරනවා ඔබට FM 93.5 ලක්කන මෝනින් නිවුස් අලට් එක එකතු වෙන්න.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඬ.
0: වෙලාව දෙසන 6:33 අපි සූදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්නේ මේ මාසයේ 20 වෙනිදා බදාදා දවසේ. ඊයේ දවසේදී මහජන සම්පත් ක්‍රියාත්මකුණේ ජයග්‍රහී 6195 වන දිනුම් වාරය විදිහට ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය විදිහට G ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක බිඳුව, අංක 3, අංක 9, අංක බිඳුව, අංක 6 සහ අවසානයේ අංක 2.
1: ගොවිසෙත 4437 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණ F ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වුණේ. ජයග්‍රහයි අංක 3, අංක 21, අංක 31 සහ අවසානයේට අංක 72 විදිහටයි සටහන් වෙන්නේ.
0: මෙගාපව ජයග්‍රහ 2543 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය විදිහට X ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහ සුපිරි අංක 8 ජයග්‍රහ අංක සටහන් වෙනවා. අංක 5, අංක 10, අංක 25 සහ අවසානයේට අංක 40.
1: දල නිධානය 2225 වන ජයග්‍රාහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ ඉසෙඩ් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රාහී අංක සටහන් වෙනවා. අංක 32, අංක 38, අංක 40 සහ අවසානයේට අංක 50 විදිහට.
0: හඳහන ජයග්‍රහී 1504 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. බලන්න ඔබ ජාතික ලොතරැයි මණ්ඩලෙන් මිලදී ගත්තු හඳහන ලොතරැයියේ සටහන් වෙලා තිබෙන ලග්න සංකේතය බවට පත්වලා තිබෙන්නේ මේෂ ලග්න සංකේතයද කියලා. එතකම ජයග්‍රහී අංක සටහන් වන අංක 17, අංක 25, අංක 38 සහ අවසානයේ අංක 50.
1: අද සම්පත 770 වන ජයග්‍රහ දිනුම් වාරයේ ජී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙනවා. එතෙක්ම ජයග්‍රහී අංක, අංක 9, අංක බිඳුව, අංක 6 සහ අවසානයේට අංක 2 විදිහටයි සටහන් වෙන්නේ.
0: NLB ජය යදවසදී ක්‍රියාත්මකුණේ ජයග්‍රහී 463 වන දිනුම් වාරයේ විදිහට ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ බාටපත් උනේ P ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 3 නවතත් අංක 3, අංක 8 සහ අවසානයේ අංක 3 දවසේදී NLB ජය 463 වන දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක බවට පත් වුනේ.
1: සුබ දවසක්. 311 වන ජයග්‍රහී දිනුම් වාරයේ අරගෙන බලන්න ඔබ මෙලදී ගත ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන ජයග්‍රහී ලග්න සංකේතය මිතුන ලග්න සංකේතයද කියලා. ජයග්‍රාහී අංක, අංක 23, අංක 42 සහ අවසානයේ අංක 56 වෙනකොට සුබ දවසක්. 311 වන දිනුම් වාරයේ ජයග්‍රාහී ප්‍රවර්ධන අංකය 1923 විදිහටයි සටහන් වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලක්කන මෝනින් නිවුස් වලට හංගින වෙලාවත් මතක් කරනනම් වෙලාව උදෑසන 6:00
1: විනාඩි 36.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
0: ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්
2: දන්සල් සංවිධායකවරුනි පොලිතින් ලන්ෂීට් ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සැල සංවිධාන කරන්න.
0: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපිත් පෙළගැසෙමු.

0: බලව දසනහයයි විනාඩි 42යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. මේද ලංකා දිවයින පුවත්පත ප්‍රධාන සරස්තලය විදිහට වාර්තා කරලා තියෙන්නේ බඩු මිල පාලනයෙන් ගිලිහේ ආනයනික භාණ්ඩ මිල ඉහළට නිෂ්පාදන ක්‍රියාවලියට අහිතකර බලපෑම් සමාගම් කිරිපිට මිල උසයි ඩොලරය නවතින තෙක් බඩු මිල ඉහළ යෑම වළක්වන්න බැහැද කමල් බෝගඩ සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝණෝයි වාර්තාව ගෙනවෙත් තිබෙන්නේ. අපි දිවින පුවත්පතේ සටහන්ට යොමු වෙන ප්‍රථමව ඩේලි නිවුස් පුවත්පතට අවධානය යොමු කරන්න සූදානම්. අද මේ ඩොලරේ බිල ඉහළ යාම සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවල තිබුණා. පුවත්පත් ගණනාවක වන්දක ලංකාදීප පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් මේ කළා තොරතුරු වාර්තා කරලා තිබුණා.
1: ඔහුගේ හනද ලංකාදීප පුවත්පත සටහන් කරන රුපියල දිගින් දිගටම පල්ලමට ඩොලරය දැන් 342යි. අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙනවා ලංකාදීප පුවත්පතේ. අපි අවධානය යොමු කරමු දිවින පුවත්පතට.
0: අමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල දිනෙන් දින අඛණ්ඩව අවප්‍රමාණය වීම හේතුවෙන් මේ වන විට වෙළඳපොළ තුළ බරපතල අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බවට ආර්ථික විශේෂඥයෝ අනතුරු හඟවා තිබෙනවා කියලායි සටහන් කළා තිබෙනේ. මෙම තත්ත්වයේ හේතුවෙන් දැනටමත් වෙළඳපොළ තුළ අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් 10%ත් 15%ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර රුපියල අවප්‍රමාණය වීම තවදුරටත් පැවතිය හොත් සියලුම ආනයනික භාණ්ඩ මිල ගණන් පාලනයකින් තොරව ඉහළ යා හැකි බවටද ඔහු අනතුරු හඟවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් දිවයින කළ විමසුමකදී ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසුවේ රුපියල අවප්‍රමාණය වීම ප්‍රධාන අංශ දෙකකින් ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බවයි. ඒ අනුව ආහාර පාන, බෙහෙත්, ඉන්ධන, පාරිභෝගික භාණ්ඩ මිල ගණන් ඉහළ යාම තුළ පුද්ගලයන්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවන අතර නිෂ්පාදන ක්‍රියාවට අවශ්‍ය අමුද්‍රව්‍ය හා අනෙකුත් භාණ්ඩ මිල ගණන් ඉහළ යාම තුළ නිෂ්පාදන ක්‍රියාවලියටද අහිතකර බලපෑම් එල්ලවීම වළක්වා ගත නොහැකි බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා. විදුලිය, ඛනිජ තෙල්, ඖෂධ මෙන්ම අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර මිල ගණන් දැනටමත් ඉහළ අගයක පවතින පසුබිමක තවදුරටත් භාණ්ඩ මිල ඉහළ යෑම පාරිභෝගිකයන්ට දරාගත නොහැකි තත්ත්වයක් ඇතිවනු ඇතැයිද දුනුසිංහ මහතා අවධාරණය කළා. මේ අතර ආනයනික කිරිපිට මිල ගණන් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් ඊයේ තීරණය කළ අතර එනෝ ග්‍රෑම් හාරසයක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් සහ කිලෝවක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දැමීමට එම සංගම් තීරණය කර තිබෙනවා. මේ අතර සීනි, පරිප්පු, අල, බීලුණු, ආනයනික සහල් ඇතුළු ආනයනික භාණ්ඩ රසක මිල ගණන් එකුත් සතියට සාපේක්ෂව සැලකිය යුතු ගණනකින් ඉහළ ගොස් ඇති අතර මේ පිළිබඳව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සරවිරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඩොලරේ අගය ස්ථාවර වනතුරු භාණ්ඩ මිල ගණන් ඉහළ යෑම වළක්වා ගත නොහැකි බවයි කියලයි අද දිවයින පුවත්පත සටහන් කර තිබෙනවා.
1: ලංකාදීප පුවත්පතේ සටහන් වෙන කිරිපිටි මිල රුපියල් 125කින් නැගී යොහන් බහසුරයද වාර්තාව අරගෙන ඉන්නේ. ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 125කින් ඉහළ දැමූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගම ඊයේ සඳහන් කළා. ඒ අනුව කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් ඉහළ දැමූ බවත් නව මිල ඊයේ සිට ඇසුරුම් කරන කිරිපිටි පැකට්ටුව සඳහා ක්‍රියාත්මක බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් සඳහන් කළා. කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 3000ක්ද ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1200ක්ද වන බව කී එම ප්‍රකාශකයා. ඇතැම් සමාගම් මෙම මිලට වඩා රුපියල් 100ක පමණ අඩු මිලකට අලෙවි කරන අවස්ථාද දක්නට තිබෙන බවයි සඳහන් කළේ කියලායි අද ලංකාදීප පුවත්පතේ සටහන් බවට පත් වෙලා තියෙන්නේ.
0: මෙත්කම දිවයින පුවත්පතට අවධානය යොමු කරනවා. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් සඳහන් කළ තිබුණා රුපියල පීඩනයට පත්වුණු හේතු ජනපති පහදයි, සංචාරක පැමිණීම් අඩුවීම හා යුද්ධය නිසා රටට ඩොලර් ගලා ඒම සීමා වෙලා කියලයි අද සටහන් වෙලා තියෙන්නේ. අමරිකාන ඩොලරය ලෝකයේ අනෙකුත් මුදල් ඒකකවලට සාපේක්ෂව ශක්තිමත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල මත යම් පීඩනයක් එල්ල වී ඇති බව ජනාධිපති අනුර කුමාර දසනායක මහතා සඳහන් කරනවා. සංචාරකයන්ගේ පැමිණීම තාවකාලිකව අඩුවීම සහ මැද පෙරදිග පවතින යුදමය තත්ත්වය නිසා ඩොලර් මෙරට ගලා ඒම අවම වීම ඊට ප්‍රධාන හේතුව වෙලා තිබෙනවා කියලයි අද වැඩිදුරටත් සඳහන් වෙලා තිබෙන. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් අද තොරතුරු සඳහන් කරලා තිබුණා. මෙම වාතාවරණයට හේතුවෙන් අපනයන ආදායම් පහත වැටීම නිසා රටතුලට ගලායන ඩොලර් ප්‍රමාණය සීමා වී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එමෙන්ම ඉන්ධන ආනයන පිරවැය ඉහළ ගොස් ඇති අතර පසුගිය මැයි මාස සඳහා පමණක් ඩොලර් මිලියන 522ක මුදලක් එවෙනුවෙන් වැවී තිබෙන බවත් මේ හේතුවෙන් රුපියල දැඩි තෙරපුමක් ඇති වී තිබෙන බවද අදාළ අර්බුදයට මුහුණ දීම සඳහා පියවර රැසක් ගැනීමට නියමිත බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද වැඩිදුරටත් තොරතුරු දිවයින පුවත්පත වාර්තා කළා තියෙන්නේ.
1: ජනාධිපතිතුමන්ම සඳහන් කරපු තවත් පුවතක් අද ලංකාදීප පුවත්පතේ සටහන් කරනවා ගිහන් රජයේ සේවක පඩි වැඩිවීමක් ජනවාරියේ. අංජුල මහික වීරරත්නයි වාර්තාව අරගෙන එන්නේ ලබන ජනවාරි මාසයේදී රාජසේවක වැටුප් වැඩිවීමක් සිදු වෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී සඳහන් කළා. අදින තුනකින් රාජසේවයේ වැටුප් වැඩි කිරීම සිදු කර තිබෙන බව කී ජනාධිපතිවරයා තව විශාල ලෙස විසඳිය යුතු ප්‍රශ්න තිබෙන බවත් සඳහන් කළා. තියෙන අපිට ශක්තියක් අපිට ශක්තිමත් රාජ්‍ය සේවකයන් අවශ්‍යයි. අපේ පොලිසිය ත්‍රිවිධ හමුදාව දිසාපතිවරයාගේ සිට පහළට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි කියලා තමයි එතුමන් සඳහන් කරන්න කියලායි අද ලංකාදීප පුවත්පතේ සටහන බවට පත් වුනේ.
0: එතකම දිගින් දිගටම කතා කරන ඩොලරය දැන් ඊයේ දවස වන විට රුපියල වලපල්ලටම දමා ඩොලරය ඊයේ රුපියල් 342ට නැගී කියලා අද ශ්‍යාම් නුවන් ගණේ වත්ත ගිනන වාර්තාවේ සටහන්. ශ්‍රී ලංකා රුපියල තවදුරටත් සැලකිය යුතු ලෙස පිරිහීමට ලක් වෙමින් ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ රුපියල් 342 දක්වා ඉක්මවා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා කියලායි සටහන් වෙලා තිබෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු විසින් ඊයේ නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතය අනුව අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 342.72ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පෙරේදා ඇමරිකානු ඩොලරයේ විකුණුම් අගය රුපියල් 338.07ක් වූ අතර මේ අනුව ඊයේ පමණක් ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 4.763කින් කැපී පෙනෙන ලෙස වැඩි වී තිබෙන බවත් එසේම පෙරේදා රුපියල් 328.23ක් වූ ඇමරිකානු ඩොලරයක ගැනුම් අගය ඊයේ රුපියල් 332.08ක් දක්වා රුපියල් 385කින් වැඩි වී තිබෙනවා. මේ අතර ඊ එක්තරා රාජ්‍ය බැංකුවක ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 345.20ක් ලෙස සටහන්ව තිබෙන බවද නිරීක්ෂණය වී තිබෙනවා. මෙලෙස පසුගිය දිනවල අඛණ්ඩව රුපියල වේගෙන් පිරිහෙමින් තිබෙන අතර ආර්ථික හා මූල්‍ය විශේෂඥයන් පවසන්නේ මේ හරහා මහජනතාව දැනට මුහුණ දෙමින් සිටින මිල පීඩනය තවත් උග්‍රවනු ඇති බවයි කියලයි අද දිවයින පුවත්පත වැඩිදුරටත් සටහන් කර තිබෙන්නේ.
1: වතුකරේ ජනතාවට ඉඩම් අයිතිය ඉල්ලා 11 හැවිරිදි ළමයෙක් කොළඹට පාගමනක අද ලංකාදීප පුවත්පතේ වාර්තාව අරගෙන ඉන්නේ. උඩරට වතුකරේ ජනතාවට ඉඩම් අයිතිය ඉල්ලමින් ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ සහ රජයේ වගකීතු අංශවල අවධානය යොමු කර ගැනීම අරමුණින් 11 හැවිරිදි ළමයෙක් තලවකැලේ සිට කොළඹ දක්වා පාගමනක ඊයේ උදෑසන නිරත වුණා කියලායි සඳහන් වෙන්නේ. තලවකැලේ ලිඳුල මෞසා කැලේ වත්තේ පදිංචි ප්‍රේම්රාජ් කාර්ති නැමැති 11 හැවිරිදි ළමයා උඩරට වතුකරේ ජීවත් වෙන මලේගම් ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙන ලෙස ඉල්ලා තමයි මේ විදිහට පාගමනක නිරත වෙලා තියෙන්නේ කියලායි අද ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ.
0: ලකන මෝනින් නිවුස් වලට හංගන වෙලාව මත කරණම් වෙලා උදෑසන 6යි
1: විනාඩි 50යි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ரேடியோ ITN ரட்டட வக கேன ரேடியோ அரவுண்ட் தி வேர்ல்ட்
1: වලව දසන 6 විනාඩි 54යි අපි සූදානම් අදවසේදී පත්තරවල වාර්තා කරලා තියෙන විදේශ පිටුවේ තොරතුරු මොනවද කියලා හොයලා බලන්න මේකලාද දිවයින පුවත්පත වාර්තා කරලා තිබුණා පුටින් බීචින්යයි චතරපමුණුවයි වාර්තාව ගැන විතේනේ අපි මේ සම්බන්ධයෙන් අදවසේදී කතා බහ කරන සූදානම් අපිත් එක්ක එකතු වෙනවා ලක්කඩ ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකාර ඒ වගේම ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක චන්දන මාර්සිංහ සමගින් අයිබන් සුබදාසනක් ඔබතුමන්ට
2: අයිබන් සුබදාසනක් ගියන්
1: මේකලා අපි දවසේදීත් මේ සම්බන්ධයෙන් කතා බහ කරා මේ රුසියානු ජනාධිපතිවරයාගේ චීන සංචාරය සම්බන්ධයෙන් අපි ඒ පිළිබඳව වැඩිදුරටත් අද දවසේදී කතා බහ කරන්න සූදානම්.
2: ඔයතර මේ සංචාරයේදී රුසියාව සහ චීනය අතර එකඟතා වැඩපිළිවෙළ ගන්නවා ක්‍රියාත්මක වුණා. නායකයන් දෙපළගේ සහභාගීත්වයෙන් ගිවිසුම් 20කට ආසන්න ප්‍රමාණයකට අත්සන් කළා තියෙනවා සහ විවිධ මට්ටමේ සාකච්ඡා පවත්වලා තියෙනවා. සහ සමහරලාට ජාත්‍යන්තරේ පොඩක් බලාපොරොත්තු වෙන යම් ආකාරයක දෙයක් සිද්ධ වෙයි කියලා. නමුත් මේ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් කියලා නැත් මොනවාද කියලා ගැන කතා කරමු. දැන් ප්‍රධාන කරුණු කීපයක් ඔවුන් අතර සාකච්ඡා වෙලා තියෙන එකක් තමයි නව ආකාරයේ ජාත්‍යන්තර සම්බන්ධතා ඇති කර ගැනීම. මෙතනදී ආර්ථික ආරක්ෂක වගේම රාජ්‍යතාන්ත්‍රික බලය පිළිබඳව උන් සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම ඇමරිකාව ඇති කරගෙන තියෙන ආධිපත්‍ය සම්බන්ධයෙන් මේ නායකයන් දෙදෙනා එක්තරා ආකාරයක විරෝධයක් පළ කරලා තියෙනවා. මොකද යම් ආකාරයක බහුපාර්ශවීය ක්‍රමවේදයක් වෙනුවට ඒකපාර්ශවීය ආධිපත්‍යයක් ලෝකේ පුරා පතුරවන්න උත්සාහ කරන බවක් ඔවුන් පෙන්න තියෙනවා කියලා ඔවුන් කියන්නේ. ඒ වෙනුවට රටවල රටකට හෝ රටවල් දෙකකට හෝ සීමා නොවි රටවල් කීපයකට සීමා වෙන බලය සහිත ආධිපත්‍යයක් තිබිය යුතුයි කියන මතවාදයේ උන් ඉන්නේ. වගේම සාමය සංවර්ධනය සහ සහයෝගිතාව පිළිබඳ එකඟතාව වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා. දැන් රුසියාවේ ටාස් ප්‍රවෘත්ති ආයතනය වගේම චීනයේ සිංහා ප්‍රවෘත්ති ආයතනය මේ ආයතන දෙක අතර සම්බන්ධතාවට අවුරුදු 70ක් ඒ පිළිබඳවත් නායකයන් සාකච්ඡා කරලා තිනවා. සහ මේ ආර්ථික සහයෝගිතාව වැඩි කරන්න ඒ වගේම ඇමරිකා ඩොලර් වලින් ඉවත් වෙන දැනට ලෝකයේ ගණදුන සිද්ධ වෙන්නේ ඇමරිකා ඩොලර් වලින් ශේෂින් චීනය සහ රුසියාවත් නවුන් කතා බහ කරලා තියෙන මේ ඩොලර් වලින් ඉවත් වෙලා ඊටසේ ඇමරිකාව කියන කාරණේ පැත්තකින් දාලා රූබල් සහ යුවාන් වලින් ගණදුන කිරීමේ අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡා කළා තමයි මේක මීට මාසයකට කලිනුත් මේ හෝමස් අර්බුදයේ ආසන්නෙදිත් ඔවුන් සාකච්ඡා කළා ඇමරිකා ඩොලර් පැත්තකින් තියලා ඔවුන්ගේ මුදල් ලේඛක වලින් ගණදුන කරන්න මේ සාකච්ඡාවේදී පිළිබඳ තවතත් සාකච්ඡා වැඩිදුර ගණදුන කරන්න පිළිබඳව අදහසක් පළ කරලා තියෙනවා. දැන් ලේඛන 20ක් විතර ඔවුන් දෙන්න අත්සන් කරලා තියෙනවා. එතකොට මේ සහයෝගිතාව වර්ධනය කර ගැනීම පිළිබඳ ඉතාම බරපතල විදිහට සාකච්ඡා කරලා තියෙන හැබැයි ජාත්‍යන්තරය සහ මේ සංචාරයේදී අපේක්ෂා කළා දැන් රුසියාවෙන් චීනයට ගෑස් යවීම පිළිබඳව නල පද්ධතියක් සයිබීරියාව මොංගෝලියාව වගේ හරහා නල පද්ධතියක් ඉදිකිරීම සම්බන්ධයෙන් පහුගිය වසරේ උන් ගිවිසුමකට එළඹුණා. මේ සාකච්ඡාවේදී යලිත් ඒ පිළිබඳ කතා කරයි කියලා සහ අවසන් ගිවිසුමකට එයි කියලා තමයි බලාපොරොත්තු තිබුණේ. නමුත් රටවල් දෙකේ තියෙන යම් ආකාරයක ද්විපාර්ශ්වික කාරණා සම්බන්ධයෙන් ඇතිවෙච්ච යම් දෙයක් නිසා හෝ මේ නල පද්ධතිය පිළිබඳ අවසන් එකකතාවට ඇවිල්ලා නැහැ. කොහොම වුණත් දැන් කවුරු වුණත් තමන්ගේ අභිලාෂයන් පිළිබඳ වැඩි අවධානය යොමු කරනවා කියන එක තමයි මේකෙන් පැහැදිලි වෙන්නේ. සහ ඒ වගේම ආයේ ලැබෙන තව මාස කිහිපයකින් චීන දිපැවැත්වෙන සමුළුවක්. ඒ සමුළුවටත් ආපහු මේ වසරේදීම පුටින් ජනාධිපතිවරයා එනවා කියලා තමයි කියලා තියෙන්නේ. මේ විදිහට රටවල් දෙක අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම සහ සමහර ඒකපාර්ශ්වික කාරණා සම්බන්ධයෙන් ඊතරම් දුරට සාකච්ඡා නොවීම පිළිබඳව මත දෙකක් සමග තමයි මේ සංචාරය අවසන් වෙන්න යන්නේ.
1: හොඳයි, බෙහෙම ස්තුතියි චන්දන මාර්සිංහ මහතා දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා මේ විදේශ පුවත් විශ්ලේෂණය කරාට අපි යන හදන්නේ දවසේදී ක්‍රීඩා පිටුවට වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
3: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
4: දිනමින පුවත්පතටයි අවධානය. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට විදේශ ක්‍රීඩකයන් 700කගෙන් ඉල්ලුමක්. තෝරාගන්නේ 250යි තරගාවලිය අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල කියලයි සඳහන් වෙන්නේ. ප්‍රින්ස් ගුණසේකර වාර්තාව අරගෙන එනවා. ශ්‍රී ලංකාවේ මහා ක්‍රිකට් සනකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රීමියර් ලීග් 2020 ක්‍රිකට් තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයන් 700ක් පමණ අවස්ථාව ඉල්ලා ඇතැයි ඇතත් එයින් විදෙස් ක්‍රීඩකයන් 250ක් පමණ ලියාපදිංචි කර ගන්නා බව තරගාවලිය අධ්‍යක්ෂ සමන්ත දොරන්වැල මහතා සඳහන් කළා කියලා තමයි අද දෙනමෙන පුවත්පතේ සටහන. බෙරාතෙන ශ්‍රී ලංකා නවසීලන්ත ඒකාන්තාවෝ අද 20:20 පිටියට කියලත් ප්‍රවෘත්තියක් සඳහන් කරලා තියෙනවා. නිරෝෂන් ප්‍රියංකරයි වාර්තාව අරගෙන ඉන්නේ. සංචාරක නවසීලන්ත කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත 20:20 තරගාවලිය අද පෙරවරු 10ට දමුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. දෙපළ අතර තරඟ තුනකින් සමන්විත එක් දින තරගාවලියේ මුල් තරඟ දෙක වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමා වූ අතර අවසන් එක් දින තරගයෙන් නවසීලන්තයට ජයත් වුණා කියලයි අද සටහන් කරලා තියෙන්නේ දිනමින පුවත්පතේ.
1: එතකම අපි යන්න හදනවා දවසේදී පත්තරවල කාටූන්ස් මොනවද කියලා හොයලා බලන්න.
0: කාටූන්ස්
4: දිනමින පුවත්පතේ අංජනගේ කාරුණිකයි අවධානය. දැක්ක නේද විමල් වැටුණු වැටිල්ල? වැටුණු වැටිල්ලට තවම නැගිට ගන්න බැරුව ඔය දඟලන්නේ කියලා තමයි සඳහන් කරන්නේ.
1: අපි යනවා දිවයින පුවත්පතේ ජයරත් වික්‍රමසිංහගේ Facebook කාටුනේට. රුපියල වේගෙන් මස්තබල් දුවෙනවලු. ආණ්ඩුව සද්දයක් නැහැ. පොරටෝක් තියන්නේ විපක්ෂින්නකොට විතරයිනේ. අද ජයරත් වික්‍රමසිංහගේ Facebook කාටුනේන් කියලා තියෙන්නේ.
4: ලංකාදීප පුවත්පතේ පංගජුරුවින්දගේ සරදම් කාටුනේ. චාමර දියවන්නාවෙන් එළියට දාලා ඇක්ටින් හොඳ චාමරගෙද විමල්ගෙද කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්ක අද ලංකාදීප පුවත්පතේ පංගජුරුවින්දගේ සරදම් කාටුනේ සඳහන් වෙනවා.
1: අපි ලකඩ මෝර්නින් නිවුස් ඇලට් නිමා කරන තෝරා ගන්නවා ශ්‍රී සමයන් කාටුනේ දිවයින පුවත්පතේ. වසන්ත සමරසිංහ කියනවා ඉන්දියාවේ රුපියල අපේ රුපියලට වඩා වැටිලලු. තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ නොපෙනුනාට අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද පේනවා කියන්නේ මේවටද බං කියලා අද ශ්‍රී සමයන් කාටුනේ අහලා තියෙන්නේ. අපි ලක්කන මෝර්නින් නිවුස් ඇලට් අදට මේ විදිහට නිමාවට පත් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
4: වාසනාවන්ත සුබ දවසක්.
5: අකුරු අතර පුවත් සොයන පත්තරේ
6: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: রাখালিন
1: ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
0: ඩෙංගු මාරාතිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
1: Good morning. උදේ 7 විනාඩි 8 වෙලාව.
2: Good morning සුබදාසනක්.
1: සුබදාසනක්.
2: අද උදේ තේකත් නේතු ආවේ ඇත්තනම.
1: එහෙම කොමඩ පේනවා හාම තේ වගේ.
2: පරක්කු තුනක් පොඩ්ඩක් හැරෙනකොට.
1: අහහ.
2: ඊට පස්සේ ගෙදර එක්කෙනා කිව්වා මේ පිටියේ කිවරයි කියලා.
1: අහහ. පිටිගේන කඩේ දුවන්නේ නැ මේ උදේ පාන්දර.
2: උදේ පාන්දර යන්න බෑනේ. අපි එහෙම කලින් ඉඳලා එහෙම ලෑස්තියකුත් නැහැ.
1: ඔව් මාසෙට හරියනවල බඩු ගන්නද?
2: එහෙම තමයි ගත්තේ දැන් මේ. එහෙම මේ අවුරුදු කාලා අතේ සතේ නැති අපිට මේ දවස් ටිකට අමාරු වෙන යන්නේ.
1: ඕකේ ඕකේ.
2: 25 වෙනකන් ටිකක් අමාරු වෙන
1: යන්නේ.
2: ඒ අතරේ තමයි බඩු මිල පාලනයෙන් ගිලිහුණේ.
1: ඔව්.
2: අද මම දැක්ක දිවයින පත්‍රයේ තියෙන ප්‍රධාන සිරස්සලේ.
1: හරි.
2: බඩු මිල පාලනයෙන් ගිලිහෙයි.
1: හ්ම්.
2: ටික දවසකින් අපිවත් ගිලිහිලා මේ. මේ හුස්ම ටිකත් එහෙම ගිලිහිලා යයි.
1: ඔව්.
2: ඒක අල්ලගෙන ඉන්නව කොහමාරි තදින් අපි.
1: හ්ම්.
2: ආනයනික භාණ්ඩ මිල ඉහළ ගියා. නිෂ්පාදන ක්‍රියාවලියට අහිතකර බලපෑම් මෙල්ල වෙලා කියලා කියනවා. සමාගම් කිරිපිට මිල උස්සයි.
1: හරි.
2: ඉතින් ඩොලරය නවතින තෙක් බඩු මිල ඉහළ යාම වළක්වන්න බෑ.
1: ඩොලර එක 344යි.
2: ඔව් ඒ කියන්නේ මේ රුපියල අවප්‍රමාණ වෙලා නෙමෙයි රුපියලෙන් අර හිතන තරම් එකක් එන්නේ නෑ ඩොලරයකට ඇටැක්
1: කරලා. වටිනාකමක් එන්නේ
2: නෑ. වටිනාකමක් එන්නේ නෑ. ජනනීය වෙන්නේ.
1: ඔව්.
2: නේ. ඒක වෙලා තියෙන ඉතින් මේ කොහොම හරි
1: කිව්වනේ ඊයේත් කිව්වනේ පොඩ්ඩක් අපිට පටි තද කරගන්න වෙනවා කියලා නේ.
2: ඔව් ඊයේ ජනාධිපතිතුමාත් කිව්වා ටිකක් අපහසු කාල සීමාවක් මේ ගෙවෙන්නේ.
1: ඒ කොහොමුණත් ලැබෙන අවුරුද්ද පඩි වැඩි වෙනවනේ නේද?
2: ඔව් රාජ්‍ය සේවකීන්ට පඩි වැඩි වෙනවා.
1: ලබන
2: ජනවාරි වල ඉඳලා.
1: අහහ.
2: ඉතින් අර තව මාස 6නේ මේ ටික මෙහෙම ෂේප් එකේ අල්ලගෙන යමු වගේ එකක් තමයි අපේ ඔළුවට දැන් දාගන්න තියෙන්නේ. ඉතින් හැමතිස්සෙම කියනා වගේ වියදම් අවම කරන්න.
1: හරි. අනවශ්‍ය දේවල් ගන්න යන්න එපා.
2: අපේ ගෙදර ඕක කිව්වම මම අහන. ඒ කියන්නේ මොකද්ද?
1: ඔව් මොනාද කපන්න
2: ඕනේ? තමුසෙ මොකද්ද කියන්නේ? උදේට කන එක නවත්තන්න.
1: ආහා.
2: දවල්ට රැයට.
1: ඔව්.
2: මේ ළමයි බඩගින්න තියන්න කියලාද කියන්නේ?
1: ආහා.
2: මුන් ඉල්ලනවා අරව මේව.
1: ඉස්කෝල
2: වලින් ගේන්න කියනවා එක එක. ආහා.
1: ඉස්කෝල
2: වලත් මේ ඔය අර ක්‍රියාකාරකම් මේ ක්‍රියාකාරකම් ෆොටෝ කෝපි ගහලා ඉවර යන්නේ.
1: හා.
2: හරි. දැන් අපි කියනවානේ ඩිජිටල් ආර්ථික මේ අධ්‍යාපන ක්‍රමයක අපි ඉන්නේ ස්මාර්ට් ක්ලාස් රූම්.
1: ඒකට මොකටද ෆොටෝ කෝපි?
2: ඒව මොකුත් නැහැ. ඈ ඩබල් රූල් CR පොත් දෙකයි.
1: අහහ
2: ඊට පස්සේ තව මොනවා හරි.
1: හරි.
2: ඊට ඔය රෑට එක පාරට පොඩි එකා ඉල්ලනවා.
1: මේ
2: අම්මේ මෙහෙම ගේන්න කිව්වා.
1: ඔව් මවන්නද?
2: ඔව් එතකොට ඒවට වෙන වියදමක් යනවා.
1: ඊට
2: පස්සේ පාසල් වෑන් වලට තව වියදමක් යනවා. ඒගොල්ලෝ බලන් ඉන්නේ පොඩ්ඩක් එහෙට මෙහෙට ඩීසල් එක පෙට්‍රල් එක මෙහෙම වෙනකොට ඒගොල්ලෝ.
1: අහහ
2: පන්ති
1: පීස්
2: ඒගොල්ලන්ගේ පැත්තෙන් ওই ගෙදර අපි හම්බ කරගෙන ගිහිල්ලා දුන්නා වගේ නෙවෙයි.
1: ඒක මැනේජ් කරන එක හරි අමාරුයි.
2: ඔව් ඒක කළමනාකරණය කරන බිරිඳ එහෙම නැත්නම් මව එහෙම නැත්නම් ඔබේ නේද? ගෙදර ඉන්න
1: වග කිව යුතු මබ්බෝනාද සල්ලි ටික මේන්ටේන් කරන කෙනා.
2: එනා එයා තමයි මෙතන ප්‍රශ්නේ මූණ දෙන්නේ. අපිට ගිහිල්ලා හම්බෙන ගාන එයාගේ අතේ තියන්න පුළුවන්.
1: ඔව්.
2: ඉතින් අර අධික මේ අවශ්‍යතාව වුමනා ටිකක් තියෙනවා.
1: ඒ
2: ටිකට සරලන විදිහට මේක වියදම් කරගන්න එක දෙන්නත් එක්ක කතා වෙලා කරගන්න ඕනේ වැඩක්.
1: අන්න ඒකයි. 7 විනාඩි 12 වෙලාව අපි අද දවසේ එහෙනම් පටන් ගන්නවා.

0: උදේ 7යි විනාඩි 19යි දැන්.
1: ඩෙන්ගු මාරාන්තිකයි.
2: ඩෙන්ගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙන්ගු රෝගියෙකු වීමට පෙර ඩෙන්ගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
1: ඩෙන්ගු මාරාන්තිකයි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: රක්හඬින්
1: වාර්තාපිට වාර්තා තමන කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතාන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
0: අඩකුඹුරේ රළුමාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුළුවට මහ බලයක්
2: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: ඇස්වා කටවහ වදිනවා කියන එක මන් දන්නෑ විද්‍යාත්මකෝ කොහොමද ඔප්පු කරන්න කියලා.
1: හැබැයි එහෙම එකක්
0: තියෙනවා කියලා ඔප්පු කරන්න උදාහරණයක් කියන්න. මේ පාර IPL එකේ අපේ ශාන් මාලිංග, ඔයාට මතක ඇති තරඟ 10ක් විතර ක්‍රීඩා කරලා ඉන්නකොට
1: හොඳට සෙල්ලම් කරා.
0: හොඳට සෙල්ලම් කරලා විකට්ස් අරගෙන ලීඩින් විකට් එක, අර පර්පල් කැප් එක අරගෙන හිටියේ ශාන් මාලිංග. ඊට පස්සේ අපි ගොඩාක් මෙයා ගැන කතා කරන්න ගත්තා. Facebook වල, YouTube channel වල, TikTok වල ඉෂාන් මාලිංග මාරයි, මාර දක්ෂයි, ලංකාවේ නම තියෙනවා. අපි තුදේ සමහර තැන්වල කතා කරා. වැදුනා වැදිල්ලා කැස්වහා දැන් ඉන්නේ ලිස්ට් එකේ පස්වෙනියට වෙනකම් පල්ලම් බහැලා. මේවා ගැන මම කියන්නේ ඕනම දෙයක් සම්බන්ධව ඕනාට වැඩිය කතා කරන්න ගියාම,
1: වර්ණනා කරන්න ගියාම
0: මේවා මොකක් හරි දන්නේ නැහැ. මේක සයන්ස් එක නම් ඇත්තටම. කටවහ නේද? ඇස්වහ කටවහ කියන ඒවා පෙන්න බැරිද කියලා හිතෙන්නේ නැද්ද?
1: හිතෙනවනේ.
0: දැන් ඔය පර්පල් කැප් එකේ උඩින්ම ඉන්නේ භුවනේශ්වර් කුමාර් ඉන්දියාවේ. දෙවනියට ඉන්නේ කාගේසෝ රබාඩා.
1: හරි.
0: ඊට පස්සේ අන්ෂුල් කාම්බෝජ් කියලා කෙනෙක් අලුත් කොල්ලෙක් ඉන්නෝ චෙන්නයි සුපර් කිංග්ස් වල. එයා තුන්වෙනියා. ජොෆ්‍රා ආච හතරවෙනියා. අපේ ඉෂාන් මාලිංග පස්වෙනියා. ඉතින් පළවෙනි එක්කෙනා විකට් 24යි, අපේ කොල්ලා 17යි තාම. ඉතින් හොඳට කරගෙන ආපු ඉෂාන්ට මොකද වුනේ?
1: අපිට ඇස් වහ වැදුනා මැනික.
0: සමහර වෙලාවට මේ අපේ ජීවිතවලත් එහෙම ඒවා තියෙනවා. අර අපි කියන්නේ යමක් සක්සස් වෙන්න කලින් කාටවත් කියන්න එපා. රහසක් විදිහටම තියාගන්න. සමහර දේවල් ඉතින් මේ දැන් මේ වගේ රහස් විදිහට තියාගන්න බෑ, ලෝකෙටම පේනවා. නමුත් බොහෝ දෙනෙක් ඕනම දෙයක් ගැන ඉතාම නේද මා ඉහලින් උඩ දාලා කතා කරන්න ගියාම
1: හූල්ලන්න ගත්තම හොම්මෝ ඉෂාන් මාලිංග ගෙච්චරක් ගාලා.
0: අපි වාහනයක් ගත්තා. අපි සමහරට හොඳ තැනක ජොබ් එකක් කරනවා කියලා කිව්වමනත් කවුරු හරි අතන හොම්මෝ ලීසි නෑ ඒ වගේ තැනක ජොබ් එක කරන එක.
1: හූල්ලනවා.
0: වාහනේ කීයක් වුණාද? 100 ගාණක් නේද? එච්චර
1: ගාලා අදිනවා උඩට.
0: පහුගිය කාලේ කොහොමද අවුරුදු වලට වැඩ කරලා එහෙම හොඳ ගාණක් හම්බ කරන්න තිනේ? එහෙම කියනවනේ. ඊළඟ මාසේ මැයි මාසේ වෙනකොට
1: කැඳත් නැහැ.
0: හදන්නේ කියලා.
1: හරි, මේ 7 විනාඩි 30 හරියටම වෙලාව.
0: ඒ ඇස්වා කටවහ වගේ තමයි සමහරලාට වාගේ වාසනාව කියන එක තියෙනවා නම් ඒ ඇස්වා කටවහ වලට බෑ ඔයාව නවත්තන්න.
1: අන්න ඒකයි, වාසනාව ඔබව හොයාගෙන එනවා. ඒ නිසා ජීවිතයේ තියෙන හීන වලට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයේ ඔබ ඊයේ විශ්වාස කරලා ගත්ත ටිකට් පත්වල නිල ප්‍රතිඵල ටික අපි බලලා ඉමු. මහජන සම්පත 6195 වෙනි දිනුම් වාරය ජයග්‍රහීන් ග්‍රීසි අක්ෂරය G, ජය අංක 0.3, අංක 9, 0, අංක 6 සහ අංක 2. ගොවිසත 4437 වෙනි දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය F, ජය අංක 3, අංක 21, අංක 31 සහ අංක 72. මෙගා පව X අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 8, ජය අංක 5, අංක 10, අංක 25 සහ අංක 40. දර නිදානේ Z අක්ෂරයත් එක්ක අංක 32, අංක 38, අංක 40 සහ අංක 50. හඳහන අපි ඔබට නිතරම ගන්න කියන ටිකට් එකක්, නියත ධනයෝග පිරි ටිකට් එකක්. ඒ නිසා ඔබේ ලග්නෙත් එක්ක ගලපගෙන ඔබ ඊයේ දවසේ ගත්තේ හඳහන 1504 වෙනි දිනුම් වාරය නම් බලන්න ජයග්‍රහී ලග්නේ වෙලා තියෙන මේෂ ලග්නය ජය අංක 17, අංක 25, අංක 38 සහ අංක 50. අද සම්පත 770 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය G, ජය අංක 9, 0, අංක 6 සහ අංක 2. NLB ජය 463 වෙනි දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය P, ජය අංක 3, නැවතත් අංක 3, අංක 8 සහ අංක 3. සුබ දවසක්. මිතුන ලග්නයත් එක්ක අංක 23, අංක 42 සහ අංක 56යි ඔබට වාසනාව ගේන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලෙන්.

0: හතයි විනාඩි 35යි දැන් වෙලාව.
1: පොඩක් ඔයා ගන්නකෝ.
0: පෝ මෙතන වතුර බොන්නයි කන්නයි බොන්නයි නාන්නයි ඔක්කොම කරන් තියාගන්න එපානේ. එපා වෙනවනේ.
1: පොඩ්ඩ ඉන්න.
0: ඉවරද?
1: උදේට බොන පෙත්ත බිව්වා. උදේට බොන පෙත්ත නොබිව්වම
0: අවුල්. ඔව්. අට අටම ආරෙ දියවල් වෙනවනේ.
1: ඉස්සරහට හම්බෙන අයගේ මේ ලේකෝපය. හරි.
0: හා.
1: මේ නෑ මේ පඩනිකම් පොඩි එම්බ්‍රිස්සා ගතියක් උණගතියක් තියෙනවා. ඉතින් දන්නේ නැද්ද පොඩි පෙත්තක්. අර හැම ගෙදරකම තියෙන පෙති තියෙන.
0: අතදාහ වෙන පෙති බොන්න ලෑස්ති වෙන්න එපා.
1: දැන් ඔය මේ ඔය කැස්සට අරවා අපි මතකද ක්‍රිමිරාජ ගැන කතා කරා.
0: ඔව් ඔව්.
1: ක්‍රිමිරාජ මේ නිවසේගේ නිෂ්පාදන ගොඩක් තියෙනවා.
0: ඔව්.
1: ඔට කැස්සට තියෙනවා වෙනම ප්‍රොඩක්ට් එකක්.
0: අහහ වැල්මී පැණිය.
1: වැල්මී පැණිය. දැන් ඕක මම ඊයේ ගන්න කියලා හිටියේ ගන්න බැරි වුණා. මොකද මේ මම යන පාරේ සුපර් මාකට් එකක් තියෙනවා ෆාමසි ඕන තරම් තියෙනවා හැබැයි ඊම යන වෙලාවේ පොඩි වැස්සක් තිබුණා ඊට පස්සේ ඕක ගන්න කියලා ආයි තෙමුනොත් මේක ඩබල් වෙනවා ඒ කොහොම වුණත් ක්‍රිමරාජ නිවසින් එනව නිෂ්පාදන රසක් ඔයාට ගෙදර අවශ්‍යම කියලා හිතෙන දේවල් ටික අරගෙන ගිහිල්ලා තියාගන්න
0: දැන් ඔය කැස්සට වැල්මී පැණිය වගේ දැන් හෙඹිරිස්සාවක් හැදුනම උණක් හැදුනම ඔන්න ක්‍රිමරාජ පේයාව ඔබට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා එතකොට හන්දි කැකුම් වගේ තියෙනනම් හන්දි තෛලය මේ ආදී වශයෙන් ගුණාත්මක ආයුර්වේද ඖෂධ කිහිපයක්ම ඔබට ක්‍රිමරාජ හරහා මිලදී ගන්න පුළුවන් ඒ අතරනුත් හැමෝම දන්න ඔය බඩේ අමාරුවක් ආවට පස්සේ ලදරු පණු රෝග වලට ෂණික අරගෙන එන ක්‍රිමිරාජ කරල්ගුලි ගැන අපි කියලා තියෙනවා දශක 7ක ජනතා ප්‍රසාදයත් එක්කයි ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ ඔබ අතරපත් වෙන්නේ 75 වසරකට වඩා විශ්වාසය දිනාගත් ISO GMP තත්ත්ව සහතිකෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ තමයි ඔබට මේ ක්‍රිමිරාජ හරහා ලැබෙන්නේ වැඩි විස්තර දැනගන්න 0112753889 එහෙම නැත්නම් www.krimiraja.lk කියන වෙබ්සයිට් එකට ඇවිල්ලත් වැඩි විස්තර දැනගන්න ඔයාලට පුළුවන්
1: දැන් ඔය රුපියලට මේ සාපේක්ෂව ඩොලරය ගැන හැම තැනම කතා කරනවානේ. මේක ඇවිල්ලා රුපියලට පයින් ගහලා ඩොලරය මේ දවස්වල මේ ලොකු රේසයක ඉන්නේ. ඒ කියන්නේ සති ගණනක ඉඳලා අඛණ්ඩව තමන්ගේ ස්ථානය රැකගනිමින් අතිධාවනකාරී තරඟයක ඉන්න ඩොලරය ගැන මේ කතාව.
0: ඕකේ.
1: දැන් මේ ලංකාවේ ආර්ථිකය ඇතුලේ මේ රුපියල අවප්‍රමාණය කියන වචනේ මේ මාර මැජික් එකක් නෙවෙයි.
0: ඕක අපිට කොච්චර ඇහිලා තියෙනවද?
1: අදීය වෙච්ච එකක් නෙමෙයි කියලා මම මේ කියන්නේ. හා සති දෙකක විතර ඉඳලා රුපියල්ට සාපේක්ෂව ඩොලරයගේ අඛණ්ඩව ඉහළ යමින් තියෙනවා. ඩොලරේ ඉහළ යාම කියලා කියන්නේ ඩොලර් නෝට්ටුවේ ප්‍රමාණය විශාල වීම හෝ ඒ නෝට්ටුවේ තියෙන බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් නේද?
0: එයාගේ
1: ෆොටෝ එක. විශාල වීමක් නෙවෙයිනේ.
0: අගය
1: වෙනස් වීම රුපියල්ට සාපේක්ෂව. එතකොට ඩොලරේ රුපියලකින් ඉහළ යනකොට අපේ කිරිතේ කෝප්පි
0: හරි
1: රත්තරම් පවුමි
0: ඕකේ
1: එතකොට බාණ්ඩහා සේවාවල මිල ගණන් ඉහළ යනවා ඒව අතින් අල්ලලා නවත්තන්න බෑ
0: අල ලූණු සීනි කිරිපිටි
1: අතින් අල්ලලා නවත්තන්න මේක ඩොලරේ හරි හේ යන එක නවත්තන්න බෑ
0: හරි
1: එතකොට ඩොලර් අර්බුදේ අර මෑත කාලයේදී ලෝකේ පුරාම කතා වෙන ප්‍රශ්නයක් ඉන්දියාවේ මෝදි මහත්තයා මීට සතියකට කලින් මේක කිව්වා. ඔව්. ඒක නිසා තමයි කිව්වේ රත්තරන් මිලදී ගන්න එක පොඩ අඩු කරගෙන මීට යන්නේ. හරි.
0: පොදු ප්‍රවාහනය භාවිතා කරගෙන යමු කියලා.
1: ඔව් දැන් ලංකාවේ ගත්තම මෑත කාලයේදී මේක පුපුරා ගිය තැනක් තමයි ඔය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කාලේ. කොරෝනා වුව දුර හේතුවෙන් රට වහලා දැම්මා.
0: හරි.
1: විදේශගත ශ්‍රී ලාංකිකයෝ පවා අපේ රටට ආයි ගෙන්න ගත්තා. රටට ඩොලර් වෙන මාර්ග සියල්ල අවුරා ගත්තා.
0: හරි.
1: එද කියන්නේ විදේශ සංචාරකයෝ ආවෙනේ.
0: අර කොවිඩ් වලට බෙහෙත් ගෙන්නන්න අපිට සෑහෙන ඩොලර් ප්‍රමාණයක් ගියා.
1: ඔව්. ඊට පස්සේ ඇඟලුම් ශේස්ත්‍රයේ ප්‍රොඩක්ටිව් කියන්නේ මේ මේක අඩු වුණා. නිෂ්පාදනය අඩු වුණා. ඒවා යවලා සල්ලි ගෙන්න ගන්න බැරි වුණා. තිබ්බ සල්ලි ටිකෙන් බෙහෙත් ගෙනාවා. ඉන්ජෙක්ෂන්. ඊට පස්සේ ඔන්න ඔය කියන තත්ත්වෙත් එක රට බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කළා. ඊට පස්සේ ඔයාලට මතකයි ඊට පස්සේ ආව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා. දැඩි මූල්‍ය පාලනයක් අනුගමනය කරා. ඩොලරේ අගය ස්ථාවර කියන්නේ අර පාවෙන්න නොදී අල්ලගෙන ඉන්නවා කියන්නේ.
0: තදට අල්ලගෙන ඉන්නවා.
1: අන්නේ එහෙම કૃතිමව අල්ලගෙන ඉන්නත් බෑ.
0: හහ.
1: එහෙම වෙන්න ගියත් එක තැනක් එනම අතාරින්න වෙනවා. ඒ අතාරිනකොට අර අල්ලන් හිටපු ටිකත් අල්ලලා තමයි උඩ යන්නේ.
0: ඔව්.
1: අන්න එහෙම එකක් තමයි පෞගේ කාලවල දකින්න ලැබුණේ. ආනයන සීමා කරා මතක ඇති. නේ ඊට පස්සේ වාහන ගෙන්නන එක සීමා කරා. සෑහෙන දේවල් කළා බැලුවා කොහොමද අල්ලගෙන ඉන්නේ කියලා. ඉතින් දැන් මේ වර්තමානයේ වෙනකොටත් මේ රජයත් අනවශ්‍ය වියදම් අඩු කළා, ප්‍රාග්ධන වියදම් බොහෝ දුරට පාලනය කළා,
0: සංචාරකයෝ වැඩිපුර ගෙන්නගෙන නේද,
1: ඩොලර් සංචිත ඉහළ නංවාගෙන යම් කිසි මට්ටමකින් හිස මෙහෙම උස්සන්න මෙහෙම බලනකොටම ආයි මෙන්න වැඩි හම්බුණා ඔය ඉරාන
0: මැද
1: පෙරදිග අර්බුදය නිසා. පොදුවේ ගත්තම කියන්නේ ළඟයි ලස්සනයි මැද පෙරදිග
0: අර්බුදය.
1: එතකොට දැන් මහා භාණ්ඩාගාරයට ලැබෙන මේ තීරුබදු එහෙම නේද ගැන විතරක් හිතලා අත දිගෑලා ලංකාවට වාහන ගෙන්වන්න එහෙම ඉඩ කඩන්නේ නැහැ. ඔය වාහන ගෙන්වන එක සම්බන්ධයෙන්ම බද්ද ගැන අපි තව පොඩ්ඩින් කතා කරමු. ඔය සමහරු මේක ෆැරදීර අර්ථකථනය කරගන්නවා 150ක බද්දක් කියන එක.
0: ඔව්.
1: ඒක ගැහුවේ අර ගහලා තිබ්බ 130 එකක් ගහලා තිබ්බනේ. දැන් ලක්ෂ එකක් ගෙන්නනවා නම් 130යි.
0: ඒකට තව 20ක් එකතු කරාද?
1: ඔව් 130,000යි නේද උඩ. ලක්ෂයයි 30,000යි 130,000.
0: හරි.
1: ඊට පස්සේ ඒ 30,000ට ගැහුවා 115ක්.
0: අහහ.
1: එතකොට ඒක 45ක් වගේ වුණා.
0: අහහ.
1: අපි හිතමු නිය සරලව. ඊට පස්සේ 145,000ක් වගේ වෙනවා.
0: හරි. ඊට පස්සේ 5ක් ගැහුවා.
1: නෑ ඊට පස්සේ තව එකක් තියෙනවා මොකක් කරේ 18කුයි 2කුයි. අපි තව පොඩ්ඩක් ගාන හදලා කතා කරමු.
0: ඕකේ.
1: ඉතින් ඔය වගේ මේ වාහන ගෙන්නන එකත් දැන් සීමා කරගත්තේ මෙන්න මේ හේතු නිසා. එතකොට දැන් මේ නුර ප්‍රශ්නයක් උද්ගත වෙමින් තියෙනවා. මේකට තමයි අපි කියන්නේ හැමතිස්සෙම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යන්නේ නැතුව අනිත් දේවල් අපිට සීමා කරගන්න වෙනවා.
0: ඔව්.
1: දැන් පරිප්පු කිලෝ එකේ ඉඳලා සමහරලාට අපිට ගාන වැඩිපුර ගෙවන්න වෙනවා.
0: ඔව්.
1: ඉතින් ඒ නිසා ඔය ව්‍යාපාරිකයොත් බලන් ඉන්නේ ගෙනල්ලා තිබ්බ පර්ණ ස්ටොක් එක උනත් වැඩි ගාන්ට දෙනවා. ඒ නිසා මේ අර ගහෙන් වැටුන මිනිස්සුන්ට ගුණා ඉන්න වගේ කඩේට ගියාම කඩේ මුදලාලි අපිට වෙන විදිහකටනේ මේ පහර දෙන්න.
0: හරි.
1: ඒ නිසා මුදලාලි මහත්තුරු උනත් ව්‍යාපාරික උනත් මේලා පොඩ්ඩක් අර මේ ඩොලරේට ඇති වෙලා තියෙන තෙරපුම හරි ආකාරව පාලනය කරගන්න සහයෝගය දෙන්න ඕනේ.
0: අනිවාර්යයෙන්.
1: ජනාධිපතිතුමා ඊයේ මේ ගැන කිව්වා මේ මඩ
0: කලපුවේදී.
1: ඒ නිසා සහයෝගය දෙමු.
0: අනිවාර්යෙන්
1: හැමෝම එකතු වෙලා සහයෝගය දුන්නම ලේසි. මේක මේ සාමාන්‍ය අපි කැමති නෑ. සමහරු ඉන්නවා තව කෙනෙක් මේක කරනකොට කැමති නෑ, තව කෙනෙක් කරනකොට කැමති නෑ.
0: ඒ
1: කියන්නේ මේක අපේ මේ 76 වසරකම ප්‍රශ්නේ තියෙන්නේ හැමදාම කායින් හරි කකුලෙන් අදපු එකනේ. මේ කවුරු හරි දෙයක් කරනකොට සපෝට් එක දුන්නේ නෑනේ. දැන් මේ වෙලාවේ 77ත් මේක කරලා බෑනේ.
0: ඔව් අනේකනේ.
1: කවුරු හරි සපෝට් එක දෙන්න ඕනේ.
0: ඔව්.
1: ඒ නිසා අපි හැමෝටම මේ සම්බන්ධ වගකීමක් තියෙනවා.
0: අනිවාර්යෙන් අල්ලගෙනෙමු නේද?

0: හතයි විනාඩි 52යි වෙලාව. ඩීප් ටෙක් සෝලා. දැන් තමයි හොඳටම මතක් වෙන්නේ.
1: අහා බිල් එනකොට?
0: ඔව්. ඕගොල්ලෝ තමයි හොඳටම කරන්නේ. ගෙදරට ඩීප් ටෙක් සෝලා එක කයි කරගමුනේ දැන්වත්.
1: ඔව් නේ.
0: දැන් ඉතින් නෝනලා කියනවා. දැන්වත් මොකද කියන්නේ? සෝලා එකට යමුද?
1: හරි. ඒ මුදින් කියන අයනේ. කිව්වා කිව්වා මං කිව්වා තමුසෙට.
0: ඔව්. එහෙමත් තියෙනවා.
1: ඔව්.
0: එහෙම පොඩ්ඩක් සැර වුණාම තමයි සමාහල්ලාවට නේද?
1: හස්බන්ඩ්ලට මොලේ පෑදෙන්නේ.
0: හරි. එහෙනම් ඩීප් ටෙක් සෝලා ලංකාවේ අංක එකේ සෝලා සිස්ටම් එක ඔයාගේ ගෙදරට සවි කරගන්න පුළුවන්. මෙන්න මේ නම්බර එකට කෝල් කරලා.
1: 071 711 711 1 කියන නම්බර එකට කතා කරන්න සුවිශේෂී මිලාඩු කිරීම සහිතව බොහොම සුවදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නවා ඔබට ඩීප් ටෙක් සෝලා හරහා උපකාර ලබා ගන්න පුළුවන්.
0: විජේ නිෂ්පාදන කැමරස කරනවා. අදත් ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා.
1: දැන් ඔබට කැම ටික රස කරගන්න කුළුබඩු වගේම රස කැම ජාති හදාගන්නත් ඒ වෙනුවෙන් අවශ්‍ය කරන නිෂ්පාදන විජය කියන නමින්ම මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. එනිසා කෘතිම වර්ණක රසකාරක නැතුව ස්වභාවික කුළුබඩු වලින් කැම ටික රස කරගන්න නම් ඔබ තෝරගන්න ඕනේ විජය නිෂ්පාදන.
0: මේ කාලේ කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වීමේ සිහිනය සැබෑ කරන්නේ ඔයාට
1: ධන නිදානය.
0: හඳහන නෙමෙයිද?
1: හඳහනත් එහෙමයි. අපි දැන් කියන්නේ ධන නිදානය ගැනනේ. මොකද සන්ඩේ බෝනස් අවස්ථාවක් තියෙනවා කියලා ඔබ දැන් දන්නවා. මොකද සුපුරුදු තෑගි වලට අමතරව තමයි දැන් මේ සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංක පිළිවෙලට ගලප ගන්න කියලා ඔබට කියන්නේ. ඉතින් 2026 අවුරුද්දේ පහුගිය මාස කිහිපය තුළ ධන නිදානය ලොතරැයියෙන් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභින් 18 දිනක් බිහි කරන්නත් ඔන්න මාර්තු 1 වෙනිදා ඉඳන් අලුත් තෑගි රටාවක් විදිහට තමයි සන්ඩේ බෝනස් හරහා ඔබට තවත් තෑගි ලබා දෙන්නේ. ඉතින් වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත්න මිලදී ගන්න කියලා ඔබට මතක් කරනවා. පුංචි රුපියල් 40ක් වියදම් කරා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඔබේ හීන හැබෑ කරගන්න තියෙන හොඳම මාර්ගය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ජංග ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය ඔන්න රටටම දැනෙන්න තෑගි දුන්න දවසක් තමයි පෙරේදා. මහජන සම්පත ලොතරැයියේ 6157 වෙනි වාරයේ සුපිරි තෑග්ග රුපියල් 2,71,00,000 අධික සුපිරි මුදල හිමි කරගත් වාසනාවන්තයා සහ මෙගා පවර් 2438 වෙනි වාරයේ සුපිරි මෝටර් රථ ජයග්‍රහණ හිමි කරගත් වාසනාවන්තයා ඇතුළුව ප්‍රථම ත්‍යාගලාභින් 39 දෙනෙක් සඳහා මුදල් චෙක්පත් පිරිනැමීම හොන පෙරේද දවසේදී සිද්ධ කරා. ඉතින් දවසින් දවස තැනින් තැන රට පුරාම වාසනාවන්තයෝ හොයාගෙන යන ලොතරැයි ලොව ප්‍රමුඛ නාමය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ.
0: එවගේම පළත නිෂ්පාදන අවුට්ලට් වලින් වගේම සුපර් මාකට් වලින් ගන්න පුළුවන්. ලංකාවේ කිරි නිෂ්පාදකින් අතර දැන් බලන්න ඊයේ පිටරටින් ගෙනෙන කිරි පිටි පැකට් එකේ මිල රුපියල් 50කින් ගියා ග්‍රෑම් 400.
1: ඉතින් අපිට මොකෝ?
0: ඔව් කිලෝ එක 125කින්ද හොයද කියා.
1: ඉතින් අපිට මොකෝ?
0: වැඩක් නැහැ. අපිට අදාල නැහැ.
1: අපි ඒකයි කතා කරේවත් නැත්තේ
0: නේද? ලංකාවේ ආයේ කිරි පිටි මේ පිටරටින් ගෙන්නනවා කියලා කිව්වමත් නිකන් විහිළුවක්.
1: විහිළුවක් වෙලා තියෙනවා.
0: ලංකාවේ හැමෝටම කිරි පිටි ටික දෙන්න පුළුවන් නිෂ්පාදන ආයතන තියෙද්දි.
1: මොකටද පිට රටින්
0: තාම මේ ආයු කිඩින්නේ?
1: අන්න ඒකයි අපි කියන්නේ දේශීය ගොවිය ශක්තිමත් කරන්න උන්ගේ නිෂ්පාදන වලට වැඩි වටිනාකමක් එකතු කරගන්න ඔබට පැල්වත නිෂ්පාදන පාවිච්චි කරන්න පුළුවන්. දැන් රට පුරාම මෙයාගේ අවුට්ලට්ස් තියෙන හැම නැත්තම් දිවෙන පුරා තියෙන ඕනම සුපිරි වෙළඳ සැලකින් පැල්වත ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ටික මිලදී ගන්න.

0: ලක්හඳින්.
1: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සිත් සුවඳින් පිරේවා.
5: ඩෙන්ගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙන්ගු රෝගියෙකු වීමට පෙර ඩෙන්ගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
0: ඩෙන්ගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙන්ගු පරදමු.

0: උදේ 8යි විනාඩි 10යි දැන් වෙලාව.
1: Good morning.
0: Good morning.
1: පොඩි කතාවක්. මේක අපි අරගෙන යන ඔබ 2005 අවුරුද්දට. 2005 කියලා කිව්වම 2005 කවද්ද? ජූනි මාසේ 12 වෙනිදා. ලෝකේ තියෙන හොඳම යුනිවර්සිටි කීපෙන් එකක් තමයි ස්ටෑන්ෆර්ඩ් කියන යුනිවර්සිටි එක. එතකොට මේකේ 114 වෙනි උපාධි ප්‍රදාන උත්සවයට එන්න කියනවා ඩිග්‍රියක් නැති තරුණයෙකුට. සාමාන්‍යයෙන් උපාධි ප්‍රදානෝත්සවයක ප්‍රධාන ආරාධිතයා හෝ ප්‍රධාන දේශකයා විදිහට ගෙන්නන කෙනා හොඳ උගත්කමක් තියෙන උපාධි තියෙන විෂය ප්‍රාමාණිකයෙක් එහෙම කෙනෙක් නෙගේ. හැබැයි මේ ගේන්නේ ඩිග්‍රියක් නැති කෙනෙක්. එයා තමයි ප්‍රධාන දේශනයට එන්නේ. කතාවක් කරන්න කියලා කියනවා, ප්‍රධාන දේශනය කරන්න කියලා කියනවා. මේ කොල්ල ඇවිල්ලා ස්ටෝරීස් 3ක් කියනවා. එයාගේ ජීවිතේ ප්‍රධාන කරගෙන කාරණා 3ක්, කතා 3ක් යටතේ කතා කරනවා. පළවෙනි ස්ටෝරි එක තමයි අපිට මේක වැදගත් වෙන්නේ. පළවෙනිම කතාව, එයා යාගේ ඩිග්‍රී එක මග දාලා ගිය එක. එයා ඩිග්‍රී එක කරා ඒ යුනිවර්සිටි එකේ. එයා හැබැයි ටික කාලෙකින් ඩිග්‍රී එක මැද්දෙන් නවත්තලා අතහැරලා දැම්මා.
0: හරි.
1: ඇත්තටම කිව්වොත් මේ දරුවා, මේ තරුණයාව හදා ගන්න ගත්ත කෙනෙක්. වෙන දෙමව්පියෙක්ගෙන් අරගෙන හදාගත්ත දරුවෝ කියලා කියනවා. හරි. අන්න එහෙම කෙනෙක්. කොහොම නමුත් 1972 සැප්තැම්බර් මාසෙදී එයා ඔය රීඩ් කොලෙජ් එක කියන කොලෙජ් එකේ, එහෙම නැත්නම් යුනිවර්සිටි එකේ මේ ඩිග්‍රියක් කරන්න යනවා. ගිහිල්ලා මාස 6ක් විතර ඩිග්‍රිය කරගෙන ඉන්නකොට, හරි, මෙයාට මේ ඩිග්‍රියට අදාළ මේ විෂය කරුණු තේරෙන්නේ
0: නැහැ.
1: මෙයා හිතනවා මට මේවා තේරෙන්නේ නැහැ, මං ඉගෙන ගන්න සබ්ජෙක්ට් වලින් කිසිම වැඩක් නැහැ.
0: මොනවද මේ?
1: අපිට ඒ ලෙවල් වල එහෙම හිතුනේ. ඔය කොමර්ස් කරපු අයට, සයන්ස් කරපු අයට ටික කාලයක් කියනකොට මොනවද මේ තේරෙන්නේ? මෙයාට ඒ කාලෙම ඒ ටික වැඩිය තේරුන්නේ නැහැ. එයා ආසුණේ නැහැ. එයා ගෙදර ගිහිල්ලා අම්මටයි තාත්තටයි කියන, ඔගලන්ගේ සල්ලි අපරාදි, මට මේ උගන්නන කිසිම දෙයක් තේරෙන්නේ නැහැ, මට කිසිම ආසාවක් නැහැ. ඒත් ගෙදර බල කිරීමට මෙයා යුනිවර්සිටි එකට එනවා. ඇවිල්ලා ටික කාලයක් යනකොට මෙයාට තේරෙනවා මේ අදාළ ලෙක්චර් එක ඇරෙන්න වෙන වෙන ලෙක්චර්ස් වල ගිහිලා වාඩි වෙලා ඉන්න පුළුවන් වටපිටාවක් යුනිවර්සිටි එකේ තියෙනවා කියලා. ඒ කියන්නේ අනිත් මේ ලෙක්චර් හෝල්ස් වල ගිහිලා මෙයා වාඩි වෙලා ඉන්නවා පිටිපස්සෙන්. එතෙන්දි මෙයා පොඩි දේවල් ටිකක් ඉගෙන ගන්නවා. කාලේ නාස්ති කිරීමක් විදිහට මෙයා ඒක දකින්නේ. මෙයා ඈත කෙරවරේ බංකුවක වාඩි වෙලා පොඩි දේවල් ටිකක් ඉගෙන ගන්නවා. ඔතෙන්දි තමයි මෙයා සමහර

0: කියන්නේ අකුරු වල ස්ටයිල් එක.
1: ඔව්.
0: ඊට පස්සේ අකුරු වල ස්පේසින්ග්ස්.
1: ඔය අර කැම්පස් වල එහෙම තියෙන ඔය අකුරු නේ.
0: ඔව්. මේ වගේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න. ඔය යුනිවර්සිටි වල එහෙම බැනර් වල එහෙම
1: තියෙනවා.
0: ඒ වගේ එක එක ඒවා. හරි. කැලිග්‍රැෆි කියන එකට මෙයා ආස
1: වෙනවා.
0: එහෙම ගිහිල්ලා තව අවුරුදු 10කට විතර පස්සේ මෙයා කම්පියුටර් එකක් හදන්න පටන් ගන්නවා. හරි. මෙයා හදපු පළවෙනි කම්පියුටර් එක තමයි Apple Macintosh කියන කම්පියුටර් එක.
1: Apple Macintosh.
0: මේක හැදුවේ කවුද කියලා දැන් ඔයා දන්නවා.
1: ආහා.
0: එයා තමයි
1: Steve Jobs.
0: Steve Jobs. මේ ෆොන්ට් සයිස් පාවිච්චි කරනවා Macintosh එක හදනකොට.
1: ආහ.
0: ඒ හදලා ඒකෙන් වැඩ කරනකොට මෙයා ඒවට පාවිච්චි කරනවා. ලෝකයේ අද පාවිච්චි කරන ලස්සනම ෆොන්ට් සයිසස් ඔක්කොම මෙයාගේ.
1: ආහා.
0: පළවෙනි වතාවට මේ කොල්ල හදපු කම්පියුටර් එක අර කිව්වාගේ Macintosh. ඉතින් මේක ගැන දන්න අය තව මීට යගේ දේවල් දන්නවා. කොහොම හරි මේ ස්ටෑන්ෆර්ඩ් ස්පීච් එකේදී මෙයා කියනවා අවසාන වශයෙන් අපිට පණිවිඩයක් තියෙනවා. එයා කියනවා අපි කරන දේවල් ආසාවෙන් කළොත් හරි කරන දේවල් ආසාවෙන් කළොත් අනාගතයේ යම් දවසක අපි ආපහු හැරිලා බලද්දි අපේ සක්සස් එකේ ඔය කනෙක්ටින් ඩොට්ස් වෙන්නේ අන්නේ අපි ආසාවෙන් ඉගෙන ගන්න දේවල් කියලා. ඔයා මොනව ඉගෙන ගත්තත් මොන ජොබ් එක මේ වෙලාවේ කරත් ඔයා ආසාවෙන් නම් ඕක කරන්නේ ඕක පිහිටයි. ඔයාට කිසිම ඉන්ට්‍රස්ට් එකක් නැත්තම් ඕක පිහිටන්නේ නැහැ.
1: ඔව්.
0: ඒකනේ මේ සරලම කතාව.
1: ඔව්. හැමදේම අපි කරන්න ඕන ආසාවෙන්.
0: අපි කැමැත්තක් තියෙන ඒවා කරනකොට අපි ඒකට දෙන කාලය, උනන්දුව, අවධානය වැඩි. එහෙම වුණාම අපි ඒකට 100%ක් කැප වෙලා
1: ෆෝකස් එක දීලානේ.
0: ඔව්. ඒකේ සාර්ථකත්වය අපේක්ෂා කරන.
1: අනිවාර්යයි.
0: එහෙම නොවෙන්න සක්සස් වෙන්න විදියක් නැහැ. ඉතින් ඒක හොඳටම දන්නව ඇති මේක අපි වහගෙන ඉන්න ඔබ. ඔබ ඔබේ රස්සාවට කොච්චර ආදරෙයිද? ඔබ ඔබ ඉගෙන ගන්න සබ්ජෙක්ට් එකට කොච්චර ආදරෙයිද?
1: කොච්චර කැමැත්තක් තියෙනවද?
0: අන්න ඒ අනුව තමයි ඔබ ඔය ශේෂ්ත්‍රීය සාර්ථකත්වයට පත්
1: වෙන්නේ. කිසිම කැමැත්තක් නැතුව නේ.
0: වර මතකද? ඔයා මෙහෙ එනකොට නිවේදනය කරන්න කැමැත්තක් තිබුණා.
1: ඔව්.
0: ඒ හින්දා තමයි ඔයාද තාමත් මේ පුටුවේ ඉන්නේ.
1: හහ.
0: ඔයා වෙන මොනවට හරි ආස කරා නම් ඔයා ওই පුටුවේ නෑ.
1: ඇත්ත.
0: සරල උදාහරණයක් ඔයා.
1: ඔව් නේ.
0: මටත් එහෙමයි.
1: අපි හැමෝටම එහෙමයි.
0: මේකට හොඳ උදාහරණයක්.
1: 8යි විනාඩි 16.

0: උදේ 8යි විනාඩි 20යි දැන්.
1: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: கீதையா?
1: ලංකා වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: රටයි විනාඩි 24යි. වාහන මිල ඉහළ යන එක ගැන අපි කිව්වනේ කියන්නම් කියලා.
1: කීප
0: දෙනෙක් කහනවා ඒක කොහොමද වෙන්නේ කියලා. ඕකට තියෙනවා වාහන මිල සූත්‍රය කියලා.
1: වාහන මිල සූත්‍රය.
0: ඔය ඒක තියෙන්නේ ඔය වාහන විකුණන, ඒ කියන්නේ වාහන ගෙන්නන, වාහන විකුණන, ඒවට බදු සම්බන්ධ වැඩ කරන ඒගොල්ලන්ගේ.
1: හරි.
0: ඒගොල්ලෝ තමයි සූත්‍ර එහෙට මෙහෙට සූත්‍ර පුංච වගේ නේද?
1: හා.
0: එහෙට මෙහෙට ගල්ලා මෙහෙම උනහම මෙහෙම වෙලා මේකට මේක වැක්ට් කියලා මිනු මේ මෙහෙම වෙලා අර වෙලා අදිබාරේ වෙලා අදිබාරේ ඩබල් වෙලා අන්තිමට වාහනේ ඉදර අපේ වාහනයක් නැති වෙලා.
1: නැති වෙලා.
0: එහෙම කියන තැනට ඉන්නේ. හරි. ඒ නිසා මේ ඒක මම කියන්නම් ඒක මේ අපේ ආර්ථික විද්‍යා දේශක අපේ ප්‍රවීණ ආර්ථික විද්‍යා දේශක බණ්ඩාර දිසානායක සර් පන්තියේ ළමයින්ට ගාන හදලා පෙන්නන එක ඇසුරෙන් තමයි මම ඒ කතාව කියන්නම් කියලා හිතුවේ. මොකද සමහර කෙනෙකුට ඒ අවස්ථාව මගේ හැරුණා නම් ඒකට දැනුවත් වෙන්න අපි 8:40 විතර ඒ ගැන කතා කරමු.
1: ඕකේ.
0: අපි දැන් කතා කරනවා ඔයාගේ ආර්ථිකේ තව ටිකක් හයිය කරගන්න තව අලුතින් නේද පාර්ට් ටයිම් ජොබ් එකක් විදියට ව්‍යාපාරයක් විදියට අලුත් ව්‍යවසායක අවස්ථාවක් ඇති කරගන්න ලංකාවේ මෑත කාලේ එහෙම සෑහෙන පිරිසකගේ ජීවිත නේද
1: ගොඩ දාපු
0: ඔව් ඉහළට ඔසවා තියපු මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ගැන
1: දැන් ඔබටත් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා අපි කිව්වා පුහුණු කාර්මික ශිල්පීන් සඳහා රැකියා අවස්ථාවන් කීපයක් තියෙනවා කියලා ඉතින් මේ හැම දෙයක් එක්කම දිවයිනේ අංක 1 වී කැටීමේ යන්ත්‍ර වෙළඳපොළට හඳුන්වා දෙන මාක්ස්පෙන් හෝල්ඩින්ග් සමාගමේ පුහුණු කාර්මික ශිල්පීන් සඳහා තමයි මේ විදිහට රැකියා අවස්ථාවන් ලැබිලා තියෙන්නේ ඉතින් ආකර්ෂණීය වැටුප් සහ දීමනා එක්ක ඔන්න ඔබටත් පුළුවන්කම තියෙනවා මාක්ස්පෙන්ලත් එක්ක සම්බන්ධ වෙන්න ඔබේ අයදුම්පත මෙන්න මේ කියන දුරකථන අංකයට යොමු කරන්න 076යි 423-94-27 කියන නම්බෙකට අමල්ක මැණික් කඩවර මහත්මයාගේ දුරකථන අංකයට යොමු කරන්න කියලා අපි ඔබට මතක් කරනවා මාක්ස්පෙන්ලත් එක්ක ඔන්න ඉස්සරහට යන්න කැමති ඔබට තමයි මේ අවස්ථාව
0: හොඳ කම්පැනි එක වැඩ එහෙම නැත්නම් ජොබ් එකක් හම්බ වෙනවා කියලා කියන්නේ නේද පිළිගැනීම හොඳ පාඩියක් දීමනාවක්
1: සතුටින් වැඩ කරන්න පුළුවන් පරිසරය
0: සුවපහසු මානසික වටපිටාව ඒක තියෙන්න ඕනේ කොච්චර පඩි තිබ්බත් සමහර කම්පැනි තියෙනවා මානසික
1: තෘප්තියක් නැහැ
0: එහෙම එකක් නැහැ හවසට ගෙදර යනකොට පුදුම සතුටකින් ඕෆ් වෙන ටයිම් එක ගෙනකම් බලන්
1: ඉන්න
0: එහෙම නැත්නම් හෙට උදේට ආයි ජොබ් එකට යන්න ඕනේ නේද කියලා කල්පනා කරනකොට ඔළුව කැක්කුමයි එහෙම තනක් නොවන තනක් නිසායි අපි මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ගැන මේ විශ්වාසයෙන් කතා කරන්නේ විජය නිෂ්පාදන අතරේ තියෙන අපි විජය කුළුබඩු ගැන කතා කරමු
1: ඔබට කැමතික රසට ගුණට ප්‍රමිතියට හදාගන්න දැන් විජය නිෂ්පාදන එකතු කරගන්න කියලා අපි ඒ කාලේ ඉඳන් කියනවා ඉතින් ඒ විශ්වාසය ඒ ගුණාත්මක බව ප්‍රමිතිය මේ හැම දෙයක්ම රැකගෙන අවුරුදු ගාණක් තිස්සේ ඔබේ වේල් තුනම රසවත් කරේ විජය නිෂ්පාදන දැන් ජාත්‍යන්තර වෙළඳපොළටත් මේ රස බෙදෙන නිසා ලංකාවේ ඉඳලා පිටරට ජීවත් වෙන කෙනෙක් නම් ඔබටත් ලංකාවේ රසට කැමති ටිකක් ගන්න පුළුවන් විජය නිෂ්පාදන

0: Good morning. උදේ 8යි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුදලාලි
4: අනෝනා
3: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුරු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
5: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උටවමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැහැ, සරත් නැහැ, මිරිස් පාටත් නැහැ.
4: විජය දාන්න ඔක්කොටම.
5: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
3: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපි තහු වෙනවා.
6: මිරිස් නම් මිරිස් විජය මිරිස්.
7: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: ITN ලක්හඬ පූජා.

0: වෙනිදා සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් දල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න නිවෙන්න ඔබ

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලිය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලියයි.
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: හැම්බෑවට එහෙම කන් ගොඩ වෙන සද්ද.
1: ලින්ටර් ගන්න
2: මොනවද හලෝ? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
3: අයිබෝවන්, අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඳ ඊවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
0: සම අනුග්‍රහය
3: රසයෙනුත් ඉහළ, ගුණයෙනුත් ඉහළ, විජය තෝසේ මිශ්‍රණය.
0: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට. ලකඳ රේඩියෝ ITN
4: උදෑසන විනාඩි 35.

0: අටයි විනාඩි හතලිහයි වෙලාව.
1: මේ දැන් ඔය ගණන් ගණන් මනං බාණ්ඩ මිලහෙම ගැන කතා කරනකොට දැන් අර පැල්ලත්ත කිරි පිටි පැකට් එකේ මිල අඩුයිනේ පිටරටින් ගෙන්නන එකත් එක්ක. අපි හොඳින් ඔබ ශ්‍රවණය කරනකොට අහගන්න ඕනේ,
0: කන් දෙකෙන් අහනකොට
1: සමහර අයට එක කන විතරක් වැඩ කරාම පොඩි කෑල්ලක් අහුවෙන.
0: මේ දවස්වල වැස්ස නිසා කන් ලෙඩ තියෙනවා.
1: මේ ඔය අපේ මේ කවුද මෙයාට කවුද අපේ චමිත්ත එහෙම ඇහෙනව හොරයි. හරි,
0: ඒක නම් අර චාරුත් එක්ක මිදලා වෙන්නේ නැති
1: ඒ සද්දෙට.
0: ඒ සද්දෙට
1: මටත් මුල් කාලේ උක තිබ්බ මෙතන ඉඳන්
0: මං ආව බේරගත්තා ඒකන සත්‍ය.
1: ඔයත් එක්ක වරුදු හතක් වැඩසටහන කරව මට.
0: ඔයාට ඉස්සෙල්ලා ආපු කන්ටඩිය පස්සේ ආපු අඟ ලොකු වෙලා එක දවසක් විතර වාඩි කරගත්තා.
1: මෝහිනී එක්ක උනත් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් මට. ඒ ගැන මට කිසි සැකයක්
0: නැහැ.
1: මේ ඒ හින්දා කන් දෙකක් දුන්නේ කන් දෙකෙන් අහන්න. පොඩි කෑල්ලක් ඇහුනම ඔය අපේ සමානට ඔය ඔෆිස් වලින් වැඩ කරනකොට සමහරු ඉන්නවා
0: නැට්ටෙන් අල්ලගෙන
1: කියන කොටසේ සම්පූර්ණ එක නෙමෙයි පොඩි තමන්ට වාසි තමන්ගේ මොකක් හරි අදහසක් ප්‍රකාශ කරගන්න පුළුවන් පොඩි කෑල්ල තියෙන
0: තමන්ට වාසි කෑල්ල
1: අන්න ඒක අල්ල ගන්නවා. අල්ලගෙන නටනවා පුදුම නැටිලා. හරි,
0: ඔකේ.
1: අපේ චමිත් එහෙමයි. චමිත් එහෙමයි. හරි, දැන් චමිත්ගේ ෆෑන්ස් මාතේ තරහ වෙන්න එපා. චමිත් සමහල්ලාට චමිත් කියන්නේ අපේ හවස චමිත්. නෑ, අපි ආව පැත්තකින් තියලා අපි එක්ස් නැමති කවුරු හරි
0: ගාව.
1: සමහරු එහෙමයි. තමන්ට වාසි කෑල්ල අල්ලගෙන ඉතුරු කෑල්ල පැත්තකින් තියලා
0: හරි
1: ඉතින් දවසේ තිස්සෙම වැළලෙනවා. ඒ හින්දා
0: මල කරදරයක් එක.
1: අපි පැල්ලත්ත නිෂ්පාදන ආයතනය ගැන කිව්වේ පිට රටින් ගේන කිරිපිටි පැකට් එකේ මිලට වැඩිය පැල්ලත්ත එකේ මිල අඩුයි කියලා. හරි,
0: වහ බොන්න ඕන නැහැ. ඉතින් වහ බොන්න නේද?
1: පිටරටින් ගේන එකේ කොහමත් අපේට පිටරට එක ලොකුයි.
0: ලොකුයිනේ.
1: ඒ හින්දා තමන්ගේ පෞද්ගලික ඇජෙන්ඩා තියෙන්න පුළුවන්. ඒව පැත්තකින් තියලා අපි කතා කරපු කෑල්ල සම්පූර්ණ අහනවා නම් හරි වටිනවා. චමිත්ට කිව්වේ. හරි, වෙන කාට හරි තොප්පි හරි නම් දාගන්න
0: පුළුවන්. දාගත්තත් කමක් නැහැ.
1: දැන් වාහන මිල ගැන කතා කරමු. මොකද අපි ඒකත් පොඩ්ඩක් කතා කරනවා.
0: හැබැයි හොඳට අහගෙන ඉන්න ඕනේ.
1: මේක බණ්ඩාර දිසානායක සර්ගේ මුහුණු පොතේ මේක වීඩියෝ එක තියෙනවා. ඕනනම් එතනින් බලන්නත් පුළුවන්. කාට හරි ඒක මගහැරෙනවා නම් විතරක් අපි චුට්ටක් ඒ ගැන කියන්න.
0: හරි.
1: දැන් මේක රුපියල් අපි ලක්ෂයක් උදාහරණයට ගමුකෝ. රුපියල් ලක්ෂයකට කොහොමද ගාන
0: හැදෙන්නේ?
1: අර අධිභාරයක් පැනෙව්වම හරි හරි ලක්ෂයක වාහනයක් ආනයනය කරා නම් මේ පළවෙනිදා ඉඳලා 15 වෙනිදා වෙනකන් වෙන එකක් තිබ්බි. 15 වෙනිදාන් පස්සේනේ මේක වෙනස් වෙන්නේ. 130ක ආනයන තීරුබද්දක් ගෙවන්න ඕනේ ඩියුටි කියලා කියන්නේ. ඒක ලක්ෂයක වාහනයක් ගෙනාවොත් පළවෙනිදා ඉඳලා ඕකට ගිව්වේ අපි රුපියල් 30000යි. මේ 15 ඉඳලා මේ 30000ට 150ක අධිභාරයක් පැනෙව්වා. අධිභාරයක් කියන්නේ බද්ද මත පනවන තව බද්දක්. සමහරු මේකට 150ක් කියලා වැරදි අර්ථකථනයක් දුන්නා.
0: හරි.
1: ඒ අධිභාරය 150ක් ගහලා තියෙන අර 130ට. ලක්ෂයක වාහනයක් ගේනවා නම් 30000ක් ගෙවන්න ඕනේ. ඒක මේ පළවෙනිදා ඉඳලා 15 වෙනිදා වෙනකන් 15න් පස්සේ තමයි මේකට 150ක් ගහන්නේ.
0: හරි.
1: මේකට 150ක් කියන්නේ 15000ක්. දැන් එයා ටැක්ස් එක ගෙවන්න ඕනේ ලක්ෂයකට 45000ක්.
0: ලක්ෂයක වාහනයකට 45000.
1: ඔව්, සාමාන්‍යයෙන් තව කොහොමත් 18කුයි වැට්ටේකුයි 2.5කුයි කොහොමත් ගහනවා. අර 45000ට ඒ දෙක එකතු වුණාට පස්සේ අර සමාජ ආරක්ෂණ බද්ද කිය. එතකොට 18යි 2යි 20යි. අපි හිතමුකෝ ඒකෙන් රුපියල් 9000ක් කියලා.
0: හරි.
1: 45000ට රුපියල් තව 9000ක් එකතු වුණාම 54000යි. එතකොට 154000ක් වෙනවා ලක්ෂයක වාහනයක් ගේනවනම්. ඒ නිසා මේ වාහනේ ටැක්ස් එක කොහොමයි 130යි අධිභාරය කියන්නේ මාස 3කට. ඒකයි ඔක්කොම එකතු වුණාම තමයි අර ගාන ඉන්නේ.
0: ඕකේ.
1: ඒ නිසා මේ මාස 3න් පස්සේ මේක අයින් කරන්න පුළුවන්. ඉතින් මේ මාස 3ේ පුළුවන් නම් වාහන ආනයනය කරන්න හිතන් හිටියානම් පොඩ්ඩක් මේක පරක්කු කරන්න පුළුවන්. මොකද ඩොලරේ අගය කියන එක මතකයිනේ. ඒක දැන් උඩ ගිහිල්ලානේ තියෙන්නේ. ඒ නිසා තමයි මේ කියන නීතිය, එහෙම නැත්නම් මේ කියන යෝජනාව, මේ කියන ක්‍රමවේදය අනුගමනය කරන්න කියලා යෝජනා කරේ. දැන් මේකිනු කැලලක් අහගෙන ඉඳලා අන්න අරම මෙහෙමයි ගාන මෙහෙමයි කියලා. තමිත් පුතා එන්න එපා. හොඳේ
0: හරි
1: චුට්ටක් ඒක පොඩ්ඩක් කල්පනාවෙන් අහන්න. ආයි බලන්න බණ්ඩාර දිසානායක සර්ගේ ෆේස්බුක් පිටුවේ
0: ඒක තියෙනවා විස්තරේ.
1: ඔව් සර්, ගාන හදලා පෙන්නනවා බෝඩ් එකේ. මේ අපි කිව්වට වැඩිය හරි පැහැදිලි. අපි මේ නිකන් හඳින්න කියන සර් ගාන ලියලා යටින් මෙහෙම
0: හදලා පෙන්නනවා.
1: හරි,
0: එතකොට ඔබට තවත් ක්ලියර්.
1: 8:44

0: ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
0: ලාංකේය විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් අන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩිතහනේ ලොතරයියේ රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අමුසමීවලන් මධ්‍ය විචාවරම්වලින් උපයාගත් දේපල ක්‍රියාවිරහිත කළ බව පොලිසිය සඳහන් කළා. ඊශිකාස් ක්‍රමයට ඔවුන් ජාවරම් සිදු කර ඇති බවටයි විමර්ශනවලදී හෙළිවුණේ. 2017 වසරේ සිට මේ දක්වා මධ්‍ය විචාවරම් මගින් උපයාගත් මුදල් සැකකාරියගේ මවගේ ගිණුම් වෙත තැන්පත් කර ඇති බවත් පොලිසිය පවසනවා. නීති විරෝධී ලෙස උපයාගත් මුදල් යොදවා ඉඩමක් සහ නිවසක් රුපියල් ලක්ෂ 300කට ආසන්න මුදලකට මිලදීගෙන ඇති බවටයි හෙළිවුණේ. ඒ බාධින හතක් ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර තිබෙනවා. බැංකු ගිණුම් හයක් සහ සැකකරුගේ නමින් මිලදීගෙන ඇති සුකෝපෝගී මෝටරයක් සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. අමෙරිකාව යළි ඉරානයට අනතුරු අඟවා තිබෙනවා. නිශ්චිත ගිණුමකට එළඹීම කල්දෙමීමෙන් පෙර නොවූ ආකාරي යුද ක්‍රියා මාර්ගයකට එළඹීමට සිදුවන ඇති බවයි දබල මන්දිරේ පවසන්නේ. ෆොක්ස් නිවුස් සමග අදහස් දක්වමින් එහි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ස්ටීවන් මිල මේ අනතුරු ඇඟවීම සිදු කර තිබෙනවා. ඔහු පෙන්වා දුන්නේ ඉරානයට තීරීමක් සිදු කළ හැකි බවයි. ඒ අනුව ගිවිසුමකට එළඹීම කඩිනම් කළ යුතු බවද දැනුම් දී තිබෙනවා. මේ අතර ඉරානය ප්‍රකාශ කළේ කිසිදු ආකාරයකින් අමෙරිකාවට යටත් නොවන බවයි. යුද්ධයට වඩා රාජ්‍යතාන්ත්‍රික භාවයේ වැදගත් වන බවත් ඔවුන් සඳහන් කළා. ලකන බීලක ප්‍රවෘත්ති ප්‍රකාශයේ උදේ 10ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඔය ප්‍රේමයට පණ එන්න.
1: කොහොමද එහෙම කරන්නේ?
0: මේ වතුර ටිකක් මෙහෙම ගහලා ඇස්වලට එහෙම ගහලා ඊට පස්සේ
1: පොඩි කලාන්ත ගතියකින් නැත්තේ.
0: ඔව් මෙහෙම ප්‍රෙස් කරලා එහෙම.
1: අනවස්සක්.
0: එහෙම ගන්න පුළුවන් නම් මියගිය ප්‍රේම කතා. කොච්චර නම් එහෙම අරගෙනද සමහරු. නේ.
1: ඇත්ත.
0: රයිට්. අපි බලමු මෙහෙම.
1: ඔය ලෙඩේට බෙහෙත් නැහැ.
0: ඔව්. සමහර ලෙඩ තියෙනවා බෙහෙත් තියෙනවා ඒ බෙහෙත ට්‍රයි කරලා බලලා නැහැ.
1: අහහ අහලක් තියෙනවා.

0: බහලත් තියෙනවා. ඉතින් වෙන වෙන විසඳුම් හොයාගෙන ගිහිල්ලා හරිම විසඳුම
1: මිස්සලා
0: මගහැරිලා. දැන් බඩේ අමාරුවක් හැදුනා. අපි දෙහි මිරි කළා මොනවා. සමහර විට අර තව තව කඩවල තියෙන එක එක පැණි ජාති බීම ජාති වගේ ගියල බොනවා. හැබැයි ගෙදර ක්‍රිමිරාජ කරල් ගුලි ටිකක් තිබුණා නම් ඕක පැය භාගෙන් සනීපයි.
1: හරි මික්මනින් සුව කරගන්න පුළුවන් ඔය ලෙඩ.
0: අවුරුදු 70ක් තිස්සේ ලංකාවේ වෙළඳපොලේ විශේෂයෙන්ම මේ ඖෂධ සම්බන්ධව විශ්වාසය දිනාගත් නිෂ්පාදනයක්.
1: අන්න ඒ නිසායි ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබන්න ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වලට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඉතින් අර කියපු විදිහට බඩේ අමාරුවක් එහෙම නැත්නම් ලදරු පණු රෝග වලට ෂණික සුවය අරගෙන එන ක්‍රිමිරාජ කරල් ගුලි ඔබේ ගෙදර තියෙන්න ඕන. කෝල් එකක් දෙන්න විස්තර දැනගන්න 0112 753 889 www.krimiraja.lk කියන වෙබ්සයිට් එකට ඇවිල්ලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේක සිටසියක් ස්වභාවික නිෂ්පාදනයක්.
0: එවගේම පැල්වත්ත නිෂ්පාදනය ගැන මතක් කරමු.
1: අපි පැල්වත්ත අයිස්ක්‍රීම් එක ගැන කියන්නම්. දැන් ෆ්ලේවර්ස් ගොඩකින් පැල්වත්ත අයිස්ක්‍රීම් එක රහ බලන්න පුළුවන්. බටර් ස්කොච්, බ්ලූබෙරි, මැංගෝ, බනානා, ඔරෙන්ජ් මේ කියන රසයන්ගෙන් නැවුම් විදිහට ඔයාට අයිස්ක්‍රීම් රස බලන්න පැල්වත්ත නිෂ්පාදන ආයතනය ඔන්න ඉඩ හදලා දීලා තියෙන්නේ.
0: වෙලාව කීය?
1: 9:20.

0: විජය නූඩල් සමගින් වර්ණක හා කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
1: ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කලුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
2: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසර වේදයාණන් වහන්සේගේ තෙමකුලට සැරසිලි සඳහා පරිසරයට හානිකර පොලිතින් ප්ලාස්ටික් යොදා නොගැනීම බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ හැකි මහත් ගෞරවයකි. පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපිත් පෙළගැසෙමු.

0: වෙනවයි විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: හඳහන බලමු. ඊට කලින් ඔබ ඊයේගත් ටිකට් පත්තල නිල ප්‍රතිඵල අතර තියෙන මහජන සම්පතේ මේ මුලින්ම ක්‍රියාත්මක වෙන්නේ දිනුම් මදින්නේ නේද? ඉතින් 6195 වෙනි දිනුම් වාරය ඊයේ රාත්‍රියේ ක්‍රියාත්මක වුණා මහජන සම්පතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ වුණේ G අක්ෂරය. ජය අංක 0.3 අංක 9 0.6 සහ අංක 2. ගොවිසෙත F අක්ෂරයත් එක්ක අංක 3 අංක 21 අංක 31 සහ අංක 72. මෙගා පවර් X අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 8. ජය අංක පිළිවෙලින් අංක 5 අංක 10 අංක 25 සහ අංක 40. ධන නිදානයේ Z අක්ෂරයත් එක්ක ජය අංක අංක 32 අංක 38 අංක 40 සහ අංක 50. හඳහන 1504 වෙනි දිනු වාරයේ ජයග්‍රහී ලග්නය මේෂ ජය අංක අංක 17 අංක 25 අංක 38 සහ අංක 50. අද සම්පත G අක්ෂරයත් එක්ක අංක 9 බිංදුව අංක 6 සහ අංක 2. NLB ජය P අක්ෂරයත් එක්ක අංක 3 නැවතත් අංක 3 අංක 8 සහ අංක 3. අවසාන වශයෙන් සුබ දවසක් මිතුන ලග්නයත් එක්ක අංක 23 අංක 42 සහ අංක 56යි ඔබට වාසනාව ගේන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.

0: රජමාලිගාවේ ඉහළම තනතුරු දරපු අයගෙන් පරම්පරාව පැවතෙනවා නම් ඔබ මුදියන්සේලාගේ කියලා නම පටන් ගන්නවා ඇති. හරි නේද?
1: මුදියන්සේ.
0: ඔය අපි අපේ නම් වල වාසගම්මේම හැදුන හැටි එනවනේ, අපි හොයනවනේ. දැන් ඔයාගේ ශිෂ්‍යමාගේ වාසගම අවසානයේට ගේ කියලා අකුරක් තියෙනවා නම්, හරි, ඒ කියන්නේ ඒ අතීතයේ අපේ සමාජයේ ගොඩනැගිලා තිබුණ රාජකාරී ක්‍රමයේ මත තමයි ඒව පැවතිලා මේ අපිට අපේ නමට ඇවිල්ලා
1: තියෙන්නේ.
0: හ්ම්. කියන්නේ එක පවුලක් නේද? එක එක් පවුල්වල પરම්පරා ගණනාවක් තිස්සේ රජුට හෝ රටට ඉටු කරපු සේවයක. මුදියන්සලාගේ නම් අර කිව්වාගේ රජමාලිගාවේ ඉහළම තනතුරු දරපු අය.
1: හ්ම්.
0: ආරච්චිලාගේ කියලා කිව්වේ අපි කියලා තියෙනවා
1: කලින්. ගම්බල.
0: ගමේ මොකද්ද?
1: ගමේ ඔය මේ
0: නීතිය සහ ආරක්ෂා.
1: අන්න හරි.
0: ලියනගේ කිව්වේ?
1: ලියන මහත්තයාට.
0: අන්න රයිට්. රාජ්‍ය පරිපාලන කටයුතු ලේකන කටයුතු.
1: අහහ.
0: ලියනගේ. අපේ මයුරි ලියනගේ.
1: අහහ.
0: අපිට මතක් වෙන ළඟම නේද? නේ.
1: හ්ම්.
0: ජනිත් ලියනගේ.
1: හරි.
0: අපේ ටීම් එකේ.
1: හ්ම්.
0: තව කවුද එහෙම ලියනගේ ලයි?
1: ලියනගේ.
0: ඉන්නවා. මතක් කරලා බලන්න.
1: හ්ම්.
0: ඊට පස්සේ කංකානම්ගේ.
1: අහ්.
0: ඒගොල්ලෝ වතු හෝ වැඩබිම් පාලනය කරපුවා. බඩල්ගේ.
1: ඒ කවුද?
0: රන් රිදි යකඩ සහ ස්වර්ණාභරණ පැත්තේ. හ්ම්. ඔව් මට එහෙම කියපු ගාන කෙනෙක්ව මතක් වෙනවා.
1: කවුද?
0: අපේ වසන්ත මහත්තයා.
1: අහහ.
0: බඩල්ගේ කියලා කෑල්ලක් කියනවා. අදටත් එයාලා අතරම් බිස්නස් කරා. හරි. එතකොට වෙදකි.
1: මුදලිගේ.
0: මුදලිගේ.
1: මුදලිගේ කියන්නේ මුදලාලිලා.
0: නෑ
1: නෑ එහෙම නැතුවද රජ මේකත් එක්ක එනකොට මුදලිලා.
0: මුදලිතුමා
1: කියලා ඉන්නවනේ නේ.
0: මේ ඉඳ ඒ රජ කාලේ තමයි. මේ ඔක්කොම ගිහින් ඒ එතන තමයි නතර වෙන්නේ.
1: අහහ.
0: වෙදකේ කියන්නේ දේශීය
1: වෙදකේ.
0: කවුද පටබැඳිගේ?
1: දොන්තිවන් පටබැඳිගේ.
0: හොයා. දොනුත් නෑ සීමන්.
1: පටබැඳිගේ.
0: දොන් සීමන් කිව්වම ඔයගොල්ලෝ මං අර හැමතිස්සෙම කියනවා වගේ මේ බටහිර බලවැයමකුත් තියෙනවා.
1: එක තමයි ඇවිල්ලා තියෙන්නේ. පටබැඳිගේ කියලා තියෙනව නේද ඔයා? මේකේ.
0: ඔයාට මතකද සිල්වා එකට කියපුවේ?
1: ආ.
0: කියන්නේ සිල්වා කියන එක.
1: හරි.
0: මේ ඔයා හින්දා මම මේක මේ ඉස්මතු කරලා ගත්තා.
1: ඕකේ.
0: සිල්වා කියන නම හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම දැන්.
1: ආඩම්බරයක් හිතුවා.
0: පෘතුගීසි නමක්නේ.
1: ඔව් ඔව්.
0: ඒකේ අදහස වෙන්නේ වනාන්තරය කියන එකලු. අපි කලින් දවසේ කියලා
1: දුන්නා. ඔව්.
0: පෙරේරා කියන්නේ පෙයාස් ගස කියලා කියනවා.
1: මේ එක එක ආදේශක තියෙනවා නේ.
0: මත ජන ප්‍රවාදවල ඉනේවා. ප්‍රනාන්දු කියන්නේ නිර්භීත සංචාරකයා. ඔයි 1505න් පස්සේ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ආභාෂයත් එක්ක අපේ වාසගම අලුත් මාවතකට ආවා. නැත්තම් ඔය ඉස්සර එහෙම වර කලින් කිව්වාගේ හේවාගේ ගුරුගේ ඊට පස්සේ රත්නායක වගේ රජුගේ රන්නාභරණ සමග රත්න කියලා එනවා නම් කොහේ හරි කෑල්ලක් ඒගොල්ලෝ රත්තරන් සහ මැණික් සම්බන්ධ. එතකොට ලන්දේසි නමට ඉදිරියෙන් ගොඩක් කියලා තියෙනවා වෑන් කියලා එක. ඔය අපේ ඔය ක්‍රිකට් මැච් වල එහෙම හම්බ වෙන ඉන්නේ වෑන් ඩම්බ වගේ අය. ඒගොල්ලෝ කෙලින්ම ලන්දේසි ආභාෂයක් තියෙන අය.
1: එතකොට
0: වෑන් ඩොට් වගේ ලංකාවේ නම්
1: තියෙනවානේ.
0: විල්සන්, ස්මිත් රොබින්සන්. අර ඔයාගේ මොකද කිව්වේ?
1: ඩොන් සීමන් පටබැඳිගේ.
0: ඩොන් සීමන් පටගේ. ඒක වෙනම මේව එකක් දාලා හොයන්න ඕන.
1: යාලා ලොවෙත් නෑ.
0: අද කාලේ වාසගම කියන්නේ කෙනෙක් උසස් වූ පහත් කියලා මයින මිනුම් දණ්ඩක් නෙවෙයි. ඒ සෑම නමක් පිටුපසම තියෙන්නේ අපේ මුතුන් මිත්තන් මේ රටට කරපු සේවය පිළිබඳ අභිමානවත් ඉතිහාසයක්. ඔව්
1: අනිවාර්යයෙන්.
0: ඒ නිසා අපි ඒ ගැන මතක් කරනවා. අපි හැමෝටම නමක් තියෙනවා. ඒත් ඔබ කවදා හරි හිතලා තියෙනවද ඔබේ වාසගම පිටුපස තියෙන මොන වගේ කතාවක්ද කියලා? අර කිව්වාගේ ගේ කියලා එනවනම් පැරණි ලංකාවේ මිනිස්සු තමන්ව හඳුන්වාගත්තේ තනි නමකින් වුණත්
1: හරි
0: ඒ ජනගහණය වැඩි වෙනකොට දැන් බණ්ඩාර. බණ්ඩාර ඊට පස්සේ වුණා රතු බණ්ඩාර. එහෙම නැත්නම් කළු බණ්ඩා. එහෙම කියනවනේ පවුලට සමාජික වැඩි වෙනකොට මුලින්ම උපදිනකා බණ්ඩා. එහෙම නේ
1: මද්දුම
0: දෙවෙනියම ඔහොම ලොකු බණ්ඩා ඊට පස්සේ තියෙනවා.
1: ඔව් එනවා එනවා.
0: මේක ලොකු කතා මේ බොහොම සරල තැනකින් අපි කතා කරේ. ඉතින් ඒ නිසා මේ නම කියන්නේ අභිමානයක්. ඒකටත් එහෙමයි.
1: ඔබේ නම රැකගන්න.
0: නම දෙවියොත් නමට වඳී කියනවනේ.
1: හා හා හිටියොත් හොඳට හැදි. දෙවියොත් නමට වඳී.
0: ඒකයි මම හැමතිස්සෙම ඔයාලට කියන්නේ.
1: හා හා හොඳට ඉන්න.
0: හොඳට ඉන්න.
1: හොඳ ළමෙක් වෙන්න නේද?
0: 9යි විනාඩි 40.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර එක ගෙවුවාම යනවා.
4: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටර එකට කිලෝමීටර 80කට පැදී දුවන්න නම් මේක තමයි.
5: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනෝම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 01176779579.
6: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: සමහරව නුගුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
1: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන් කූරම හොඳ සුවඳයි. නිවිලා ගියට පස්සෙත් සුවඳයි.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්රිතා.
3: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: අර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454.
1: නවය විනාඩි 50යි අපි යන්න හදන්නේ. යන්න කලින් ඔයාලට මතක් කරනවා පැල්වත නිෂ්පාදනය ගැන. කිරි පිටි ටික ගන්නකොට යෝගට් ටික, බටර්, අයිස්ක්‍රීම්, ගිතෙල් මී කිරි, මේ හැමදේම ඔයාලට දැන් පැල්වත කියන නමින් ගන්න පුළුවන්. හොඳම තත්වේ කිරි ආශ්‍රිත නිෂ්පාදනය ගන්නවා නම් හොඳම නම පැල්වත කියන නම.
2: ඒ වගේම මේ මාක්ස් පෙන් ගෲප් එකට මේ දවස්වල මේ අලුතෙන් පුහුණු කාර්මික ශිල්පීන් ගන්නවා. අපි කිව්වා ඔයාලට ඩෝම මැෂින් එක ලංකාවට ගේන සෑහෙන විශ්වාසයක් දිනාගත්ත විශේෂයෙන්ම ලංකා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නේද තාක්ෂණික
1: වෙනසක් කරපුනේ.
2: හොඳට තන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න මෙන්න මේ නම්බර එකට WhatsApp කරන්න ඔයාගේ CV එක.
1: 076 423 94 27. 076 423 94 27 කියන නම්බරයකට තමයි ඔයා අයදුම්පත යවන්න ඕන. ඉතින් ආකර්ෂණීය වැටුප් සහ දීම නායක ඔන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ලත් එක්ක ඔයාට ජොබ් එකක් හොයාගන්න පුළුවන්.
2: විජේ නිෂ්පාදන කැමරස්ස කරනවා. විශේෂයෙන්ම දන්සල් එහෙම කරන අයට මතක් කරනවා කැම ටික රසට හදා ගන්නවා නම් කෘතිම රසකාරක වර්ණක නැති ශීර්ෂයක් ස්වභාවික නේද අමුද්‍රව්‍ය පාවිච්චි කරලා නිෂ්පාදනය කරපු විජය මිරිස්කුඩු, කහකුරු, ගම්බිරිස්කුඩු, ඊට පස්සේ තුන පහ පපඩමක් බැද්දත් විජය නිෂ්පාදනයක් නම් ඒක රසය ගැන අයි සැකයක් තියාගන්න දෙයක් නැහැ.
1: හරි, 952 අපි එහෙනම් යනවා. සතුටින් ඉන්න, පරිස්සමෙන් ඉන්න, සති අන්තයකට අපි ටික ටික ලං වෙන්නේ. හෙට සිකුරාද වැඩ ටිකේ නම් පරිස්සමෙන් කරගන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාසුවන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
0: ඩෙංගු රෝගීන්ගෙන් 50% බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න. ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
5: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
6: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
0: ලඛන මොමදී ඉස් ඇලි.

0: ரேடியோ ITN சபை ஸ்ரீலங்கா ஹண்ட
1: வெலவுதே 10 ஐ

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙනුරේ ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩිතහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිගහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික් 14ක් බලපෑමට ලක් වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. අදත් ප්‍රදේශ රැසකර මිලිමීටර 50ක්ම වැසි හට ගැනීමේ හැකියාව පවතිනවා. බසහිර සබරගමුව සහ වයඹ පළාත් මේ අතර දේවර කටයුතු සඳහා පිටත්වගේ යාත්‍රාවක සන්නිවේදන සම්බන්ධතා ඇනහිට තිබෙනවා. ඔවුන් පසුගිය මස 26 වෙනිදා බේරුවල දේවර වරායෙන් බහුදින දේවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා. ගොඩබිම සමග පැවති සම්බන්ධතා ඇනහිට තිබෙන්නේ පසුගිය 15 වෙනිදා සිටයි. ඒ දේවරින් 6 දෙනෙකු රැඳී සිටි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ. දේවර අමාත්‍යාංශයේ මෙහෙයුම් මැදිරිය වෙත ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට පේවරගෙන තිබෙනවා. අමරිකාව සහ ඉරානය පාකිස්ථානය මගින් යෝජනා මාලාවක් හෝමාරු කරගෙන ඇති බව ජාතින්ත්‍ර මාධ්‍ය සඳහන් කළා. අමරිකාව ඉදිරිපත් කළ යෝජනාව විශ්ලේෂණය කරන බවයි ටෙහරාන් වාර්තා පෙන්වා දුන්නේ. කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අදාළ ක්‍රියාමාර්ග ගැනීමයි අරමුණ. දෙපාර්ශ්වය අතර ගැටුම් සමතයකට පත් කරමින් සාම ක්‍රියාවලියක් ඇති කිරීම සඳහා සහාය ලබා දෙන බව පාකිස්ථානය ප්‍රකාශ කළා. ලකුණු මීළඟ පැවති ප්‍රකාශය පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව.
1: Good morning, උදේ 10:00 විනාඩි 3යි වෙලාව.

0: rhythm, vibe, beat, it mix better, heartbeat.
1: ලක්ෂ දෙකේ තෑගි සමග සුපිරි අංකයටත් තෑග්ගා.

ගුඩ් මෝර්නින් උදේ 10 විනාඩි 8 වෙලාව ලකඩ හර්ට් බීට් එක ඔයා එකතු වෙලා ඉන්නේ. ඉතින් දවසේදී අද මේ 21 වෙනිදා බ්‍රහස්පතින්දා නේද? බ්‍රහස්පතින්දා දවසේදී අපි මේ විදිහට ඔයාව ආදරෙන් එකතු කරගන්න ලකඩ හර්ට් බීට් වලට. ඉතින් අදත් පුළුවන් දවල් එක වෙනකන් ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් අද දවසේදීත් අපි අරගෙන අවිලා ඉන්නේ. පාස් කරන සින්දු ගොඩක් අද දවසේදීත් අහන්න පුළුවන්. දවල් එක වෙනකන් FM 93.5 ලක්කඩත් එක්ක එකතුනොත් එහෙම. දැන් රටක සංචාරක ක්ෂේත්‍රය ගත්තට පස්සේ සංචාරක ක්ෂේත්‍රයට වැඩිපුරම දායකත්වය ලබා දෙන සත්ව කොට්ටාසයක් තමයි වනාලි කියලා කියන්නේ. දැන් ගොඩක් දෙනා ඔය අලි බලන්න යන්න එහෙම හරි කැමැත්තෙන් ඉන්නේ. දැන් අලි පැටවුගේ දිහා එහෙම බලාගෙන ඉන්නව නම් කාලේ යනවා අපිට තේරෙන්නේ නැහැ. කොහොම නමුත් දැන් මේ වසරේදී මේ දක්වා අලි ගැන කතා කරොත් එහෙම වනාලින් බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත්වලා තියෙනවා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන්. මේ වසරේ ගත වුණු කාලය තුළ වනාලි මරණ 128ක් සිදු වෙලා තියෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා තියෙනවා. පසුගිය ජනවාරි පළමු වෙනිදා ඉඳලා මැයි 15 වෙනිදා දක්වා කාලය තුළ තමයි මෙම වනාලි මරණ වාර්තා වෙලා තියෙන්නේ කියලා එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා තිබෙනවා. එතකම මේ වෙඩිතැබීම් වලින් තමයි වනාලි මරණ වැඩිපුරම සිදු වෙලා තියෙන්නේ. ඒ මරණ 20ක් විදුලි සැර වැදීම හේතුවෙන් මරණ 15ක් සිදු වෙලා තියෙනවා. ඒ වගේම තමයි හක්කපටස් ආහාරයට ගැනීමෙන් මරණ 10ක්, ඒ වගේම බගාලින් වලට වැටීමෙන් මරණ 5ක් සිදු වෙලා තියෙනවා කියලා තමයි වනජීවි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළ තියෙන්නේ. ඊට අමතරව විශේෂාධිර ගත වීම, මේ වගේම දුම්රිය ගැටීම්, දිය ගිලීම් වැනි අනතුරු වලින්ද වනාලි මරණ සිදු වෙලා තියෙන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළ තියෙනවා. නැගෙනහිර කලාපෙන් තමයි වැඩිම වනාලි මරණ සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙන්නේ. එතකම් පොළොන්නරුව, අනුරාධපුර වනජීවි කලාප වලින්ද වනාලි මරණ වාර්තා වෙලා තිබෙනවා කියලා තමයි වැඩිදුරටත් ඔවුන් සඳහන් කළන්නේ. මීට අමතරව වනාලි පහර දීම හේතුවෙන් පුද්ගල මරණ 35ක් මේ වසරේ ගත වුණු කාලය තුළ වාර්තා වන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා තියෙනවා. බලන්න මේ වනාලි අලි මිනිස් ගැටුම නිසා වනාලින් වගේම රටට වටින ජීවිත 35කුත් මේ වන විට අපේ රටට අහිමි වෙලා ගිහින් තියෙනවා. ඉතින් මේ වනාලි ගැන කතා කරොත් එහෙම ඔවුන් ඔය නිතරම ගම් වදිනවා කියනවානේ. ඒ වගේම තමයි ඔවුන් ඔය විශාල වශයෙන් හේන් ගොවි තැන්වලට යන ගොවි ජනතාවට පහර දෙනවානේ. මේ වගේ තොරතුරු අපිට වාර්තා වෙලා තියෙනවා. ඇයි අපි අලි ඉන්න කැලෑවලට ගිහිල්ලා පදිංචි වෙන්න යන්නේ? ඔන්න ඕක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඔය කැලෑ එලි කරලා හේන් ගොවි තැන්වලට ගියාට පස්සේ වනාලින්ගේ කරදර නිරන්තරයෙන්ම වනාලින්ගේ කරදරවලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම තමයි යාළගේ වාසස්ථාන විනාශ වුණාට පස්සේ යාළ නිරන්තරයෙන් ගමන් කරන්නේ යාළට හුරු පාරේ. ඒ පාරවල් වැහුණට පස්සේ ඔවුන්ට වෙන විකල්පයක් නැහැ. ඔවුන් පහර දෙන්නේ ඔවුන්ට තියෙන බයට. අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට ඔය මහා මාර්ගවල ගමන් කරද්දී, විශේෂයෙන්ම ඔය මත්තල පැත්තේ එහෙම යද්දී ගොඩක් අය මේ ෆෝන්ස් එහෙම අරගෙන එයාලා පාරට බහිනකොට වීඩියෝ කරන්න ළඟට යනවා. ඒ හේතුවෙනුත් අනතුරු වලට ලක් වෙලා තියෙනවා. ඔවුනුත් අපේ රටේ අපේම සම්පතක්. ඒක හින්දා ඔවුන්ට හිරිහැර කරන්න, කරදර කරන්න යන්න එපා. විශේෂයෙන්ම හක්කපටස් වගේ දේවල් තියලා ඔවුන්ව ඝාතනය කරන්න අපේ මිනිස්සු සමහරක් අය, හැමෝම නෙමෙයි සමහර අය කටයුතු කරලා තියෙනවා. කොහොම නමුත් අපි මේ නැති කරන්නේ අපේ රටට ඉතාමත් වටින සම්පතක් වනාලි කියලා කියන්නේ මම අර කලිනුත් සඳහන් කළා වගේම මෙරටට විදේශ විනිමය ගේන තවත් සම්පතක්. ඉතින් අපි මේ සම්පත පරිස්සම් කරගන්න ඕනේ නැද්ද? අනිවාර්යයෙන්ම පරිස්සම් කරගන්න ඕන. එහින්දා ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න කියලාත් අපි ඔයාලට මතක් කරනවා. හරි, ලකඩ හබ්බීට් අපි අද දවසේදී මේ විදිහට ආරම්භ කරනවා. අද මේ 21 බ්‍රහස්පතින්දා. ඉතින් ඔයාලට පුළුවන් මේ පැත්තට එන්න. අපේ නම්බර් එක මතක් කරගන්නම්. 0703935937. 0703935937 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න කියලා ඔයාලට මතක් කරනවා. දැන් සමහර පැතිවලට තවමත් වැස්ස තියෙනවා. කඩින් කඩ දැන් කොළඹ පැත්තට ගත්තට පස්සෙත් කඩින් කඩ වැස්ස ඇදහැලෙනවා.
සමහර වෙලාවට වැස්ස අපේ ජීවිත ලස්සන කරනවා වගේම සමහර අයගේ ජීවිත අවලස්සන කරනවා. ඉතින් වැස්සත් එක්ක අපේ සමහර ගොවීන්ට එහෙමනම් ඉතාමත් හොඳ කාලයක් තමයි මේ වැස්ස කියලා කියන්නේ. වතුර ටික එකතු කරගන්න පුළුවන් ගොවිතැනට අවශ්‍ය කරන ඒ අවශ්‍ය ජලය හැකිතාක් අපි මේ වෙලාවේ එකතු කරගන්න පුළුවන් නම් ඒකත් අපේ රටට, අපේ ගොවිතැනට, අපේ කෘෂිකර්මාන්තයට වටිනවා. හරි, අපි වෙන ලක්කඩ හાર્ට් බීට් හද දවසේදී මේ විදිහට ආරම්භ කරනවා. මම ලස්සන සින්දුවක් අද දවසේදී පළවෙනි සින්දුව විදිහට ලෑස්ති කරගෙන තියෙනවා. චන්ද ලීනාරච්චුගේ සින්දුවක් තමයි ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි යමු වෙන සින්දුවට. වෙලාවත් බලලම ලක්කඩ හાર્ට් බීට් අහන වෙලාව මතක් කරගන්න උදේ 10යි විනාඩි

0: ද තිලින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ සමහර අඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදර නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිත.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: උද 10 විනාඩි 23යි.
2: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
0: හැම වෙලම එහෙම කන් ගොඩ වෙන සද්ද.
3: Get the doors off, get it over.
4: Yeah, blink it down.
5: මොනවද අලෝ? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
6: හරි බබා, වැඩේ ඉවරුම ගමන් එන්නවා. ඔය ඔෆිස් එක ළඟට දිටින්නවා.
7: හරි හරි හරි. දැන් ෆෝන් එක තියන්නකෝ. මා ලිස්ට් එක දාන්න. මම එනකොට අරන් ගන්නම්.
4: මේ වෙලාව නම් එපා වෙනවා.
0: FM 93.5 FM 93.7
8: අයිබෝවන්, අර සද්ද, මේ සද්ද, මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස 4ට ලකඳ ඉවනින් ඩ්‍රයිව් එකත් එක්ක

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහල ගුණයනුත් ඉහල විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට

0: දිනබලා රාත්‍රි 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176679579
3: ඩෙන්ගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්කවලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙන්ගු රෝගියෙකු වීමට පෙර ඩෙන්ගු මදුරුවන් මර්දනයට එක්වන්න. ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
1: ඩෙන්ගු මාරාන්තිකයි.
4: උද දහය විනාඩි 26 වෙලාව එකන හාට් බීට් එක ඔයා එකතු වෙලා ඉන්නේ. තවත් ලස්සන සින්දුවක් අපි ලෑස්ති කරගෙන තියෙනවා. රුවන් හෙට්ටිආරච්චි සිංකරපු සින්දුවක් තමයි. අපි මේ විදිහට අද දවසේදී තෝරගෙන තියෙන්නේ ඊළඟ සින්දුව විදිහට. සින්දුවට යන කලින් ඔයාට තියෙනවා පොඩි මතක් කිරීමක් කරගෙන යන්න. දැන් ඉස්සරහට අපි දන්සල් එහෙම දෙන්න හිතාගෙන ඉන්නවනන්නේ සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට දැකලා තිනවා තේ දන්සල් කිරිපිටි කිරි තේ දන්සල්නේ එහෙම දෙනව නේද එහෙම දෙනව නම් ඔන්න වාට හොඳම නිෂ්පාදනයක් පිළිබඳව අපි මතක් කරන්න යන්නේ පැල්වත නිෂ්පාදන පිළිබඳව පැල්වත නිෂ්පාදන කියලා කියන්නේ බය නැතුව ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් උකුම උකු රස නැවුම් බව මේ හැමදේම ගන්න හොඳම නිෂ්පාදනයක් තමයි පැල්වත නිෂ්පාදනය කියලා කියන්නේ. පැල්වත කිරිපිටි ගත්තට පස්සේ පැල්වත කිරිපිටි එකෙන් දැන් ඔයාලට කාණ්ඩ දෙකක් ඇරෙද්දී මිලදී ගන්න පුළුවන්. මේද සහිත සහ මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම දැන් ඔයාලට වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. හොඳම නිෂ්පාදනයක් පැල්වත කියලා කියන්නේ. අපේම රටේ අපේම කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරි අස්වැන්නෙන් තමයි පැල්වත නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. රස විස නැති, නැව් නැග නැති අපේම රටේ අපේම නිෂ්පාදනයක් තමයි පැල්වත්ත. පැල්වත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එකත් මම ඉක්මනට මතක් කරන්නම්. ස්ටැන්ලි තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, මත්තරමුල්ල පැලවත්ත ශාඛාව, අනුරාධපුර මර්දංකඩවල ශාඛාව තියෙනවා. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා වාට පැල්වත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳ සලට ගිහිල්ලා පැල්වත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. හරියටම නම බලලා ව්‍යාජ අනුකරණවලට රැවටෙන්නේ නැතිව හරිම නිෂ්පාදනය තෝරගන්න කියලා වාට අපි මේ වෙලාවේ මතක් කරනවා. උදේ 10 විනාඩි 28යි වෙලාව. තාම මේ පැත්තට එන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නව නම් ඉක්මනට මැසේජ් එකක් දාන්න. 07:03:93:5:03:07:03:93:5:03:07 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනට මැසේජ් එකක් දාන්න කියලා මතක් කරන ගමන් අපි යනවා සින්දුවට. මේ විදිහට

0: Lakhanda Radio ITN.
1: උදේ 10 විනාඩි 32 යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: Heartbeat.

0: උදේට හැ විනාඩි 33 වෙලාව ලකන හර්ට් බීට් වල පළවෙනි පැය තාම ඔයා එකතු වෙලා ඉන්නේ. මේ පැත්තට මැසේජ් කරපු යාළුවෝ කට්ටියක් ආදරෙන් එකතු කරගන්න හැදුවා. අපි යන්න හදන ඉස්සෙල්ම කුවේට් පැත්තට. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අපේ ප්‍රියන්ත කුවේට් වල ඉඳන් මාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ප්‍රියන්ත අපිවත් අහගෙන පරිස්සමෙන් වැඩ කරන්න. එයාගේ ආදරණීය බිරිඳවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන කාන්ති. මොන කාන්තිව ආවත් ආදරෙන් අපි ලකන හර්ට් බීට් වලට එකතු කරගත්තා. ගුඩ් මෝර්නින්, සුබ දවසක්. ආඩ කොහොමද? අපි නම් හොඳින්. මාතලේ කොහෙද, කොහේ ඉඳන්ද අපිව මේ එකතු අහන්න එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ? කටයක් ඉන්නවා එකතු කරගන්න කියලා. ඉනෝකා ඉන්නවා, කුසුම් ඉන්නවා, කුමාර් ඉන්නවා, මොනිකා ඉන්නවා, චමිලා ඉන්නවා, ජානා, ගයා, පුෂ්පා, චූටි කුමාරී, දිලා, හන්සි, සිත්මා, මදු කටයම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන අපේ නොදී. නොදී එන්න එහෙනම් කටිය, අපි ආදරෙන් එකතු කරගන්නවා ලක්කඩ හાર્ට් බීට් වලට. ඩුබයි පැත්තට යනකොට අපේ මහේෂ් හැමදාම උදේම මැසේජ් එකක් දාලා වැඩ කරන ගමන් අහගෙන ඉන්නවා. ලක්කඩ අපිවත් ආදරෙන් එකතු කරගන්න, සිද්ධාක් අහන්න මම එකතු කරගන්නවා, චනායාව, ඒ වගේ දුව චනායා, wife in one Nimesha, ඒ වගේම ලක්කඩ අහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා අපේ මහේෂ් මැසේජ් එක දාලා තියෙන්නේ. මහේෂ් ආදරෙන් එකතු කරගන්නවා ආගේ ආදරණීය බිරිඳ, ඒ වගේම ආගේ ආදරණීය දුව දෙන්නම එකතු කරගන්නවා මේ වෙලාවේ, වගේම ලක්කඩ අහන සියලු දෙනාමත්. හાર્ට් බීට් අපිවත් සෙන්දුවකට එකතු කරගන්න. පොතුපිටියේ වාද්දු ඉඳලා අපේ සමන්ත ලක්කඩට ජය වේවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. හයි කොහොමද, අදමට ජෝතිපාල මහත්තයාගේ ලස්සන සින්දුවක් දෙනවනේ. දෙන්නම් දෙන්නම්. ඔයාව කොයි හිටියත් අහනවා, හද මේ පැත්තට පායලා. ඒකනේ දැන්නම් චුට්ටක් පායලා තියෙන්නේ නේද කොළඹ පැත්තට නම්. එයා එකතු කරගන්නවා දෙවුනි, තිමිරි, තිමිර, පොන්සදි, යුවෙන්දි කටි මාදුරණ එකතු කරගන්න කියලා අපේ කොටිකාවත් චන්දිමා බේගුණවර්ධන තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හෙලෝ හෙලෝ කලබන පැංචෝ, ගිහන් අයියා ගුඩ් මෝර්නින්, හොඳින් ඉන්නවා නේද? සතුටින් පරිස්සමෙන් ඉන්න හොඳේ. අපේ මාතලේ දිලිනි ආවත් ගොඩක් ආදරණ එකතු කරන්, පවුලේ හැමෝම ආවත් එකතු කරන්, සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ආයුබෝවන් ඔන්න, ඔයත් එක්ක අද අපිත් ආවා ගොඩක වෙල වැල්කෙනියා ඉඳලා. අපේ පී රවීන්ද්‍ර තමයි වැඩ මැසේජ් එකක් දාලා දෙන, වැඩ කරන ගමන් අහගෙන ඉන්නවා කියලා. පවුලේ සියලු දෙනාම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. ට්‍රින්කු පහේ කණුවේ පුංචි බණ්ඩ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දානවා. සුබ දවසක් වේවා, සුබ දවසක් වේවා ඔයාට ගිහන් මල්ලි. අද තහනවා සුපුරුදු පරිදි වාගේ ප්‍රෝග්‍රෑම් එක වා පටන් ගැන්ම කිව්වා අලි කතාව මාත් එකගයි. ඇයි සතුන්ගේ භූමියේ උන්ට ඉන්න දීලා අපි හැමෝම අපේ පාඩුවේ ඉන්නව නම් ඒක තමයි හොඳ. මාවත් ලක්කඩහන සියලු දෙනාම තාදුරෙන් එකතු කරගන්න ලස්සන සින්දුවකට. සීෂෙල්ස් වල ඉඳන් අපේ බණ්ඩාරගම ලංකා ප්‍රදීප අපිව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. කොහේ හිටියත් පාළුවක් නැතුව වාට ළඟින්ම ඉන්න වාගේ හිතවතා ඒ වෙන කවුරුත් නෙමෙයි, ලක්කඩම තමයි. FM 93.5, FM 93.7 ලෝකෙ කොහේ හිටියත් වර්ධන් ලක්කඩ අහන්න පුළුවන්. අපිත් එක්ක එකතු වෙලා අයත් එක්කම යන්න හදන්නේ තවත් කට්ටියක් එකතු කරගන්න. අයි ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. කිරිවත් උඩුව පැතුම් එකතු කරගන්නවා. හම චාන්දනී, තාත්තා සුමිත්, ඒ වගේම ලොකු නංගී යශෝදරා, පොඩි නංගී උත්තරා, නෙතු උත්තරා නෙතු නේද, ඒ වගේම ආච්චි, ගීත පුංචිවයි, මල්ලිවයි, සුගත් බාපුවයි එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තිනවා. අයිය මතක ඇතුව නම් ටික ඔක්කොම කියන්න කියලා දාලා තිබ්බා. ඔන්න ඔක්කොම කිව්වා. මගේ නමත් කියනවනේ මතකතෝ කියලා මැසේජ් එක දාලා තිනවා. අනිවාර්යෙන් නොකිය ඉන්න බෑ නේද? චමල්ක ආදරෙන් එකතු කරගන්නවා ලක්කඩ හાર્ට් බීට් වලට. නිදිපත ලක්කඩ සමග අපිත් හැමදාම ඔයා වහගෙන ඉන්නවා. දේවින්ද ආදරණීය බිරිඳ මනෝජා සහ ආදරණීය පුතා ලක්විරු සමග ලක්කඩ හන සීලු දෙනාම ආදරෙන් එකතු කරගන්නවා ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. බස්නාගල ඉඳලා හැමෝම හයින් ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක අහනවා. අපිවත් එකතු කරගන්න ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා දෙන අපේ සෙව්වන්දි. සෙව්වන්දි ඔයාව ආදරෙන් එකතු කරගන්නවා ලක්කඩ හાર્ට් බීට් වලට. එතකම හැලි ගුඩ ආනන්ද මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා දෙනවා. ගුඩ් මෝර්නින් අයියේ, තමිදු වාද්දුව ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. වැඩ කරන ගමන් අපි අහගෙන ඉන්නේ චාමර වීරසිංහගේ සින්දුවක් ඕනි කියලා. ගුඩ් මෝර්නින් තුෂාරි, ඒ වගේම මෙලන්ත නේද, නන්දික, නාමල් කට්ටිය මාදුරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන. දමුණුපොළ ඉඳලා සුබ දවසක් සින්දුවකට මාවත් එකතු කරගන්න කෑගල මීදනී ගමේ උපනන්ද അത് ഉപാന്തിനെ സമറാണ് അപ്സറ പ്രിയദർശിനി സുബ ഉപാന്തിനെ പ്രാർത്ഥനാ കരണക്കില മെസ്സേജ് കേക്കുളവരുന്ന പ്രിയദർശിനി ഹിനങ്ങണ്ണുവാട്ട് നിദുക് നിരോഗി വാസനാവന്ത സുബമ സുബ ഉപാന്തിനാക്കു എന്ന കേൾ അപ്പി പ്രാർത്ഥനാ കരണവ ഹദവത് ലെങ്കത്തു ഹണ്ട് ലക്കണ്ടു ജയ വേവ ഹിമിതിരി ഉദാസനേ അസുന ലെങ്കത്തു കരുണാബർ ഒബേ ഹണ്ട് ഗിഹാ അന്ന അവത ആദര നികതു കരഗന്നവ ഇന്നം എക വെനക ടിക കസനീപായിലു ഹൊന്തടമ കെസ്സലു അപ്പി രത്നപുര രത്ന തമരാ കുമാര തമ മെസ്സേജ് ഒക്കെ ദാല തീയന്നേ ഇതിന് മേധാവസല പൊഡക് വെസ്സത്ത് എക്ക ചുട്ടക്ക് സെമേഹിമ അവിസിൽ തീരവണേ എന്ത് പൊട്ടക് പരിസമെ ഇന്ന് ഇത്തരമു നുവത്രഹിമ പാവിച്ച് കരാൻ ഇതുകൂടെ പൊട്ടക്ക് ഒയ സെമഗതി അടുവനുവ അപ്പിവത് ലസൻ സിന്ധുക്കിടെ എകതു കരകന്നക്കോ ഹലവ് കൊഹലാന ജയകല നി സിന്ധുഹാൻ എകതു കരകന്നു ഔപാലി ചിത്രാണി മാധവ കസുനത്തുളു ലക്കണ്ടഹന സീലു ദിനാവുമ എത്തക്കമ ഗിഹാൻ സഹോദരയാ ആകെ ഗീത ദർശകേട്ട് ഇംഗ്ലീഷ് സിന്ധുക്ക് തെക്കു കരകത്തോ നറക്കത് പൊടി വെണസക്കിട തെക്ക സുപുൻ ഗിനികത്തേന്തല മെസ്സേജ് ദാലത്തിയണ്ടി സുപുൻ നഹുവിനദ്യേ അപ്പി ലസന ഇംഗ്ലീഷ് സോങ് ടിക്കൂത്തിയെ പ്ലേ കരാനേ എഹനാ സുപുണ്ടിയ ഹാന്ന ബെരുവിലാണേ ഹരി ആദരണ കെതു കരകണോ മേ വിലാവേ സുബുദാസന കയ്യ മാവത് ലസന സിന്ധുക്കിടെ കെതു കരകണ്ണ അപ്പൊ നൂറ് സഞ്ജീവ മെസ്സേജ് ദാലത്തിയണ്ണേ അപ്പൊ ലസൻ സിന്ധുക്കിടെ കെതു കരകണ്ണ അലവേ അപ്പൊ ഉപാലി മെസ്സേജ് ദാലത്തിയെ കെതു കരകണ്ണവാ വടകരുണതന അധിപതി തുമിയ പത്മിനി മിസ് അധിപതി തുമാ ഉദയകുമാർ സർ സമിത സിസിര നിലന്തി വസന്തി വകേമ റസാദറി സുജാനി അതിലുള്ള അക്കണഹന സീലു ദിനാവും ആദരണ കെതു കരകണ്ണവ ഹിബുട്ടാൻ ഇതല ദിനൂഷ ബോസ് സുശാന്ത് വകേമ റോഷാൻ അട്ടിയാന്തോട്ട് ആനന്ദയ്യ വകേമ അട്ടിയാന്തോട്ട് സെൽവൻ മത് ലസൻ സിന്ധുക്കിടെ കെതു കരകണ്ണ കില മെസ്സേജ് ദാലത്തിയനവ എനം കട്ടിയം എക്കത്തു കരകിന് അപ്പൊ ഈ ലങ്കട ലസൻ സിന്ധു ക്ലാസ്റ്റ് കിറുകിന് തീയണവ അഞ്ചലി ഹേരദ്ഗേ അനുത് സിന്ധു അക്തമായി അപ്പൊ ഈ ലങ്കട ലാസ്റ്റ് കിറുകിന് തീയണേ സിന്ധുവിന്റെ എണ്ണക്കലിന് വിലാവത് ബലാന തീരും ഇടക്കാലിൻ മതക്കരണോണ് മേ പെത്തട്ട് എന്നോണ വിധിഹ എഫ് എം അണുത്തുനാദശിമ പഹൻ എഫ് എം അണുത്തുനാദശിമ ഹാതിൻ മമൈന ദവാൽ ലെക്ക വെനക്ക ലസനമ ലസന സിന്ധുടിക കരകിനവില്ല വാട് പുലുവൻ മേ പെത്തട്ട് മെസ്സേജ് കെദ്ദാണ് ബിന്ദു ഹത ബിന്ദു തുണായി അണുത്തുനായി പഹായി അണുത്തുനായി ഹത അപ്പൊ വാട്സ്ആപ്പ് നമ്പേക്ക് ഇക്മണ്ട മെസ്സേജ് കെദ്ദാണ് കിളവാട മതക്കരണവ ഹാര ലക്കണ ഹാർട്ട് ബീറ്റ് വല്ല പലവിനി പേ താമോ ആ എക്കതു വില ഇന്നേ ലക്കണ ഹാർട്ട് ബീറ്റ് പലവിനി പേ അഹാങ്ങിന് വിലാവത് മതക്കരകിനും അപ്പൊ സിന്ധുടേമു ഉദയ ദഹായി വിനാടി ഹതലിഹായി
1: വിലാവ് ഒപ്പ് വെത്തക്കിന്റെ ആവി
2: മേ ടി വി എസ് സ്പോർട്സ് 110 പെട്രോൾ ലീറ്ററൊക്കെ
3: സ്പോർട്സ് 110 പെട്രോൾ ലീറ്ററേ കിലോമീറ്റർ 80 കിട്ടിയേ തുവാൻ ബീക്ക് തമാ ഹാർട്ട് ബീറ്റ്

සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්නෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සහතිකයෙන් නැවුම්ම නැවුම් අපේම රසය සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1

0: பாட்டெல்லாம் நல்லா தான் இருக்கு.
1: விசக் மங்க.

0: දිනට තොරමින් තොරණට ලක්කන වෙසක් සැරිසර ලක්කන වෙසක් සැරිසර
1: ITN ලක්හඬ පූජා
0: සම්

0: වෙනතයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: உதயதாயா வினாடி பணம் சதுராய்
1: அடகுமுறே ரலுமாவதி நில் குருல்லா சோனாலிகா அஸ்வபல பனஹக என்ஜின் தாரிதாவ அவம இந்தன தஹனே பஹசுவின் ஹெசிரவீம நடத்து சா அமதர கொடஸ் கனிமே பஹசும டூ வீல் ஃபோர் வீல் சோனாலிகா டிராக்டரிய தென் டிவைன புரா அதி டிவிஎஸ் அலவி நியோஜித்யான் வெதி ராட்சணிய யாபதின்ச்சிய அவுர்து ஹதரக்க சேவாவசா வகக்கிம சமக வடினா தொரத்துக்கி அல்மாரியாக நோமிலி டிவிஎஸ் அக்ரி பிசினஸ் வெதின் சோனாலிகா டிராக்டரி மகப்புலவட்ட மகபலையா ஹார்ட் பீட்
0: உதயதாய வினாடி பணஸ்பாக விழாவ லக்கட ஹார்ட் பீட் நாங்க ஒண்ணு அப்படி பலவினி பயமே விதிஹடி வெறுக்கிறல என்ன விழாவ அவில தியன்னே ඊළඟ පැයට යන්න කලින් ඔයාලට තියෙනවා පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව මතක් කරන්න. දැන් අපි කඩේකට ගිහිල්ලා යෝගට් එකක් ගන්න ගියත් අපි ගොඩක් දේවල් හොයලා බලනවනේ. ඉතින් සාමාන්‍ය යෝගට් එකක් ගත්තට පස්සේ ඒ යෝගට් එකේ තියෙන කිරි රසය, ඒ නැවුම් බව වෙන කිසිම යෝගට් එකකින් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ පැල්වත්ත යෝගට් වලින් විතරයි ගන්න පුළුවන්. පැල්වත්ත කියලා කියන සියදසියක් අපේ රටේ අපේ කිරි ගොවීන්ගෙන් ලබා ගන්නව කිරි අස්වැන්නෙන් තමයි පැල්වත්ත නිෂ්පාදනය කරන්නේ. ගෙහින්ද බයනතු අරගෙන පාවිච්චි කරන්න. වාගේ පොඩ්ඩට උනත් බයනතු දෙන්න පුළුවන් හොඳම නිෂ්පාදනය. පැල්වත්ත. පැල්වත්ත නිෂ්පාදන පිළිබඳව මතක් කරද්දී අවුට්ලට් ටිකත් අපි ඉක්මනට මතක් කරන්නම්. ස්ථාන දිලකරද්ද මාවත නුගේ ගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාකව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාකව, වතරමුල්ල පැලවත්ත ශාකව, එවැගේම අනුරාධපුර මර්දන් කඩවල ශාකව තොන්න ආවෙනෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ ශාකවන් වලට ගිහිල්ලා පැල්වත්ත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න. හරි, අපි එහෙනම් ලකඩ හાર્ට් බීට් පළවෙනි පැය මේ විදිහට ඉවර කරලා දෙවෙනි පැයට යනවා. අපි ආපහු හම්බ වෙන්නේ පැයේ ප්‍රවෘත්ති වලින් පස්සේ. එදකන් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන. අපිවත් අහගෙන

0: ලක්න පෙරති සමගින් මම මෙනුරිගින්නලිය පෙරති සංස්කරණය චන්දන මාරසිංහ.
1: දයන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා කබලේ කෝටි අටේ එන්.එල්.බී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: තේදළු ප්‍රවාහනය කරන ලොරත්යක් අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදු වුණා. ඉන්ද්‍රිය දුරා සහාරිය සහායකයා බරපතල තුවාල ලබා නුවරළිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. රේදුරා මහනුවර ශිෂ්‍යන් රෝහලට මාරු කරවීමටයි කටයුතු කර තිබෙන්නේ. අනතුර සිදුව තිබෙන්නේ තල්වැකැලේ නෙදුල ෆාම් ශ්‍රීවතු ආයිති. තේදළු ප්‍රවාහනය කරමින් තිබු ලොරිය මාර්ගෙන් ඉවතට ගොස් ප්‍රපාතයකට පෙරළී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ චීන සංචාරය අතරතුර කරුණු ගණ්ඩාවක් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. ජාත්‍යන්තර සම්බන්ධතා බහුපාර්ශ්වීය ආධිපත්‍ය සහ ආර්ථික සහභාගිතාවෙදීට අයත් දෙපාර්ශ්ව අතර මීට වසරකට පෙර ඇතිකරගත් ගෑස් නල පද්ධතිය සම්බන්ධයෙන් මෙවර සාකච්ඡාවේදී අවධානය යොමු කර නැහැ. ලබන නොවැම්බර් මාසයේදී චීනයේ පැවැත්වෙන සමුළුවකටද සහභාගී වන බවයි රුසියා ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ. ලක්න ප්‍රධාන පැවති ප්‍රකාශය 10:12 බලාපොරොත්තු වන්න.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: 11 විනාඩියට වෙලාව. ආයුබෝවන් කියලා වාව මේ පැයටත් අපි පිළිගන්නවා. ලකඩ හාර්ට් බීට් එහෙනම් ඔන්න දෙවනි පැය මේ විදිහට අපි අද දවසේදී ආරම්භ කරනවා. ඉතින් කලින් පැයේදී මට මැසේජ් කරපු ගොඩාක් යාළුවෝ හිටියා. හැබැයි පැයේදී අපිට එකතු කරගන්න වෙලා මදි වුණත් අපි වැඩේ පටන් ගන්නකොටම යාළුව ආදරෙන් එකතු කරගන්න හිතුවා මේ දෙවනි පැයට. අපි අන්න හැදුවා හිඹුටාන පැත්තට. ගුඩ් මෝර්නින් ගිහාන් සහෝදරයා, අපි සින්දුකට එකතු කරගන්න අපි අංගොඩ හිඹුටාන පටුමගේ වැඩපොලේ කට්ටිය. බොස් ඉන්නවා නිමල් සුබසිංහ, වගේම නන්දිකා ප්‍රියංගිකා නේද. අපේ පුෂ්ප තමයි මැසේජ් එක දාලා තියෙන. ප්‍රදීප් ගම්මන්පිලා අයියා ඉන්නවා. යාගේ ලොකු බාස් ඉන්නවා ලක්ෂ්මණ්, වගේම අනිත් බාස්ලා දෙන්න ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. එහෙනම් කට්ටියම එකතු කරගන්නවා ලකඩ හාර්ට් බීට් වලට. එතකම වට්ස්ඇප් චැට් එක පැත්තට තමයි යන්න හැදුවේ. චැට් එකේ මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා ලක්ෂ්මන් මඩපාත, පිළියන්තල ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. තමරා, නිශානි, චේතනා, එවැගේම තේජ, ආවර් පුංචි පුතා, එවැගේම භාග්‍ය, අවිෂ්ක සමුග, සේරුවාවිල කේඩිය, සමරසිංහ වතාවදරෙන් එකතු කරගන්න කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ. එහෙනම් කට්ටියම එකතු කරගන්නවා ලක්කඩ හාර්ට් බීට් වලට. හයි ලස්සන ළමයෝ, මට මැසේජ් කියව ගන්නත් එකපාරට බැරි වුණා. හයි ලස්සන ළමයෝ, යටියන් තොටින් ප්‍රියදර්ශිනී මැසේජ් එක දාලා තියෙන්නේ. ප්‍රෝග්‍රෑම් එක හරිම ලස්සන, යාදරෙන් අහගෙන ඉන්නවා. වැඩ කරන අතරේ ජය වේවා කියලා මැසේජ් එක දාලා තියෙන. කට්ටියම එකතු කරගන්න කියලා. එහෙනම් සෙට් එකම එකතු කරගන්නම්. සුබ දවසක්. අපිටත් ලස්සන සින්දුවක් ඕනි. අනුරගම අනුලාභති මැසේජ් එක දාලා තියෙන්නේ. යාගේ ආදරණීය මහත්තයා සිරිල්, වගේම පුතා ප්‍රදීප්, පේශල, අනුෂිකා, හර්ෂණී, ඒව හර්ෂණ නේද, හර්ෂණ, අමෙලියා, සමර්ථසේකර ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා. සුබදාසන ක්ලැකඩ හාර්ට් බීට්. අපිත් වැඩ කරන ගමන් අහන්නේ ඔයාව. හැමදාම සින්දු අහන්න පුරුදු වෙලා ඉන්නේ උදේ ඉඳන්. ලස්සන සින්දුවකට අපි වත් එකතු කරගන්න බලංගොඩ ඩිපෝව ඉංජිනේරු වංශේ අබේසිංහ බණ්ඩාරේ, වගේම රංජිත්, පද්මකුමාර්, දර්ශන, අමිල සඳුරුවන් සහ පියෂාන්ව ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා. කොට්ටාව පැත්තට යන්න තමයි හැදුවේ අපේ ජයමාමා. මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා සුබදාසනක් වේවා ගිහාන් පුතා. ලකන හාර්ට් බීට් අහගෙන අදත් අපි අහගෙන වැඩ කරනවා. කොට්ටාව ඉඳලා අපේ වැඩ කරන ලොකු බස්, පුල් පොඩි බස් වරුණ, ලක්ෂ්මී මිස්, එවැගේම චම්පා මිස්, මදුශංකව තාදරෙන් එකතු කරගන්න කියලා ජයමාම මැසේජ් එක දාලා තියෙන්නේ. හයි ගුඩ් මෝර්නින්. හැමදාමත් වගේ අදත් ලකන හන ගමන් ඉන්නේ. ලස්සන සින්දුවකට මාව එකතු කරගන්න, ලස්සන වැඩසටහන කරගෙන යනවා. අපේ ආයේෂා කඳාන ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා ගොඩක් ස්තුතියි. ආතාදරෙන් එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින් අයියේ, ලස්සන දවසක් වේවා. හැමදාම වගේ ඔයාලා වහගෙන වැඩ. ඉතින් අයියේ, ලස්සන හින්දි සින්දුවක් දෙන්න පුළුවන්ද? අපේ නුවරින් ශෂිනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම දෙන්නම්. අපි ලෑස්ති කරගෙන තියෙන්නේ හින්දි සින්දුවකුත්. හයි, අපි අද ඔයාව අහන පළවෙනි දවස. ගොඩ දවසකින් නිවාඩුවක් අරගෙන ගෙදර ඉන්න වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. කුරුණෑගල තෝරයායින් අපේ උදානි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මිලන් සහ සේසාත්‍ර පුතාවත් ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නවා ලකඩ හාර්ට් බීට් වලට මේ විදිහට. එතකම තවත් ඉන්න යාළුව කටයක් ඉක්මනටම එකතු කරගන්නම්. ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන සරත් චන්ද්‍ර ඩයස් කලේකඩ රයිගම ඉඳලා අපි තව අහගෙන ඉන්නේ. ලස්සන සින්දුවක් ඕනි කියලා ගල්පන්දු දන්න අපේ මාෂා, දිල්හානි, කමල්, දිශාන්ත, දමිකා, විනීතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, රේණුකා, ඉවරංගි, චන්ද්‍රානි, ගයානි කට්ටියම ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන. හයි ගිහන් අයියේ, ගුඩ් මෝර්නින්. අපිත් ලක්කඩ අහගෙන ඉන්නවා. කොටියක් මුරේ අපේ නදී මැසේජ් එක දාලා තියෙන. නදී, ඔයාවට ගුඩ් මෝර්නින් කියලා අපි කියනවා. ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. සුබදාසනක් වේවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න ඉචි අනුර, පුසල්ලාව, BF ජනපද ඉඳලා අපි අහගෙන ඉන්නවා. සුබදාසනක් වේවා. බත්‍රමුල්ලෙන් අපේ ශ්‍යාමලි මැසේජ් එක දාලා තියෙන්නේ. හවි රත්නායක ඉන්නවා. මල්ලි සමීරවත් ඔයාලවත් ආදරෙන් එකතු කරගන්න. ලස්සනම ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. මහරගම පැත්තට යන්න කියලා හිතුවා. අපේ දිනු අපි වහගෙන ඉන්නවා. වැඩ කරන ගමන් එයා ඉන්නේ. එයා වැඩ කරන තැන කලමනාකාරෝ ඩිලංක, ඒ වගේම ගාමිනිස්, විමලවාමුවත් එකතු කරගන්නවා. රසික, නිරෝෂා, ඉරේෂා, හර්ෂණී, සිරිවංශ, කුමාරි, සුභා, චූටි, ගයාන්නේ, වගේම අංජලි, චන්ද්‍රාණි, කමණි, නයන, චමෝද, අනුර, ඒ වගේම චනිඳු, ලසිත, පසිඳු, ඒ වගේම නිරංගිකා, ශාන්ති ඇතුළු ලකඩහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. මිනුවන් ගොඩින් අපිත් ලකඩහගෙන ඉන්නේ. අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන. මං හිතන්නේ අපි තිලක් වෙන්න ඕන නේද? තිලක් එහෙනම් ඔන්න ආවා ආදරෙන් එකතු කරගන්නවා ලකඩ හාර්ට් බීට් වලට. එහෙනම් කට්ටියම එකතු කරගෙන මම ලස්සන සින්දුවක් ක්ලාස් එක කරගෙන තියෙනවා මේ පැයි පළවෙනි සින්දුව විදිහට. කොබලන් ප්‍රියා සූර්යසේන මහත්මයට ආදරය කරන කට්ටිය කොමඩ පින්නේ නැහැ නේද? හරි අපි හෙනම් ප්‍රියසූරසේන මහත්මයාගේ සින්දුවක් තමයි අද පළවෙනි පැයට දෙවෙනි පැයේ පළවෙනි සින්දුව විදිහට තෝරගෙන තියෙන්නේ සින්දුව අහලා අය මේ පැත්තේ මුලක්කන හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙනම සින්දුවට යන්නම් 11 විනාඩි 14යි
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Water Pump අමතන්න 077 777 7374
2: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිම් මිට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: හා

0: කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: ගන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ලකන හඩ්විට හංගින වෙලා මතක් කරන්නම් 11 විනාඩි 24යි.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කේල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමි රාජ කරල්කුලේ ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලි
3: ධන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනස එකතු කරගන්න එපා

0: ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසර වේදයාණන් වහන්සේගේ තෙමකුලට සැරසිලි සඳහා පරිසරයට හානිකර පොලිතින් ප්ලාස්ටික් යොදා නොගැනීම බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ හැකි මහත් ගෞරවයකි. පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.
1: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කිරීමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: Radio ITN.
1: එකොළහයි විනාඩි 30යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: එකොළහයි විනාඩි 31යි වෙලාව. ලකන හાર્ට් බීට් වල ඔන්න දෙවෙනි පැය භාගයක්ම ගෙවිල ගිහිල්ලා. දන්නෙම නතුව. හරි, තවත් ලස්සන සින්දුවක් ක්ලාසික් කරගෙන තිනු එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ. අපි සින්දුවට යන කලින් පළවත නිෂ්පාදන පොඩ්ඩක් මතක් කරලා යන්නම්. දැන් අයිස්ක්‍රීම් එකක් ගත්තට පස්සේ අපි විවිධ ෆ්ලේවර්ස් හොයනවනේ නේද? කැමති ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවනේ. සමහර ස්ට්‍රෝබෙරි වලට කැමති, සමහර අය වැනිලා වලට විතරක් කැමති, සමහර අය කැමති චොක්ලට් වලට. ඉතින් මේ කැමතිම ෆ්ලේවර් එකක් ඔන්නවට දැන් පළවත නිෂ්පාදන වලින් මිලදී ගන්න පුළුවන්. දැන් අයිස්ක්‍රීම් එකක තියෙන ඒ කිරි රසය, ඒ නැවුම් බව පළවත නිෂ්පාදන අයිස්ක්‍රීම් එකක් අරගෙන කාලා බලන්න. ඒ කිරි රසය, ඒ නැවුම් බව වෙන කිසිම අයිස්ක්‍රීම් එකකින් ඔයාට ගන්න හම්බ වෙන්නේ නැහැ. ගන්න හම්බ වෙන්නේ පැල්වත් වලින් විතරයි. ඒකට හේතුව තමයි අපේ රටේ අපේම නිෂ්පාදනයක් තමයි පැල්වත් කියලා කියන්නේ. අපේ රටේ කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරියස් වෙනින් තමයි පැල්වත් නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒක හින්දා බය නැතුව පැල්වත් නිෂ්පාදනයත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා ඔබට මේ වෙලාවේ මතක් කරනවා. අපි ඉක්මනටම අවුට්ලට් ටිකත් මතක් කරන්නම්. ස්ටැන්ලි දිලකරන්ද මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය දින ශාඛාව, මාළඹ අරංගල හන්දිය දින ශාඛාව, බතරමුල්ල පැල්වත් ශාඛාව වගේම අනුරාධපුර මර්දන් කඩවල ශාඛාවත් ඔන්න ආවෙනුවෙන් විවෘතයි. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා වාර පැල්වත් නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න හැකියාව තියෙනවා. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳ සලට ගිහිල්ලා පැල්වත් නිෂ්පාදන තවත් වාරට වැඩිපුර මිලදී ගන්න පුළුවන්. හරියටම පැල්වත් නාමය තියෙනවද කියලා බලන්න ව්‍යාජ අනුකරණ වලට රැවටෙන්නේ නැතිව. හරි, ලකඩ හાર્ට් බීට් එහෙනම් ඔන්න දෙවෙනි පැයේදී ඒ භාගයක් මේ විදි ගෙවිලා ගිහිලා තියෙන්නේ. තාමත් මේ පැත්තට ඉන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නව නම් මට මැසේජ් එක දාන්න ඉක්මනටම. මම බලන් ඉන්නවා දවල් 1 වෙනකන්. ඔයා මේ පැත්තට එනකන් මතක් කරනම් අපේ නම්බර් එක 07:03:93:57 අපේ WhatsApp නම්බර් එක. ඉක්මනටම මැසේජ් එක දාන්න 07:03:93:57. අද මොන හරි වාට ස්පෙෂල් වැඩක් තියෙනව නම්, එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක්ගේ, ඔයාගේ ආදරණීය බිරිඳගේ, එහෙම නැත්නම් ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ, බෝයි ෆ්‍රෙන්ඩ්ගේ ආගහරි බර්ත්ඩේ එකක් තියෙනවා නම් අපි එයාට මුළු ලංකාවටම ඇහෙන්න විශ් කරමු. මේ පැත්තට මැසේජ් එකක් දාලා. හරි, මම බලන් ඉනව දවල් 1 වෙනකන්. මේ විදිහට ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් අද දවසේදී අපි අරගෙන අවිල්ල තියෙන්නේ. දවල් 1 වෙනකන් FM 93.5 FM 93.7 ලක්කනට આવොත් වාර ලස්සන සින්දු ටිකක් අහන්න පුළුවන්. 11:34 වෙලාව.

0: ලකඬ රේඩියෝ ITN
1: ලකඬ හර්බිට හංගින වෙලාව මතක් කරනනම් 11 විනාඩි 37යි.
2: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: na stole.
1: මඩකලපුව මහජන පුස්තකාලයේ ජනපති අතින් ජන අයිතියට ඉබෝලා ගැන සෞඛ්‍යංශ විමසිල්ලෙන් කලාපවනේ අතුරුදන්වෝ පෞරාණික සිතුවම් 42 හන්තානෙන් ඇරඹුණු තේ කර්මාන්තයේ ඩිජිටල්කරණය පෙනහළු ආශ්‍රිත අවධානම අමෙරිකාවට යටත් නොවන බව ඉරානයේ

0: किया है। ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම මෙනුරි ගිනලිය ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ මඩකලපුව මහජන පුස්තකාල නවගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කර තිබෙනවා ඒ ජනාධිපති අනු කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්ත්‍රණ මහතාතින් ඒ විවෘත කර තිබෙනවා රට තුළ කීවීමේ සංස්කෘතිය වියැක්කමින් තිබෙන අවධියක දෙමළ ජනතාව කීවීම සඳහා ඇති උනන්දුව අගය කළ යුතු බවයි එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. අතරමඟ නතර වී තිබු මෙම පුස්තකාලයේ ඉදිකිරීම් කටයුතු සාර්ථක ලෙස අවසන් වනු දැකීම ඉතා සතුටට කරුණක් බවයි එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ.
1: රටේ සාමාන්‍යයෙන් ගත්තොත් කියවීම ක්‍රමානුකූලව ඉවත් වෙමින් තිබෙන යුගයක්. ඒ තවමත් දෙමළ ජනතාව තුළ කියවීම ඉතාමත් ප්‍රබලව පවතිනවා. එනිසා මේ පුස්තකාලය මේ ප්‍රදේශයේ දුවා දරුවන්ට එවැගේම වැඩිහිටියන්ට මහා සේවාවක් ඉටු කරાવી. මීට කලින් යෝජනාවක් තිබුණා මාන්තිව දූපතේ බන්ධනාගාරයක් ඇති කරන්න. මම එතන පුස්තකාලයක් විවෘත කිරීම හරහා ඒ බන්ධනාගාරය මෙහෙට අවශ්‍ය නොවන බව. මීට පෙරත් මට එම දූපත සංචාර කර්මාන්තය ඉතාමත් යෝග්‍ය දූපතක් බවත් ඒ බන්ධනාගාරයකට ඇතුළත් කිරීම ටිකක් සුදුසු නොවන බවත් විවිධ අවස්ථාවල වාර්තා වුණා. බන්ධනාගාරගත ඉන්න රැඳවියන් අද බන්ධනාගාර ඇතුළේ සිට සමහර කටයුතු මෙහෙවනවා. ඒ නිසා එවැනි හුදකලා දූපතක බන්ධනාගාරයක් ඇති කිරීම යෝග්‍යයි කියන යෝජනාවක් තිබුණා. නමුත් මේ පළාතේ ජනතාවගේ පැත්තෙන් බැලුවොත් බන්ධනාගාරයකට වඩා සුදුසු වන්නේ එම දූපත සංචාර කර්මාන්තයට යෙදවීම. ඉතින් විශේෂයෙන්ම මම නැවත වතාවක් ඔබතුමාලට ස්තුතිවන්ත වෙනවා. මොකද මා හිතන්නේ මා ජනාධිපතිවරයා බවට පත් වුණාට පස්සේ මඩකලපු දිස්ත්‍රික්කයේ පළමු විවෘත කිරීම මේක. ඒ විවෘත කිරීම දෙමළ ජාතික සන්ධානයේ සතුව තියෙන නගර සභාවක් වීමත් පුස්තකාලයක් වීමත් විශේෂය.
0: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්ත්‍රණ මහතාද එහිදී අදහස් පළ කළා.
2: යාපනයේ පුස්තකාලය ගැන ඔබතුමා නිතරම කතා කරනවා. ඒ යනකොට සෙරුපු ගලවලා තමයි මිනිස්සු ඇතුළට යනවා කියන එක ළඟදීමත් කම්බන් මුලාවකෙත් ඒ ගැන ඔබතුමා සඳහන් කරා. ඒක පමණක් නෙමෙයි, ජනපතිතුමා මේකට ආපු මං ස්තුති කරනවා. ප්ලාක් එක විවෘත කරන වෙලාවේ මට ඒක විවෘත කරන්න කියලා ආරාධනා කරා. ඒකටත් මම ස්තුති කරනවා. නැවත වරයක් යුද්ධයක් ඉඩ දෙන්න නෑ කියලා ඔබතුමා කිව්වා. ඒකත් අපි පිළිගන්නවා. ඔබතුමාගේ කතාව අපි දෙගොල්ලොම එකතු වෙලා එහෙම කියන දේ ලොකු දෙයක්.
0: ජාතික කලා භවනයේ තිබූ පෞරාණික සිතුවම් 42ක් අස්ථානගත වී ඇති බව අමාත්‍ය හින්දුම සුනිල් මහතා සඳහන් කළා. බාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් මගින් 2015 වසරේදී කලා භවනයේ චිත්‍ර සහ මූර්ති සමීක්ෂණය කිරීමකින් අනතුරුව මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒ පිළිබඳ මෙවැනි විට විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
3: ප්‍රශ්නයක් හැටියට අහනවා ගරු කතානායකතුමනි, එහි තැන්පත්ව තිබූ පෞරාණික චිත්‍ර 42ක් අස්ථානගත වී ඇති බව පිළිගන්නේද කියලා පිළිතුර ඔව්. එවකට සිටි සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂකගේ උපදෙස් පරිදි භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් විසින් 2015 වර්ෂය සඳහා ජාතික කලා භවනයේ චිත්‍ර හා මූර්ති සමීක්ෂණය කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කරන ලද භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව තොග පොතෙහි සඳහන්ව ඇති චිත්‍ර සංඛ්‍යාව 281යි, කලා භවන තුළ භෞතිකව ඇති චිත්‍ර සංඛ්‍යාව 239යි. ඒ අනුව මේ දෙක අතර ඇති වෙනස 42යි. ඒ තමයි ඔබතුමා විමසන චිත්‍ර 42. මෙම සිදුවීම සම්බන්ධයෙන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් පත්කරන ලද කමිටුවක් විසින් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති අතර කමිටුව විසින් මේ වන විට අදාළ පාර්ශ්වයන්ගෙන් සාක්ෂි සටහන් කරගනිමින් පවතී. තවද මේ පිළිබඳව සිදු කෙරෙන පොලිස් විමර්ශන කටයුතු වලට අදාළව කොළඹ දකුණ කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වරින් වර සිදු කර ලද තොරතුරු කැඳවීම් වලට අනුව තොරතුරු ලබා දීලා තිබෙනවා.
4: තව කොතෙක් කාලයක් ඇයිද මේක නැවත ආරම්භ කරන්න විවෘත කරන්න?
3: ජෝන්සිලා රංගහලත් මේ වගේම වසා දමලා තියෙන එකක් තමයි ප්‍රතිසංස්කරණයට මම අන්තිමට ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවෙන් අනුමැතිය ගත්තා. ජෝන්සිලා රංගහල තව ටිකක් ප්‍රමාද වෙන නිසා එතනට වෙන් කරලා තිබිච්ච මුදලක් පවා ගරු මන්ත්‍රීතුමනි මේ අවුරුද්ද ඇතුලේ ජාතික කලා භවනයේ කටයුතු අවසන් කරගන්න කලා භවනට පවර ගත්තා. ඒ නිසා මේ සම්බන්ධව රැස්වීම වාර ගණනාවක් පවත්වලා අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් දෙසැම්බර් මාසයට කලින් කලා භවන විවෘත කරගන්න පුළුවන් බව තමයි නිලධාරීන්ගේ අදහස වෙලා තිබෙන්නේ.
0: ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ සීල නිලධාරීන්ගේ ගැටලු හඳුනා ගැනීම සහ ඒවාට විසඳුම් සෙවීමට කමිටුවක් පත් කිරීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය හිමි වේති බව නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේ ජෙනරාල් අරුණ ජයසේකර මහතා සඳහන් කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජයරත්න මහත්මිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්
5: වයස අවුරුදු 55 සම්පූර්ණ වී වෛද්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් වූ යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් වෙත දුබලතා විශ්‍රාම වැටුප මෙතෙක් නොගෙවා සිටීම නිසා ඔවුන්ගේ විශ්‍රාම වැටුප සංශෝධනය කරලා ස්ථාවර දීමනාව දීම මෙතෙක් සිදු කරලා නැහැ.
6: ප්‍රතිතුමියනි, ඒකේ අපි ඇත්තටම විශේෂ වැඩපිළිවෙලක් හදලා තියෙනවා. නව කැබිනට් පත්‍රිකාවකුත් අපි සකසලා තිනවා. ඒකේ 99%ක්ම දැන් අවසන් කරලා තින්නේ. ඒ කියන්නේ තමන්ගේ වයස අවුරුදු 55න් පසු විශ්‍රාම ගොස් වෛද්‍ය මණ්ඩල වෙත දුබලතා ප්‍රතිසදයේ නිර්දේශය ලබාගත් අය, ඒ වගේම අවුරුදු 55ට පෙර විශ්‍රාම ගිහිල්ලා අවුරුදු 55න් පස්සේ වෛද්‍ය මණ්ඩල වලට ගිහිල්ලා තමන්ගේ ආබාධිත තත්ත්වයේ ප්‍රතිසත්‍ය නිර්දේශ වෙන අයවලුන්, ඊළඟට ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත නමුත් සේවා කාලයේ අවුරුදු 5යි 12යි සහ අවුරුදු 20යි 22 නිලධාරි සහ සෙසු නිලධාරීන් අස්ව ගිහිල්ලා එහෙම නැත්නම් විශ්‍රාම ගිහිල්ලා අවුරුදු 55 සම්පූර්ණ වෙන්න කලින් ඒ නිසා ඔවුන්ට වෛද්‍ය මණ්ඩලයේ වෙත ඉදිරිපත් වෙලා ඒකට ලැබෙන ප්‍රතිශතය 90 දීර්ඝ කාලයකට පස්සේ වෛද්‍ය මණ්ඩලයට ඉදිරිපත් වෙන්න තියෙන අයවලුන්ටත් ඒ ප්‍රතිශතය 90 අනිවාර්යෙන් නිර්දේශය වෙනවා. ඒ වගේම යුදමය වාතාවරණ කාලේ ආබාධිත වෙලා නිවාඩු නොමැතිව නොපෙමෙන සිටින අයවලුනුත් ඉන්නවා. ඇබ්සන් විතවුට් ලීව් කට්ටිය ඔවුන්ටත් ඒ සේවයෙන් ඉවත් කර වුණත් ඔවුන්වත් අපි නිර්දේශ කරලා තිනවා. මේ අලුත් කැබිනට් පත්‍රිකාවෙන් විශේෂ කැබිනට් මණ්ඩල අනුමැතියක් ලබා ගත්තා. විශේෂ කමිටුවක් පත් කරන්න මේ ආබාධිත මියගිය වැන්දබූ ක්‍රියාන්විතයේදී සහ ක්‍රියාන්විත නොවන නමුත් ත්‍රස්තවාදී ක්‍රියාවට ඉඳුරාම සම්බන්ධ නැති එහෙත් ක්‍රියාන්විත වලට රාජකාරියට අදාළ අයවලුන්ට පවා ඔවුන්ගේ තියෙන සියලුම ගැටලු ප්‍රශ්න ආරවුල් විසඳන්න විශේෂ කමිටුවක් පත්කරන ත්‍රිවිධ හමුදාව පොලිසිය විශේෂ කාර්ය බලකායේ සිටින සීලු මායුන්ගේ ප්‍රශ්න විසඳන්න 2026 ඒ කියන්නේ මේ පහුගිය මාසේ 12 වෙනිදා කමිටුව පත්කරන අනුමැතිය ලැබුණා කැබිනට් පත්‍රිකාවෙන්.
0: අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පෙන්වා දුන්නේ අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුවට අනුයුක්තව පිහිටුව ඇති පරිකලික අපරාධ විමර්ශන උප ඒකකයේ පිළිබඳවයි.
7: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව පරිගණක අපරාධ විමර්ශන උප ඒකක බස්නාහිර, මධ්‍යම, දකුණ, නැගෙනහිර, වයඹ, උතුරුමැද සහ උතුරු පළාත් ආවරණය වන පරිදි ස්ථාපිත කරලා තියෙනවා. ඌව පළාත සහ සබරගමු පළාත තුළ පරිගණක අපරාධ විමර්ශන උප ඒකක ස්ථාපිත කිරීමට නියමිතව තියෙනවා. මෙවැනි අපරාධ සහ අනිකුත් අපරාධ විමර්ශනයේදී කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමට අදාළව පූර්ණ අධ්‍යයනයක් සිදු කරමින් පවතින අතර ඒ අනුව ඉදිරියේදී කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමේ හැකියාව ලැබෙනවා.
0: ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමු කර ඇති බව අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේ මහතා සඳහන් කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව ශ්‍රී ලංකාවට අඩු අවධානමක් පවතිනවා. කෙසේ වෙතත් එහි ව්‍යාප්තිය සහ බලපෑම සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව සම්බන්ධ කරගනිමින් අදාළ ක්‍රියාමාර්ග නැති බවයි විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේ මහතා පෙන්වා දුන්නේ.
8: අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකනුව බැලුවාම ඉතාම අඩු අවධානමක් තමයි ශ්‍රී ලංකාවට තියෙන්නේ මේ රෝගය ව්‍යාප්ත වීම සඳහා සහ බලපෑම සඳහා. එසේ වුණත් මේ සම්බන්ධව අදාළ සියලුම පාර්ශ්වය මූලික කරගෙන සෞඛ්‍ය සේවක අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් අපි රැස්වීමක් තිබුණා. එහිදී යම් කාරණා ගැන විශේෂ සැලකිල්ලක් ගත්තා. පළවෙනි දේ තමයි ගුවන්තොටුපළ ආශ්‍රිතව නිරෝධානය එකකේ තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා එහි තියෙන ආවේශන ශක්තිමත් කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම යම් කිසි විදිහක සැකසිත රෝගියෙක් වාර්තා වුණොත් ඒකට සඳහා අවශ්‍ය ප්‍රතිකාර සඳහා බෝවන රෝග විද්‍යායතනය අපි සකස් කරලා තියෙනවා. බෝවන රෝග හඳුනා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු වෛද්‍ය පරීක්ෂණ ආයතනයෙන් විසින් ඒ අවශ්‍ය දේවල් සකස් කරලා තියෙනවා. ඒ වගේම මේ සම්බන්ධ අපි නිරන්තරයෙන්ම ගෝලීය තත්ත්වය අපි නිරීක්ෂණය කරනවා දිනපතාම. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය සමගත් අපි නිරන්තරයෙන්ම මේ සම්බන්ධව හුමාරු කරගන්නව අදහස් නිසා මේ අවස්ථාවේදී අපිට කියන්න තියෙන්නේ මේ ගැන කිසිම අනියත බියක් ඇති විය යුතු නැහැ.
0: තේකර්මාන්තය ඩිජිටල් කරන ඉලක්ක කරමින් තේ සම්පත් ඩිජිටල් මධ්‍යස්ථානයක් හන්තානේදී පිහිටුවා තිබෙනවා. එමෙටේ කර්මාන්තයේ ඉතිහාස ගතවන අවස්ථාවක් බවයි කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් උඩුගම්පල මහතා පවසන්නේ. වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ සහ කුඩා තේවතු සංවර්ධන අධිකාරිය ජාත්‍යන්තර ආයතන සහ පෞද්ගලික ආංශයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. සමාජ මාධ්‍ය ඔස්සේ තේ කර්මාන්තයේ ගැටලු සඳහා පිරිතුරු සෙවීමේ විද්‍යාත්මක දැනුම හුවමාරු කර ගැනීමදී ඩයත් එම අවස්ථාවට එක්වමින් නෙදර්ලන්ත තානාපති ඉවෝන් රටිචෙන්ස් මහතා සඳහන් කළේ සිලූන් ටී යනු පානයක් නොව ලෝක ප්‍රාපචලිත සංස්කෘතියක් බවයි.
9: The future of tea, ladies and gentlemen, is regenerative agriculture.
10: ලෝක තේ කර්මාන්තයේ ශ්‍රී ලංකාව ඉන්නේ ප්‍රබල තැනක. සිලූන් ටී කියන්නේ පානයක් විතරක් නෙමෙයි, ඒක ලෝකේ පුරා ප්‍රචලිත සංස්කෘතියක්. තේ කර්මාන්තයේ අනාගතය කියන්නේ හරිත කෘෂිකර්මාන්තයේ සම්දිස්ථානයක්. තිරසර කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් තේ කර්මාන්තයේ දායක වනපා. කාලගුණ වෙනස්කම් තේ කර්මාන්තයට ප්‍රබල බාධාවක්. ඒ වගේ තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව තේ කර්මාන්තයේ ඩිජිටල් කරණය කරමින් දැනුම බෙදා ගැනීමට නවීනත්වයට යොමු වීම සතුටට කරුණක්.
9: And I would like to thank you for your attention. A happy International Tea Day.
0: ශ්‍රී ලංකාවේ පෙනහළු රෝගීන්ගේ සංඛ්‍යාව 50%කින් ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරුන් පවසනවා. රෝගයේ මුල් අවස්ථාවේදී හඳුනා ගැනීමෙන් ඒ සුව කළ හැකි බවයි ඔවුන් පෙන්වා දුන්නේ. පෙනහළු පිළිකා සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය සුමන හඳකල මහතා කරුණු පැහැදිලි කළා.
11: කාවේ සෑම වර්ෂයකම පිළිකා හැඹෙන ප්‍රමාණය වැඩි. ඒ අතරින් පෙනහළු පිළිකාත් වැඩි. පුරුෂ පාර්ශවයේ පිළිකා අතරින් තුන්වෙනි ස්ථානයේ, ස්ත්‍රී පාර්ශවයේ පිළිකා අතරින් නවවෙනි ස්ථානයත් ගන්නේ පෙනහළු පිළිකා. ඒ වුණාට පිළිකා මරණ වලින් වැඩි මරණ සංඛ්‍යාව දෙපාර්ශවයේම සිද්ධ වෙන්නේ පෙනහළු පිළිකා නිසා. අපි ශල්‍ය වෛද්‍යවරු විදිහට මෙහි ශල්‍යපකරණ කරාට මෙහි විතරක් නෙමෙයි ලෝකේ ගොඩක් රටවල අපිට මුල් අවස්ථාවේ පිළිකා හම්බෙන අඩුයි. අපි හම්බෙන්නේ ගොඩක් වෙලාවට ඇඩ්වාන්ස් කැන්සර්ස් තමයි හම්බෙන්නේ. එතකොට ඒ ලෙඩුන්ට අපිට ශල්‍යකර්මයකින් සුව කිරීමේ හැකියාව ඉතාම අඩු වෙනවා. අපි අත්‍තරම 10%-15% ප්‍රමාණයක් තමයි සුව කිරීමේ අටියෙන් කරන ශල්‍යකර්ම සිද්ධ කරන්නේ. මේක ඉතාම වැදගත්කමක් තියෙනවා මුල් අවස්ථාවේ මේ හොයා ගැනීම. මේ අපේ රටේ කරන පළවෙනි නියම ව්‍යාපෘතිය. දියුණු රටවල උදාහරණයක් වශයෙන් ඔස්ට්‍රේලියාවේ, එංගලන්තේ, ඇමරිකාවේ, කැනඩාවේ රටවල මේ වගේ පබ්ලික් ස්ක්‍රීනින් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. අපිට පහසුකම් තියෙනවා මේ ස්පෙෂලිස්ට් කරන්න. ඒ ගැන අපි මහජනතාව දැනුවත් කරන්න ඕනේ. මොකද පෙනහළු පිළිකාව කියන එක මුල් අවස්ථාව හාගත්තොත් අපිට සනීප කරන්න පවා හැකියාව තියෙන නිසා.
0: අද වන විට උතුර පිළිගන්නා දකුණක් සහ දකුණ පිළිගන්නා උතුරක් නිර්මාණය වී ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළා. ඒ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධ ශාලා පරිශ්‍රයේ පැවති ජාතික අන්තර් ආගමික සමුළුව අමතමේ.
12: අපිට සහමුලින්ම සමානත්මතාවය මේ වසර එකහමාරතුවදී මාස 18 තුදු ගොඩ ගන්න බැරි වුණත් අපි ආවම වශයෙන් මෙන්න මේ වැඩ කළා තියෙනවා. මම ඒක තේරුම් අරන් ඉන්නේ මම ගොඩක් දුරට උතුරු පළාතේ විශේෂයෙන්ම දෙමළ ජනතාව මන්නාරමේ දින මුස්ලිම් ජනතාව ඒගොල්ලන් එක්ක පාක්ෂික නොවන විවිධ ඈත් එක්ක හැම විටම මටම තේරුම් ගන්න අහගන්න ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ දෙමළ මිනිස්සෙක් වීම නිසා මීට අවුරුදු එකහමාරක දෙකකට කලින් දැනුණා යම්කිසි මොනහරි ගැටලුවක් දැනුණා යම්කිසි වෙනස්කමක් පීඩාකාරී තත්ත්වයක් දැනුණා නම් අන්නේ පීඩාකාරී තත්ත්වේ වෙනසක් දැන් වෙලා තියෙනවා. නිශ්චිත වශයෙන් ගත්තොත් අද උතුර පිළිගන්න දකුණක් තියෙනවා. දකුණ පිළිගන්න උතුරකුත් තිබෙනවා. ඒක මේ රටේ මිනිස්සු කරපු වෙනසක්. අපි දුටුවනේ මේ දැන් ජනතාව වෙනසක් කර දෙය තමයි පහුගිය 24 මැතිවරණයේදී ඒ කණ්ඩායම් සමතලා කළා. දැන් අර කියන්නේ නැගටින් හැදුවේ. නමුත් නැගටින් බෑ ආයි වැටුණා. පෙරේද නේද? ඒගොල්ලන් හදපු පොළොව නෙමෙයි තිබෙන්නේ. මිනිස්සු හදපු සම පොලොවක් දැන් තිබෙනවා. අපි හිතනවා මේ අපිට හදිසිය පාත් වෙච්ච මේ දිත්වාසා ඔයිල් ක්‍රයිසිස් වගේ කරදර තව මාස දෙක තුනක් ඉදි සමහන් වුණාට පස්සේ බර මගදී අත්හරින්නේ නැති විශාල ක්‍රියාමාර්ගයකට යන්න ආණ්ඩුව කටයුතු කරාවි කියලා.
0: මල්ටාවේ භාවිත දියමුවන් වෙනුවෙන් රටමේකට ජාතික මෙහෙයුම් යටතේ මඩකලපුව කල්ලටි ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ විවෘත කර තිබෙනවා. ඒ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් විෂමත්‍යාවේ වලට ඇබ්බැහි වන් පුනරුත්ථාපන කටයුතු විධිමත් සහ පුළුල් කිරීමට පියවර රැසක් ගෙන තිබෙනවා. ඒ අනුවෙන් මධ්‍යස්ථානයේ විවෘත කර තිබෙන්නේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ලේකම් රවි සෙනවිරත්න සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියන මහතුරු නැතුරු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික් 14ක් බලපෑමට ලක් වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. අදත් ප්‍රදේශ රැස්තකර මිලිමීටර 50ක් වූ වැසි හට ගැනීමේ හැකියාව පවතිනවා. බසහිර සබරගමුව සහ වයම් පළාත්ද ඊට අයත්. මේ අතර දේවර කටයුතු සඳහා පිටත්වගේ යාත්‍රාවක සන්නිවේදන සම්බන්ධතා ඇනහිට තිබෙනවා. ඔවුන් පසුගිය මාසේ 26 වනදා බේරුවල දීවර වරායෙන් බහුදින දීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබෙනවා. ගොඩබිම සමුපපති සම්බන්ධතා ඇනහිට තිබෙන්නේ පසුගිය 15 වනදා සිටයි. ඒ දීවරින් 6 දිනක රැඳී සිටි බවයි ආපදා ගමනාකරන මධ්‍යස්ථානයේ පවසන්නේ. දීවර අමාත්‍යාංශයේ මෙහෙයුම් මැදිරිය වෙත ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට පියවරගෙන තිබෙනවා. අමුසමියුලක් මධ්‍යපි ජාවරම් වලින් උපයාගත් දේපල ක්‍රියාවිරහිත කළ බව පොලිසිය සඳහන් කළා. ඊසි කෑෂ් ක්‍රමයට ඔවුන් ජාවරම් සිදු කර ඇති බවටයි විමර්ශනවලදී හෙළිවුණේ. 2017 වසරේ සිට මේ දක්වා මධ්‍යපි ජාවරම් මගින් උපයාගත් මුදල් සැකකාරියගේ මවගේ ගිණුම් වෙත තැන්පත් කර ඇති බවත් පොලිසිය පවසනවා. නීති විරෝධී සුපයාගත් මුදල් යොදවා ඉඩමක් සහ නිවසක් රුපියල් ලක්ෂ 300කට ආසන්න මුදලකට මිලදීගෙන ඇති බවටයි හෙළිවුණේ. ඒවා දින 7ක් ක්‍රියාවිරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර තිබෙනවා. බැංකු ගිණුම් 6ක් සහ සැක්කොරගේ නමින් මිලදීගෙන ඇති සුකෝපෝකී මෝටර් රථයක් සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. රුපියල් කෝටි 75කට වඩා වටිනා මත්පැන් සහ දුම්බඩි තොගයක් අතරංගුඩගෙන තිබෙනවා. නීති විරෝධී ලෙස මෙරට ගෙන්වා අලෙවි කිරීමට ළඟ තබාගෙන සිටි සැක්කරුවන් ළඟ තිබී දුම්බඩි සොයාගත් බවයි සුරාපද නිලධාරීන් පවසන්නේ. ඔවුන් වැටලීම් සිදු කළේ කැලණිය ප්‍රදේශයේදී. ඔවුන් ළඟ තිබූ දුම්වැටිවල වටිනාකම රුපියල් කෝටියකට අධික වන බවයි සුරාපද නිලධාරීන් පවසන්නේ. තවත් ස්ථාන කිහිපයකින් රුපියල් කෝටි 75කට ආසන්න මත්පැන් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලයේ වාර්ෂික පෙරහැර මෙවරත්න උත්කර්ෂවත් ලෙස පවත්වන බව බස්නායක නිලමේ හිෂාන් සංකමාපිටිගම් මහතා පවසනවා. මෙවරේ පැවැත්වෙන්නේ 801 වරටයි. සබරගමේ අනන්‍යතාවයේ සුරකින මෙම ඇසළ පෙරහැරේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඒ දිස්ත්‍රික් ලේකම් KGS නිශාන්ත මහතාගේ මූලිකත්වයෙන් පෙරහරට පෙර ජූලි 13 වනදා පිරිත් පින්කමක් සහ 14 වනදා සියක් නමකට දානමය පින්කමක් පැවැත්වෙනවා. කප්සිට වීම සිදුවන්නේ ජූලි 15 වනදායි. එදින සිට 19 වනදා දක්වා උඩමළුවේ පෙරහැර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. 20 වනදා සිට 24 වනදා දක්වා පැවැත්වෙන්නේ දෙවුල් පෙරහැරයි. 25 වනදා සිට 29 වනදා දක්වා රන්දෝලී මහා පෙරහැර පැවැත්වීමට නියමිතයි. 30 වනදා දිය කපා සබරගම් මහා සමන් දේවාලයේ පෙරහැර මංගල්‍යය අවසන් කිරීමට කටයුතු යොදා තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව නිලධාරියෙකු සිට මියගිය රංග රාජපක්ෂ මහතාගේ මරණ පරීක්ෂණය සාක්ෂි විභාගයේ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා තිබුණා. ඔහුගේ බිරිඳ සහ දියණිය මෙන්ම හිටපු අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාද එහිදී සාක්ෂි ලබා දී තිබෙනවා. පැද්දෙකට ආසන්න කාලයක් පැවති සාක්ෂි විභාගින් අනතුරුව ඒ ලබන 3 වනදා දක්වා කල් තබා තිබෙනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 19 වන ජාත්‍යන්තර පරීක්ෂණ සමුළුව අගෝස්තු මාසයේ 20 සහ 21 වෙනි දින ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. එහිදී අදහස් පළ කළ විශ්වවිද්‍යාලයේ උපකුලපති රිය අඩ්මිරාල් ධම්මික කුමාර මහතා
13: මෙවර තේමා විදිහට සූදානම් කරලා තියෙන්නේ From Crisis to Opportunity, Reimagining Governance, Infrastructure and Innovation for a Resilient Future. අපි ලෝකේ ඉන්න පර්යේෂකයන්ට තමන්ගේ පර්යේෂණ අපේ සමුළුව හරහා ඉදිරිපත් කරන්න නව අදහස් යොමු කරන්න අපි මුහුණ දෙන ගැටලු ප්‍රශ්නවලට අලුතෙන් හිතලා ඒ සඳහා අවශ්‍ය කරන නිර්දේශ ඉදිරිපත් කරන්න අපි අපේ විශ්වවිද්‍යාලය කටයුතු කරනවා. දෙස් විදෙස් පර්යේෂකයන් මේ වෙනකොටත් ඔවුන්ගේ පර්යේෂණ අපිට ඉදිරිපත් කරලා තියෙනවා. මේ සඳහා අපිත් එක්ක අත්වැල් බැඳ ගන්නවා ආරක්ෂක අමාත්‍යාංශය.
0: මහා බැංකු බැඳුම් කර වංචා පිළිබඳ නඩුව නීතිපති උපදෙස් සඳහා ඔක්තෝබර් පළමුවනදා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කළා. එම වංචාව සම්බන්ධයෙන් හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙසරි සමාගම සහ එහි අධ්‍යක්ෂ අර්ජුන් ඇරෝසිය සතුරු සැකකරුවන් පිරිසකට එරෙහිව නඩු පවරා තිබෙනවා. නඩුවාද කැඳු අවස්ථාවේ අධිකරණ හමුවේ පෙනී නොසිටි අපමත මුදාහර සිරින අජාන් පුංචේවා යන අයට වරින්තුඩිකුත් කළා. මුදල් විශුද්ධීකරණ යටතේ අධිචෝදනා ගොනු කරන්නේ කුමන සැකරුවන්ටද යන්න පිළිබඳව ඉදිරි දින වාර්තාවක් ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුවට නියම කළා. මෙරට නාවික වෘත්තිකයන්ගේ ගෝලීය අවස්ථා වර්ධනයට නව පියවරගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ජනිතරුවන් කුඩිතුවක් මහතා සහ පීටර් ඩෝලේ ෂිෆ්ට්ස් කේසී සමගමේ ඇන්ඩ්‍රියාස් නිහේජ් මහතා අතර සාකච්ඡාවක් වරයසා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාව සහ මෙම සමාගම් අතර පවතින සහභාගිතාවයේ ශක්තිමත් කිරීම පිළිබඳවද එහිදී අවධානය යොමු තිබෙනවා. ආයතන තුල ශ්‍රී ලාංකික නාවිකයන් 233 දෙනෙක් නෞකාවල සේවය නිරතව සිටිනවා. අමෙරිකාවට යටත් නොවන බව ඉරානය අවධාරණය කළා. ඒ යුද්ධයට වඩා රාජතාන්ත්‍රික මට්ටමේ ක්‍රියාමාර්ග වැදගත් බව පෙන්වා දෙමින් සමග්‍රාවලිය වෙනුවෙන් අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනාවලිය විශ්ලේෂණය කරන බවයි ඉරානය බලධාරීන් පෙන්වා දුන්නේ. ඒ අනුව රාජතාන්ත්‍රික විසඳුමකට අවශ්‍ය සියලු මාර්ග තම පාර්ශවයෙන් විවෘතව පවතින බවයි ඉරාන ජනාධිපති මෂූඩ් පෙෂන්ස්කින් පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් අමෙරිකාව යළි ඉරානයට අනතුරු අඟවා තිබෙනවා. නිශ්චිත කිවිසුමකට එළඹීම කල්දැමීමෙන් පෙර නොවූ ආකාරයේ යුද්ධ ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන ඇති බවයි දවල මන්දිරයේ පවසන්නේ. ෆොක්ස් නිවුස් සමග අදහස් දක්වමින් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ස්ටීවන් මෙල මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබෙනවා. ඔහු පෙන්වා දුන්නේ ඉරානයට තීරීමක් සිදු කළ හැකි බවයි. ඒ අනුව කිවිසුමකට එළඹීම කණ්ඩම් කළ යුතු බවද දැනුම් දී තිබෙනවා. නවසීලන්ත කාන්තා ක්‍රිකට් ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර පන්දුවාර 20 නිල නොවන තරගය ආරම්භ වුණා. කාසිවාසී හිමිකරකන් නවසීලන්ත කාන්තා කණ්ඩායම පළමු පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව උන් ලකුණු 196ක් රැස් කරගත්තා. කඩලු 6ක් බිඳ වැටුණා. පන්දුවට පහර දෙ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම පන්දුවාර 3ක් අවසානයේ ලකුණු 27ක් රැස් කරගෙන සිටිනවා. මඩකලපු මහජන පුස්තකාලයේ ජනපති අතින් ජන අයිතියට ඉබොලා ගැන සෞඛ්‍යංශ විමසිල්ලෙන් කලාපවනේ අතුරුදන්නු පෞරාණික සිතුවම් 42 හන්තාලින් නැරඹුණු තේ කර්මාන්තයේ ඩිජිටල් කරණය පෙනහළු ආශිත අවධානම අමෙරිකාවට යටත් නොවන බව ඉරානය කියයි. ලක්ෂණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය පසුරු 1ට බලාපොරොත්තු වන්න. 24 පෑම සිරුවෙන් ලක්ෂණ ප්‍රවෘත්ති. දැන් ඉකොනොමික් ගෝල් විශේෂාංගය.
14: අත ඉට සරු හෙට දවසට ආර්ථික ඉලක්කය. ඉකොනොමික් ගෝල්. ඉකොනොමික් ගෝල්. අපේ රටේ උද්ධමනය සහ ජීවන වියදම තීරණය කරන ප්‍රධානතම මිනුම් දණ්ඩක් වන කොළඹ පාරිභෝගික මිලදර්ශකය ගැන දැනගැනීමට දැන් අපි සම්බන්ධ කරගන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනංශයේ අංශාධිපති මහාචාර්ය ගාමිණී වීරසිංහ මහත්මයා.
15: කොළඹ පාරිභෝගික මිලදර්ශකය කියලා කියන්නේ ලංකාවේ උද්ධමනය මිනුම් කිරීම සඳහා අපි භාවිතා කරන මිලදර්ශක වලින් එකක්. දැන් කොළඹ පාරිභෝගික මිලදර්ශකයට අමතරව අපි ප්‍රධාන වශයෙන් යොදා ගන්නවා ආර්ථික පාරිභෝගික මිලදර්ශකය කියන එක. ඒතර මේ දෙක අනුව තමයි ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මාසිකව ලංකාවේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටමේ සිදුවන වෙනස් වීම් ඉදිරිපත් කරනු ලබන්නේ. එතෙන්දී කොළඹ පාරිභෝගික මිලදර්ශකයේ විශේෂත්වය තමයි මේ සිහිදී අපි සැලකිලට ගන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කුටුම්බයන් පරිභෝජනය කරන පාරිභෝගික භාණ්ඩ හා සේවාවන්. ඒවායි සාමාන්‍ය මිල මට්ටම ඉහළ යාමි වේගය මිනුම් කිරීම සඳහා අපි මේ කොළඹ පාරිභෝගික මිලදර්ශකය භාවිතා කරනවා.
14: මොන වගේ දත්ත පදනම් කරගෙනද මේ මිලදර්ශකය සකස් කරන්නේ?
15: මේ කොළඹ පාරිභෝගික මිලදර්ශකය තුළ සාමාන්‍යයෙන් කුටුම්බයක් පරිභෝජනය කරනු ලබන භාණ්ඩ හා සේවා අපි ප්‍රධාන වශයෙන් කාණ්ඩ 11කට වෙන් කරලා තියෙනවා. ඒක මෙන්න මේ එක එක කාණ්ඩ යටතේ අපි කොළඹ දිස්ත්‍රික්කයේ තියෙන මිල ගණන් රැස් කරන ප්‍රධාන මධ්‍යස්ථාන සමූහයක් තියෙනවා. ආන් මේ මධ්‍යස්ථාන ඇසුරෙන් මිල ගණන් රැස් කරලා ඒ මිල ගණන් ඇසුරු කරගෙන තමයි ඒ භාණ්ඩ ගණයන්වල මිල කොයි විදිහට වෙනස් වෙලා තියෙනවද කියලා අපි සේල බලන්න. උදාහරණයක් විදිහට ඒකේ එකක් තියෙනවා. පළවෙනි එක ආහාර පාන වර්ග කියලා. ඒත් අපි ආහාර පාන වර්ග කියන ගණයේ තුල තියෙන උප භාණ්ඩ ගොඩක් තියෙනවා. ඒත් අපි ඒ කරන වැඩි ඒ භාණ්ඩවල කොහොමද මේ පෞගිය මාසයේ නැත්නම් ඒ අදාළ මාසයේ කොහොමද මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ කියලා අපි හොයලා බලනවා. ඒ විදිහට මේ කොළඹ පරිබ්‍රේක නිර්දේශකයේ අරදී තියෙන ඒ භාණ්ඩ ගණ නැත්නම් ඒ කාණ්ඩ 11ම අපි වෙන වෙනම ඒ මධ්‍යස්ථාන හරහා මිල ගණන් රැස් කරලා අපි මාසිකව ඒ වගේ සාමාන්‍යයක් විදිහට භාණ්ඩ සේවාවල සාමාන්‍ය මිල මට්ටම ඉහළ ගිහින් තියෙන වේගය නැත්නම් ඒ ප්‍රතිශතය අපි ප්‍රකාශ කරනවා. මේක ප්‍රකාශ කරන්නේ ජනලේඛන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු විසින්. ඒගොල්ලෝ මාසිකවත් මේවා ප්‍රකාශ කරනවා. ඒ වගේම වාර්ෂිකවත් මේවා ප්‍රකාශ කරනවා.
16: රටක ඉන්න පාරිභෝගික ජනතාවට මේ දර්ශකය කරන බලපෑම මොකක්ද?
15: අපි දන්නවා අපිට පේනවා දැන් පෞගේ කාලය තුළ ලංකාවේ විවිධ ශ්‍රේච්ඡ බලපෑම් හරහා භාණ්ඩ සේවාවල මිල ගණන් ඉහළ යනවා. ඒ මිල ගණන් ඉහළ යාම එක එක භාණ්ඩයෙන් භාණ්ඩයට නැතුව ඒ පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යාමේ සාමාන්‍යයක් විදිහට කොයිතරම් ඉහළ යනවද කියන එක මිනුම් කිරීම සඳහා තමයි අපි මේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය කියන එක අපි පාවිච්චි කරන්නේ. ඒ හරහා අපි බලනවා මාසික කොහොමද ජනවාරි මාසේ පෙබරවාරි මාසේ ඒ වගේ මාස 12 තුල වෙන වෙනම අපි මේක ගණනය කරනවා. ඒ මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ ප්‍රතිශතය කොයි වගේද කියලා. ඒක තමයි ජනලේඛන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ. ජනවාරි මාසයේ උද්දමන වේගය මෙච්චරයි. පෙබරවාරි මාසයේ උද්දමන වේගය මෙච්චරයි කියලා. අපි මේ මාසවල සාමාන්‍යයක් විදිහට අරගෙන අපි වාර්ෂික උද්දමන වේගය ප්‍රකාශ කරනවා. මේ අවුරුද්දේ උද්දමන වේගය මෙච්චරයි කියලා. ඒකෝ ඒකෙන් අපිට පේනවා රටක ඉන්න සාමාන්‍ය මිනිස්සුන් නැත්තම් පාරිභෝගිකයන් නැත්තම් මේ කුටුම්බයන්ට තමන් වර්ෂයේ මුල මිලදී ගන්නා භාණ්ඩයක මිල වර්ෂය අග වෙනකොට කොතරම් ප්‍රතිශතයකින් වැඩි වෙලා තියෙනවද නැත්තම් අඩු වෙලා තියෙනවද කියලා අපිට සොයා බලන්න පුළුවන්. ඒ හරහා අපිට සොයා ගන්න පුළුවන් මේ මිනිස්සුන්ගේ තියෙන ආදායමේ නැත්තම් වැටුපේ තියෙන මූර්ත ශක්තිය කොයිතරම් වෙනස් වෙලා තියෙනවද කියලා. නැත්තම් මේ වැටුපෙන් ගන්න පුළුවන් භාණ්ඩ සේවා ප්‍රමාණය කොයිතරම් වෙනස් වෙලා තියෙනවද. ඒක බලපානවා මේ මිනිස්සුන්ගේ ජීවන වියදම වෙනස් වීමට. එහෙම නැත්තම් මිනිස්සුන්ගේ තියෙන quality of life එතන මේ ජීවන තත්ත්වයේ සිදුවන වෙනස් වීමට මේක බලපානවා. අන් ඒක මිනුම් කර ගැනීම සඳහා අපිට මෙන්න මේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය කියන එක අපිට භාවිතා කරන්න පුළුවන්. යම් අදහසක් ඇති කරගන්න රටක මේ සාමාන්‍ය මිනිසුන් පරිභෝජනය කරන පාරිභෝගික භාණ්ඩවල ගණන වෙනස් වෙන්නේ කොහොමද? ඒක මිනිසුන්ගේ ජීවන වියදමට කොයිතරම් බලපෑමක් ඇති කරලා තියෙනවද කියන එක පිළිබඳව. ඒවා අපි යොදා ගන්න පුළුවන් දිගු කාලීනව රටක ප්‍රතිපත්ති සම්පාදනයේදී අපිට මේවා යොදා ගන්න භාවිතා කරන්න පුළුවන්කමක් තියෙනවා.
16: සංඛ්‍යා ලේඛන වලින් ඔබට කිය ඔබෙත් මගෙත් මුදල් පසුම්බියට බලපාන කොළඹ පාරිභෝගික මිල දර්ශකය පිළිබඳවයි අද අපි ආර්ථික අනාවරණය තුළින් විමසීමට ලක් කළේ.
17: Economic Goal.
18: Economic Goal.
17: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
19: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: දවල් 12 විනාඩි 31යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන

0: සිට ජුලි 3 වෙනිදා දක්වා
1: බිලියන් දල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසත් කලාපය
1: දකින්න

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: දවල් 12 විනාඩි 47යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා යනවා යනවා.
3: ඉවරයි. TVS Sport

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jamie.

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන්
2: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
4: ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්.
5: දන්සැල් සංවිධායකවරුනි, පොලිතින්, ලන්ෂීට්, ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසු වුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සැල සංවිධානය කරන්න.
4: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.

0: ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හට් බීට්.
1: දවල් 12 විනාඩි 49 වෙලාව ලකන හර්ට් බීට් වල තුන්වෙනි පැය ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා අපේ අලව්වේ උපාලි. නේද උපාලි, අපි කලිනුත් ආව ආදරෙන් එකතු කරගත්තා. ඉතින් මේ පැයටත් මේ විදිහටම වාගේ වැඩ කරන තන අධිපතිතුමයි අධිපතිතුමියයි කට්ටියත් එක්කම මේ විදිහට එකතු කරගන්නවා. එතකම මට මැසේජ් කරලා තියෙනවා තවත් යාළුවෙක් WhatsApp පණවිඩ වලට අමතරව normal පණවිඩ කියන අපේ ගිහන් කොල්ලට මගේ උත්තමාචාර්ය good bye book සුපුන්න මැසේජ් එක දාලා තිනේ ආදර නෙගතු කරගන්නවා. හයි අයියේ, මටත් ලස්සන සින්දුවක් ඕන. මාතලන් අපේ දිල්රුක්ෂි තමයි මැසේජ් එක දාලා තිනේ. දිල්රුක්ෂි ආවත් ආදර නෙගතු කරගන්නවා ලකන heart beat තුන්වෙනි පැයට. එතකම WhatsApp එක පැත්තට යන්න ඕන. WhatsApp එක පැත්තෙන් මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මැසේජ් එක දාලා තියෙන්නේ? අයබෝන් ලස්සන සින්දුවකට එකතු කරගන්න චූටි දුව මදුෂි වයිෆ් ඉන්දික මහන්සි යනත් එක්ක ලස්සන සුපිරි සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. වසන්ත ලියන්ගහමුල කොටියා කුමරුදල චයින් ජයම් මේ වලකනට කියලා. එතන ආදරණ එකතු කරගන්නවා. එතකම මාතලේ අපේ එරමුදුගොල්ල කුමාරි එරමුදුගොල්ල ඒ වගේම නයනි සුභාෂිනී ගාමිණි කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. ඉතින් යාළුවා ආදරණ එකතු කරගන්නවා. ඒත් එකම කවුද? ලක්මාලි පුෂ්පිකා නේද? ආවත් ආදරණ එකතු කරගන්නවා ලකන හાર્ට් බීට් වලට. එහෙනම් ඔන්න කට්ටියම එකතු කරගෙන අපි චාමර වීරසිංහගේ සින්දුව කෙල්ලුව හැමෝම ඔන්න අරගෙන ආවා ලස්සනම සින්දුව. සින්දුහලයි මේ පැත්තරෙමු. දවල් 12:51 වෙලාවා.

0: பாட்டு வாக கியன ரேடியோ
1: දවල් 12 විනාඩි 55යි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: Heart beat
1: 12 විනාඩි 56 වෙලාව යන්න වෙලාව වෙවිලා තියෙන්නේ එහෙනම් ගිහිල්ලා එන්න අපහු හෙට උදේ 10ට ලැකඩ Heart beat අරගෙන තවල අසන සින්දු ටිකක් අරගෙන හෙට එන්න එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න මංගයට වඩ පාළුවක් නැතිව අවසහ හතර වෙනකන් අහන්න පුළුවන් ඕල් ටයිම් බීට්ස් අපේ චාමීනව තව ටිකකින් චාමිත් එක්ක ඕල් ටයිම් බීට්ස් අහන්න පුළුවන් හවස හතර ඉඳලා රෑ හත වෙනකන් ඊවනින් ඩ්‍රයිව් එකට යන්න පුළුවන් චමිත් ඉන්නවා චාරුත් එක්ක එහෙනම් ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා සතුටින් පරිස්සමෙන් ඉන්න මම ගීත්

0: வெதர் வை பீட் இட் மிக்ஸ் வெதர் ஹார்ட் பீட் අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි මෙගා පවර් ටැග්ද ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයකට ටැග් මෙගා පවර්

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම බිනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයින් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනේ නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: අඩුවදැම්ලාබේ ලොතරැයි අලවිකරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර පිරිනැමීමට ජනාධිපති අරමුදලේ අවධානය යොමුණා. ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහතා සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්ුණා. ජනාධිපති අරමුදලින් මේ වන විට ක්ෂේත්‍ර ගණ්ඩාවක් ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභීන්ට ආධාර ලබා දීම සිදුවනවා. ඒ අනුව නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු තිබෙන්නේ. දේශගුණ අර්බුද සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයේ ලබා දුන් තීන්දුවකට සහය දැක්වීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තීරණය කළා. අදාළ රාජ්‍යයන්ට වගකීම් පවරමින් එම තීන්දුවට එළඹ තිබෙනවා. යෝජනාවට පක්ෂව නියෝජිතයින් 141 දිනක් ඡන්දය ප්‍රකාශ කළා. 8 දිනක විරෝධය පළ කර තිබෙනවා. 28 දිනක් ඡන්දය ප්‍රකාශ කර නැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ලකුණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස දෙකට බලාපොරොත්තු වන්න.

0: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: කටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න,

දවල් එක පහු වෙලා විනාඩී 8යි වෙලාව. අයිබෝවන් සුබ දහවලක්. අද මේ මාසේ 21 වෙනිදා බ්‍රහස්පතින්දාවක අපි මුණ ගැහෙන්නේ සාමාන්‍ය සඳුදා අඟහරුවාද දවස් දෙක වෙන්නේ හරීම හිමින්. බදාදා උනාට පස්සේ සතිය ගෙවන අපිට තේරෙන්නේවත් නෑ නේද? දැන් හෙට බැලුවම හෙට සතිය අන්තයක්. සිකුරාදා දවස උදා වෙනවා නේ. අපි බලාපොරොත්තු වෙන දවස සඳව පටන් ගන්නට පස්සේ අපි බලන් ඉන සාමාන්‍ය සිකුරාදා වෙනකන්නේ. ඒකත් ඉතින් හෙට දවස් ගෙවනවා කාලෙ ගෙවනවා කියලා කියන එකට ඔකටින් අපි පැහැදිලිමත් විදිහ දෙයක්. දැන් මේ අවුරුදු ගතත් මාස පහක් ගෙවිගෙන යනවා. ඒක නිසා කල්පනා කරලා බලන්න 2026 උදා වෙනකොට 2025 දෙසැම්බර් 31 වෙනිදා මැදම රාත්‍රියේ 12න් පස්සේ 2026 වෙනුවෙන් වගේ තිතිවිච්ච බලාපොරොත්තු වලින් වා කීයක් මේ වෙනකොට ඉටු කරගෙන තියනවාද? ඒ කියන්නේ ආපහු හිතලා බලන්න වාට මේ කාලේ හොඳයි. මොකද තව මාස 6ක් එහෙම් පිටින්ම තියෙනවා. ඔයාගේ අරමුණු ඉලක්ක ඉෂ්ට කරගන්න. දැන් මේ චාලි චැප්ලින් කියලා කිව්වහම එකපාරටම වාට මතක් වෙන්නේ කොහොම කෙනෙක්ද? ප්‍රහසන නළුවෙක් නේද? හැබැයි ඒ ප්‍රහසන නළුවා ජීවිතය ගැන හරි ගැඹුරින් දැකපු කෙනෙක් කියන කතාව මෙන්න මේ කතාවත් එක්ක වාට ගලපලා හිතා ගන්න පුළුවන්. චාලි චැප්ලින් සාමාන්‍යයෙන් අවුරුදු 88ක් ජීවත් වුණා කියලායි කියන්නේ. එයා හරි ලස්සන ප්‍රකාශ කිහිපයක් කරනවා ජීවිතය ගැන. එයා කියනවා මේ ලෝකේ කිසිම දෙයක් සදාකාලික නැහැ කියන්නේ අපේ ගැටලුත් සදාකාලික නැහැ කියන එක පිළිගන්න. ඊට පස්සේ කියනවා මගේ කඳුළු කාටවත් පේන්නේ නැති නිසා මං වැස්සේ ඇවිදින්න කැමතියි. මොකද වැහි බින්දුයි කඳුළු බින්දුයි තෝරලා වෙන් කරගන්න කාටවත් හැකියාවක් නැහැ. එතකොට කාටවත් අපිට උත්තර දෙන්න උත්තර බඳින්න ඕන වෙන්නේ නැහැ. ඇයි මං අඳන්නේ කියලා නේද? ඊට පස්සේ කියනවා ජීවිතේ වඩාත්ම අහිමි වෙච්ච දිනේ වෙන්නේ අපි හිනා වෙන්නේ නැති දවස. ඒක නිසා හිනාව කොයිතරම් වටිනවද කියන කාරණාව ඔයාට තේරුම් ගන්න මේ කාලේ හොඳයි. ඊට පස්සේ කියනවා අපිට අපේ ජීවිතේ වෙනස් කරලා දෙන වෛද්‍යවරු 6 දෙනෙක් ඉන්නවා කියලා. එක්කෙනෙක් තමයි සූර්යා. ඊට පස්සේ කියනවා අපිට පුළුවන් තරම් විවේක ගන්න කියලා. මේ හැල්මේ දුවන එක නවත්තලා දවසකට එක මොහොතක් තමන් වෙනුවෙන් වෙන් කරලා විවේකයක් ගන්න. වැදගත්ම දේ කෑම දීලා පෝෂණය කරන අපේ කයට පොඩි ව්‍යායාමයක් දෙන එකත් කරන්න ඕනේ. තමන්ගේ ආහාර වේල ගැන සැලකිලිමත් වෙන්න, තමන්ගේ ආත්මගරුත්වය රැකගන්න, හොඳ යාළුවෝ ටිකක් ආශ්‍රය කරන්න කියලා චාලි චැප්ලින් අපිට මතක් කරලා දීලා තියෙනවා. ඔක ඉතින් චාලි කියන කලින් මමත් කියලා තියෙනවා. ඇහුවේ නෑ නේද? යාළුවෝ තමයි අපිට හොඳටම කලේ කියලා කියන්නේ එතනවාද? ඒක නිසා හොඳට තෝරලා බැලලා යාළුවෝ ආශ්‍රය කරන්න හොඳේ. යාළුවොත් මාළුවෝ වගේ යන්නේ. හරි, අදත් එනං හවස 4 වෙනකන් ඕල් ටයිම් බීට්ස් ඉත් චාමි. අහන් ඉන්න කියලායි මම මේ ආතරෙන් මතක් කරන්නේ. 0.7, 0.3, 0.95, 0.7 වෙලාව තියෙනවා. මැසේජ් එකක් එවන්න පුළුවන්. ලකන ෆේස්බුක් පේජ් එක ගිහලා අපි පෝස්ට් එකක් බලන්න මේ සින්දහන්ගෙන් අතරේ. ඒකටත් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. දවල් 1යි, වෙනකොට 11යි.

0: හැම්බර් එහෙම කන් ගොඩ වෙන සද්ද.
1: ලින්ටර් ගන්න මොනවද හලෝ? සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ.
2: අයිබෝවන්, අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලකඳ ඊවනින් ඩ්‍රයිව් එකක් දෙක එකතු වෙන්න.
0: සම අනුග්‍රහය
2: රසයෙනුත් ඉහළ, ගුණයෙනුත් ඉහළ, විජය තෝසේ මිශ්‍රණය.
0: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
2: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
0: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය.
2: දවල් එකයි වෙනාඩි 17යි.

0: Wakanda Radio ITN
1: පසරු 1යි විනාඩි 20යි
2: අම්‍රිතා වලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න
5: FM 93.5 FM 93.7 ලකන Radio ITN
0: ගැටි ගැටි කඩි මොඩි ගිනි මද්දානේ මහා වැස්සේ වැඩ කරලා වැඩ කරලා මහන්සියට සින්දු හුස්මක් ගමුද
6: රෝනාරියේ ඉනුරන් සිත්තමේ මාමන කලවන
7: ඕල් ටයිම් බීට්ස් විත් චාමි
0: සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්

දවල්කපහුව වෙලා විනාඩි 23යින වෙලාව 0.7 0.3 5 0.3 7 හවස 4 වෙන්න කලින් වාට පුළුවන්කමක් තියෙනවා මට මැසේජ් එකක් එවන්න නේද? එච්චර බිසි නෑනේ. ඔය පෙන්නුවට පේන තරම් බිසියක් නෑ. ඒ වගේම ලක්කඩ Facebook page එකට ගියාම අපේ post එකක් තියෙන all time bet set මංගිය මං කියන චාමි. ඒ post එකත් බලලා like එකක් දාන්න කැමති නම් නැත්තම් ඔය ඕනේ ඊට පස්සේ comment එකක් දාලා share කරන්නත් පුළුවන් හනේ. සුබ දහවලක් වේවා චාමි අපිට සින්දුවක් දෙන්න කියලා අද පළවෙනි message එක හිතන්නේ කාගෙන්ද? BF ජනපදයෙන් AJ අනුර ඔයාගේ message එක අපි ලස්සන සින්දුවක් ඊළඟට තහන ලෑස්ති හනේ. පොරමඩුල්ලට යනවා ඊට පස්සේ මං රන්තරු shop එකේ පියල් ඩිලක්ෂි පුතාල පබෝද සඳලු චේනුත් සහ දුව සෙනදේවත් එකතු කරගන්න කියලා තියෙනවා. අද අපිට පායනවා ලස්සන සින්දු නම් ඉතින් ලක්කඩප තමයි කියලා message එකේ තියෙනවා. ස්තුතියි ඒ වෙනුවෙන්. ආදරේ ලක්කඩ මම සුපුන් මහියංගණෙන්. මොකද මේ කියන්නේ? අප්පච්චි ගැන කියන්නේ අවුට වේලේ වැස්සට තෙමී රළු වී ගිය ඒ දෑතවල කොතරම්නම් මෘදු ආතරයක් හැඟෙලා තිබුණද. අප්පච්චි කියන්නේ තමන්ගේ මුල් පොළව යට හංගගෙන අතු ඉති විහිදා අපට සෙවර දෙන නිහඬ මහගහක්. ඒ ගහ කවදාවත් තමන්ගේ මහන්සිය ගැන කෑ ගහලා කිව්වේ නැහැ. ඒත් අපේ ජීවිතවල මල් පිපුනේ ඒ පොළව යට දියවුණු නිහඬ දහදිය බිඳු නිසාමයි. හරි ලස්සන අදහසක් ස්තුතිය අපිත් එක්ක ෂෙයා කරගත්තට. චාමි ලස්සන සින්දුවක් ඕනේ. VNMU ෆැෂන් නායතනෙන් නේද බලන්න නම ටයිප් කරලා දිනා වැරදි. කුමාරිමිස් වසන්ති අක්කි සොසි අක්කි කියලා ඉන්න කෙනෙක් නේද? නිසංසලා නංගේ මංජු අක්කි සිතාර නංගේ පුංචි අක්කි කියලා තියෙනවා. දීප්ති එයාවත් එකතු කරගන්නවා. කුමු ඔයා තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. අපි ලස්සන සින්දුවක් ඔයාට අහන්න දෙන්න ලෑස්තියි. චාමි අපි මාලි ෆැෂන් එකෙන් නබ මල්ලි. මාලි ඔයාගේ මැසේජ් එක රංගිකා අනිත් එක්ක නගනම චතුරිකාද බලන්න ගහනේ ශිරෝමි මාවත් එකතු කරගන්නවා කියලා තියෙන හතියස්සියට මැසේජ් එක ටයිප් කරාට මොකද අකුරු අඩුවෙන් එවන්න එපා නම් වල කියව ගන්න බෑනේ මට. චාමි අපිවත් සින්දුකට එකතු කරගන්නකෝ. යමිය ප්‍රොඩක්ට්ස් පොතු පිටිය වාතු වෙන්න සමන්ත වගේ මැසේජ් එක. වාසනාවන්ත සුබ දවසක් වේවා චාමි. පින්නවලින් චන්දි ගෙදර වැඩ කරන ගමන් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. පුතාල සිතු නැතු හස්බන්ඩ් සමී එයා රට ඉන්නේ කියලා තියෙනවා මේ වෙලාවේ ආවට. හරි අපි එයාවත් එකතු කරගෙන සින්දුවක් ආමුද? හරිද? දවල් එකයි විනාඩි 25යි.

ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලා ගන්න.

පසුර එකපහු වෙලා විනාඩිය 34 වෙලාව FM 93.5 හරේ 93.7 හරේ මේ වෙලාවේ ඇහන්නේ all time beats message number එක 07 03 93.5 93.7. අදනම් පළමු හෝරාවේ අහන් ඉන්නවා කියලා තේනවා. හදිස ගමනක් යන්න තියෙනවා කියලා කලින්ම මැසේජ් එකක් දාලා තියෙනවා නේද? බොහෙ ගොඩින් සුමන එවත් කරන්න බෑ ඉතින්. කවුද ඉන්නේ? සුසන්ත, ලසන්ත, රුවන්ෂි, සුජා, ජගත් එකතු කරගන්නම්. Thank you message එකක් දාලා කිව්වට ගැන. අයිබෝන් ලක්කඩ ලස්සන සිද්දුවක් අහන්න එකතු කරගන්නවා. චුරිදුව මදෝෂී වයිෆ් එනවා ඉන්දිකා. ලියන් ගහමුලින් මැසේජ් එක වසන්ත ඔයාගේ. Thank you. ඊට පස්සේ හයි ඕල් ටයිම් බීට්ස් විත් චාම් යකි නේද කියලා අහලා තියෙනවා බිනදි. ඔහෝ එයා තමයි. අඳුරගත්තද ඔයා? චාමි සුබ දවසක් ඒවා. ලස්සන සින්දුවක් දෙන්න වෙන්නප්පුවෙන් මේ මැසේජ් එක. වෙන්නප්පුවෙන් කිව්වහම රසල් මහත්මයා ඇයුවට හිනාවක් ගියේ. ඔයාගේ මැසේජ් එක කියවන්න හදන්න කියලා දන්නානේ. නොනයිනෝ මානය දෝල දෙන්න සුසාන්න සුරේනි, පුතා සුරලිත, ජේකබ් ඕබෙත, නේතන් චුරිදු, තීර්ෂා, අය රංජිත්, අකස්සේමින් ඇතුළු ලකඩහන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මේ පොඩ්ඩගේ නම් ටික මොනවද? පොඩ්ඩ ටිකගේ ෆොටෝ ටිකක් එවලා තියෙනවා. ඒගොල්ලගේ නම් ටිකත් එවන්න බලන්න කවුද කියලා දැනගන්න මට. චාමියකි කොහොමද ඔයාට? මේ මැසේජ් එක කාගෙන්ද? මාතලේ දිලිනි. අපි ලස්සන සින්දුවක් අහමු. ඊට පස්සේ අයිබෝවන් කියලා තියෙන මැසේජ් එක මඩ පාතින්. එලේපෙරම ආනන්ද, නන්දලාල්, හේමපාල, ජයතිස්ස, සෝමදාස, කරුණාදාස, ජයසේන, සිරිකුමාර, ලක්ෂ්මන් අහන් ඉන්නවා කියලා මැසේජ් එක කියලා තියෙන. ඊට පස්සේ අපි යනවා මහියංගණයෙන් නෙහානි. ඔහ මැසේජ් එකක් එවලා තියෙනවා. අම්මට මං ආදරේ. ඒ තාතරේ කියන්නේ වචන විතරක්ම නෙවෙයි, අම්මා කියන්නේ මැජික් එකක් නෙවෙයි. අත් දෙක රිදෙලා කොන්ද කැක්කුම ඇවිත් තවමත් පව් කෙල්ල මහන්සි වෙයි කියලා ඔයාගේ රෙදිත් හොදන එක මැජික් එකක් නෙවෙයි, ඒක කැපකිරීමක්. අවුරුදු ගානක් තිස්සේ කරන නිශ්ශබ්ද ආදරයක්. දැන්වත් ඒකට වටිනාකමක් දෙන්න නැත්තම් මොකටද ඔය මහලුකෝ ආදරේ? අම්මා කියන්නේ මැජික් එකක් නෙවෙයි. ඒත් අම්මා නැතුව අපේ ජීවිතේ මැජික් එකක් වෙන්නේ නැහැ. ඒක හරි ලස්සනයි නේද? අම්මයි හැමදේම කරන්නේ මැජික් එකකින් නෙවෙයිනේ. එයාටත් අපි වගේම නේ මහන්සිය දැනෙනවා. අපි හිතන් හිටියොත් යා මැජික් එකකින් මේ හැමදේම අපි ගෙදරෙනකොට කරලා තියෙනවා කියලා. නෑනේ, ඒක සෑහෙන කැපකිරීමක්. හරි ලස්සන අදහසක් නෙහානේ. අම්මටයි තාත්තට දෙන්නටම පුළුවන් කාලේ, ඔයාට පුළුවන් කාලේ ගම් බලන් ඉන්න ඇතුළු හැමදාම ආදරෙන් සලකන්න.

0: ලකඩ රඩියෝ ITN
1: පසරු එකයි වනාඩි හතලෙස් එකයි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: පාට පොදක් පිලකලා කලල් කලාවේ
6: ආදරේ උණුසුම විරහවේ වේදනාව
7: මගේ නොව දිනී සුරු කරුපති සහතන
0: හදුත දැනුම හැඟීමේ ජීවමාන උත්කර්ෂය
6: ආදරණීය චෝදිරණීය චෝදි
7: රසෝදයේ බැඳීමු රහයි ජීවිතේ
0: අදිනී ආදරේ ජීවමාන හඬ
6: ආදරණීය චෝදි ඉරිදා රාත්‍රී හතට හිමාලික
0: ජෝදිරාදරයයි සහයෝගීතා අනුග්‍රහය
1: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය වැඩි විස්තර සඳහා 076 325 25 අමතන්න
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
1: දවල් එකයි වෙනාඩි 42යි

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Chami.
2: Suno na sang mal mal.
0: පසරු එකයි විනාඩි 47යි වෙලාව. අනායා, ඔයා ලස්සන මැසේජ් එකක් මට එවලා තියෙනවානේ. ඔයා කියනවා හඳ වුණත් පායන්නේ එක එක දවසට එක එක විදිහටනේ. ඒ වගේ තමයි අපි ළඟ රැඳෙන මිනිස්සුත් එක එක වෙලාවට එක එක විදිහට වෙනස් වෙනවා. අපිට පුළුවන් වෙන්න ඕන එක දරා ගන්න. මොකද ජීවිතය කියන්නේ එහෙම පිටින්ම දරා ගැනීමක්. මොකද ඔයාලා කියන්නේ එකඟයිද නැද්ද? මැසේජ් එකක් දාන්න බලන්න මොකද්ද කියන්නේ කියලා. ඊට පස්සේ තියෙන මැසේජ් එක ඔයාගේ මාතලෙන් පිළිමයක් ඔයා සින්දු ඔයාට ඊයම දුන්නේ අහන හැටිද රග්නේ දානේ. අද මම මේ පැයදී මට අහන්න දෙනවා. චතු, ඔයා කිවසීම ගැන මාගේ නේද ගෞරවය? මොකුත් කිව්වේ නෑ මට ඊයේ නේද? ලස්සන සින්දුවකට එකතු කරගන්නක් කෙනාවලිය දෙල් රොක්ෂි, ඔයාටම ලස්සන සින්දුවක් දෙන්නම් ඊළඟට. අයිබෝ ලක්කඩ සුබදහවලක් මනෝ. තනුත් එක්ක චාමර ලියනගේ ඔයාවත් ආතරෙන් එකතු කරගන්නවම ඊට පස්සේ ජයමාම මොකද කියන්නේ? අද ඔයා වැඩට ගියාද? ගිහින් වගේ. වීරකොඩි බේකරි එකේ ලොකු බොස්ස පුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මි මිස් කොහමද? තව ඉන්නවා ධනුෂ්ක මදුශංකව එකතු කරගන්න ඔය පැත්තෙන්. මමත් අහගෙන ඉන්නේ කියලා කවුද කියන්නේ? බින දෙනේ දොයාගෙන දෙන්නේ නම කියන ඇහුණද ඔයාට ඉස්සෙල්ලා? ඒකනේ ඉතින් හිතුවේ මං කියන්නේ නැහැ කියලා නේද? හරි හරි හරි. තාම මැසේජ් එක එවන්නතු මාව අහගෙන ඉන්න කෙනෙක් නම් ඔයා 0.7 0.3 93.5 93.7 මැසේජ් එකක් එවන්න.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Pasaru ekai, venade panas dekai.

ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සිත් සුවඳින් පිරේවා.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය. සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය. ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: සංචාරකයන් 2380 දෙනෙකුට ගත් සුකෝභෝගී මගී නෞකාවක් කොළඹ වරායට පැමිණියා. මෝල්ටා දජයටදී යාත්‍රා කරන නෞකාවේ 951 කාර්ය මණ්ඩලයක් සේවය කරනවා. මෙවැනි සංචාරකින් විශාල පිරිසක් රැගත් නෞකා මේටර පැමිණීමෙන් සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය වන බවයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසන්නේ. පැමිණි සංචාරකින් සංස්කෘතික සහ කලා සංදර්ශන ප්‍රදර්ශන කරමින් පිළිගැනීමට කටයුතු සම්පාදනය කර තිබුණා. හොමු සමුද සන්ධ්‍ය හරහා මගේ ප්‍රවාහන යාත්‍රා 26ක් ගමන් කිරීමට අදාළ සම්බන්ධ ගැන කටයුතු සිදු කළ බව ඉරානය සඳහන් කළා. ඒ පසුගිය පැය 24ක කාලය තුළ ඉරානය සහ ඇමරිකාව අතර හොමු සමුද සන්ධිය විවෘත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවක් මතුව නැහැ. කෙසේ වෙතත් නියමිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් විධිමත් සම්බන්ධීකරණයක් සිදු කරන බවයි ඉරානය පවසන්නේ. ලකන මීළඟ පැවති ප්‍රකාශයේ සවස තුනට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ராட்டத்த வாக කියන ரேடியோ
1: தன்னவத டைம் பாஸ் කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට

හවස දෙකයි වෙනාට දහයයි වෙලාව ඔල්ටයිම් වෙට්සිත් චාමි අපි අපේ දෙවැනි පැය 0.7 0.3 5.3 4 මැසේජ් එකක් එවුවනම් මේ පැය දෙක අතරේ මම කොහොමද කියලා ඉවර කරන්න බෑ නේද? ජීවිතේ පරණත ඌ විට වෛර කිරීම හෝ පලිගැනීම් නොමැත. ඒ වෙනුවට ඇත්තේ සිනාසෙ අතරීම පමණයි. ලස්සන අදහසක් එක වටිනවා නේද? පිළියන්දර MLA ගමන්ටකෙන් ලලිත් සිසිරස තනෝජ මිස් කුමාරියක ගීතක රෝෂිනි උදයා ප්‍රසාද ලක්මාලි රම්මනි නන්දනි රම්යක්ක මැෂිනාශ්‍ය සිසරයි අහගෙන දෙන්නේ. පැකින් එකේ තිරණ කියලා කෙනෙකුත් ඉන්නවා දරුතින් එකතු වෙලා. පිළියන්දරින් අනුෂ්ක ස්තුතියි මැසේජ් එකක් එව්වට ඔයාට. හෙලෝ චාමි, මාත් ඉන්නවා ඉතාලියෙන් මෙන්ඩෙස්. කොහොමද චාමි, අදත් මතක් වුණා ඔයාව කියලා සරච්චන්ද්‍රට අයස්සෙවලා තියෙනවා මැසේජ් එකක්. අපි සින්දුවක් අහමු. හයි චාමි, ඕසිස් ඇග්‍රගේ නෞෂද රත්විට අපි සින්දුවක් අහමු. තැන්ක්යූ චාමි අක්කි. අපිත් මේ වෙලාවේ ඕල් ටයිම් බීට් සහගෙන වැඩ කරන ගමන් බට්ටි ඔයාගේ මැසේජ් එක. මේ වෙලාවේ කවුද ඉන්නේ? රෝෂාන් අයියා. එයාගේ ගැරේජ් එකේ ඉන්න සෙට් එකම එකතු කරගන්න කියලා තියෙන. කවුද ඉන්නේ කියලා බලමුද? නිලුපුල් මල්ලි ඉන්නවා. තාතා උදේනෙස් අම බිස්සම් මැණිකේ තරුෂ් පුතා ඕෂනීතුව තරුෂි අක්කා සමන්ත අයියා එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණේ. ඊට පස්සේ මාතරට ගිහම කිත්සිරිත සිල්වා ඔයා ඉන්නවා. නිටබුවෙන් දසනායක ගම්පහ මිරිස්වත්තෙන් ලක්ෂ්මන් ගාමිණී වීරසිංහ රතාවට උන්නේ ශෂික අශාන් දුලනී රූපවති රෝහිණී නයනී කුමාරි කුමුදිකා ශිරෝමි නිමල් ධනත් ගණරත්න කුමාරී. අපි ඔයාලව එකතු කරගෙන තව මැසේජ් එකක් බලමු. අපි දවසම ලක්කටත් එක්ක ලස්සන සින්දුවකට එකතු කරගන්න. කුරුණෑගල තෝර යායෙන් මිලන් නේද? මිලන් ඉන්නෝ උදානිත් එක්ක සේ සාත්‍ර පුතා. ලස්සන නමක් සේ සාත්‍ර කියන්නේ. මොකක්ද ඒක තියෙනම? නෑ නෑ, කාටවත් දාන්න නෙමෙයි යන්නේ, මර දැනගන්න හැව්වේ. සේ සාත්‍ර ලස්සනයි. හවස 2:12 සින්දුව කාලෙමු.

0: Radio ITN
1: හවස 2:00 විනාඩි 16යි.
2: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කිරීමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: ලක්හඬ සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලිය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක් ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලියයි.
2: FM 93.5 FM 93.7 ලක්හඬ රේඩියෝ ITN
3: වසරේ සමාරම්භය
1: මැයි 26 වෙනිදා අඟහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය
2: හවස
1: දෙකය වෙනට වෙස්සයි. ක්‍රෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලිය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලියයි.

0: තිලින කිරීමේ බැතිබරතා එකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නෑනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්එල්බී දනඩ තහනේ නුතරයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
1: FM 93.5 FM 93.7 ලක්කනෙන් Radio ITN
0: ඕකේ මනුස්සෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
3: ඔව් ඔව්

0: දේ මත කලා
1: ඕල්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්න පුතුනා
1: ඕල්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම අපේය අවස දෙකයි වෙනහටේ වෙසි නවයයි වෙලාව බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතර මැසේජ් එකක් එවන්න පුළුවන් නේද? පිළිමයක් හෝ සින්දුවා අහන්න දෙන්නම් ඊළඟට අහන්න දෙන්නම් හොඳද? මම දැන් ඊ ඉඳන් යට පොරොන්දු වුණා සින්දු අහන්න දෙන්නම් කියලා. දැන් තමයි මම සින්දු හොයාගත්තේ අනේ. හරි ඊට පස්සේ මේ මැසේජ් එක මාත් අවහන් ඉන්නවා කියලා තියෙනවා. කළුතර තිලින සඳ කැලුම් ස්තුතියි. හයකි හෙෂාන් අයටයි මටයි සින්දුවක් ඕනේ කියලා තියෙනවා. චමෝත්‍යා දිල්ෂානී හෝ කන්දරින් එපු මැසේජ් එකට ස්තුතියි. හයකි අපි බත්තර මුල්ලෙන් ඔය වහගෙන ඉන්නේ දර්ශ හස්බන් ලහිරවත් එකතු කරගන්න කියලා තියෙනවා. චමයක්කේ කොහොමද ධර්ණය කලින් තරශි බස්නායක ඔයාව ටිකතක උස්සකට පස්සෙද? හයි, අපි තහගෙන ඉන්න කිතුල්ගල පහලකමෙන් ඒ දෙක ලොකු පුතා මලින්ද, පොඩි පුතා ෂනොත්, වයිෆ් සන්ධ්‍යා, එයාව තාතරෙන් මතක් කරනවානේ. ඊට පස්සේ බර්ත්ඩේ විෂ් එකක් තියෙනවා, දිග විෂ් එකක්. තුෂාරි මං කියන්නයි යන්නේ, පොඩි ඉඟියක් දෙන්න කියලා තියෙනවා කියන්න. අද දින උපදිනය සමරන පොල්ගහවිල පරාක්‍රම බහූ විද්‍යාලයේ 89 සාමාන්‍ය පෙළ 92 උසස් පෙළ සමූහයේ උපුල් ප්‍රියන්ත ඔයාට විශ් කරන්න කියලා නෙමෙයි මැසේජ් එකේ තියෙන්නේ. ඈපා කන්දේ විජය කුමාරය දෙන්නගෙම බර්ත්ඩේස් තියෙනවා කියලා තියෙනවා. සරත ස්වාමීන් වහන්සේ ඇතුළුව විශ්‍රාම ගුරු මව්පියුරුත් එක්ක, සහෝදර සහෝදරි හැමෝමත් එක්ක, සුපර්ණා සෞරිය, බණ්ඩාර අතුරුගිරිය, සෞදිය සිසිට, උපුල් ප්‍රියන්ත සහ විජය කුමාර මේ හැමදෙනාම එකතු කරගෙන සුබ උපන්දිනයක් වේවා කියලා විශ් කරන්න කියලා තමයි තියෙන්නේ. තුෂාරි රංජි පොල්ගහවිලින් තමයි මේ මැසේජ් එක මට එවලා තියෙන්නේ. හැපි බර්ත්ඩේ වන දෙන්නටම නිදුක් නිරෝගී වේවා, දීර්ඝායු වේවා, සතුටින් ඉන්න ඕනේ. දෙකයි වෙනාඩි 31යි.

0: 93.5 FM 93.7 Lakana Radio ITN
1: හවස දෙකයි වෙනාඩ 24යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: වෙසක් මංගල්‍ය සැමරීමේදී පන්සල් භූමිය තුළ ප්ලාස්ටික් පොලිතීන් සැරසිලි සිදු කිරීමෙන් වළකිමු. පරිසරයට හානි කරන ප්ලාස්ටික් පොලිතින් භාවිතයෙන් වැළකීම පන්සල් භූමියෙන් අරබා සමාජය දැනුවත් කරමු.
1: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකිනවා.

හවස දෙකපහු වෙලා විනාඩි 36යි. 0.7 0.3 93 5 93 7ට මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට ලක්කන සිත නිවන බුදුපන සිත නිවන බුදුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවේට
2: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
1: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
0: ලකන Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 42යි
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
4: ඉවරයි
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි
6: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද
7: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි නිවිල ගියට පස්සෙත් සුවඳයි
8: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හැම කාලෙටම කැලපෙන හැම තාලෙම සින්දු හැමෝටම කැලපෙන්න
0: පැය
1: තුනක් එක දිගට සද්දට මහනු සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්

마스카라 갔네 봐. 하버스 데카이 벤하디 하틀리스 파하이 벤암 දැන් ගෙදර තියෙම ඔයාට තෙල් හදාගන්න පුළුවන්කමක් තියෙනවා පහසු ක්‍රමයකින්. ඩෝමා හෝම් ඔයිල් මේක එකක් විතරයි ගෙදර තියෙන්න ඕනේ. පොල් තෙල් විතරක් නෙවෙයි, සමහර කෑම වර්ගවලට වගේම බෙහෙත් වර්ගවලට උමනා වෙන රටකජෝ, කජෝ, සූර්යකාන්ත, වටකා, අබ, කොහොඹ, එඬරු මේ දේවල් වලින් තෙල් හදාගන්න උමනාවක් තියෙනවා නම් ඩෝමා හෝම් ඔයිල් මේක එකක් භාවිත කරන්න පුළුවන්. සිංගල් පේස් විදුලි මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවය පැයට බෝතල් 1-2 අතර ප්‍රමාණයක් වෙනවා. මිල රුපියල් 88,000 සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් නිසා ගෙවියම අවමයි. තවත් විස්තරයක් ඕනේ නම් වැඩි විස්තරයක් 0117 679 579 කෝල් එකක් කරා බලන්න. එච්චරයි කරන්න තියෙන්නේ. හරි, එවලා තියෙන මැසේජස් ටික මේ සින්දෙන් පස්සේ

0: ජීවිතේ හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම් පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: सुनोना संग मर मर मारे
0: हवस देखा विनाडी पनस पहाय बनाव चामी अभी तो अदात वेट कंड गमंगवागन इन සයිමන් බබත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. හයි. ඔයාවත් එකතු කරගන්න මාතලේ නදේශානි ස්තුතියි මැසේජ් එකක් එව්වට. සුබ දහවලක් වේවා. ත්‍රිකුණාමලේ පුංචි බණ්ඩා පෞලයාගේ නම් ටික එවන්න නේද? මොකෝයි? HKD ගමටක ගල්පාතෙන් මාෂා දෙල්හානේ කමල් දිශාන්ත දම්මිකා විනීතා චන්ද්‍රලතා ශ්‍රියානි රේණුකා ඉරංගේ චන්ද්‍රානි ගායනි මේ හැමෝටම ලස්සන සින්දුවක් දෙන්නම්. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? ලස්සන දාසක් ශාමී ආසිර සම්පත් ඇඩේර මුල්ල වගේ මැසේජ් එක. ලස්සන අදහසක් තියෙනවා, ඒක කියන්න වෙලාව මදි. අයිබුවන් ලස්සන සම්දාවක් වේවා අපි තාගෙන ඉන්නේ. YSS ෆැෂන් එකේ අය නේද? අද මුඛතේ නම ටයිප් කරලා තියෙන විදිහ. චතෝ ශ්‍රීමති අක්කා කීර්තිනන්ද රමාලි ශ්‍රියානි සමන්වලේ සමීරා අයිරංගනී සර් හසන්ත සිංහ භවවත් එකතු කරගන්නම්. ඊට පස්සේ අපි යන්නම් අපේ තුන්වෙනි පෑත. තුන්වෙනි පෑ කියලා කියන්නේ අපේ අන්තිම පෑ නේද? 0.7 0.3 93.5 93.7 මැසේජ් එකක් එවෙ නැත්නම්

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කන්ධය චන්දන මාරසිංහ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩිතහනේ නුතරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: වෙසක් සතිය තුල විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කළා. දිවාරාත්‍රී ජංගම්බුර සංචාර සහ පාමුර සංචාර වැඩි කිරීමට කටයුතු යොදා තිබෙනවා. සැදැවතුන්ගේ සහ දේපළවල ආරක්ෂාව තහවුරු කිරීමත් මූලික අරමුණක්. මතවහන් තදබදය අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් ප්‍රතිවරයා සීනු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඊශ්‍රායලයේ දකුණු ලෙබනේ ප්‍රදේශ කිහිපයකටම ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඩ්‍රෝන සහ කාලතක්කු ප්‍රහාර එල්ල වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. සිදුව ඇති හානි පිළිබඳව නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ. කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් නිතවන කණ්ඩායම් බැඳී සිටි ස්ථානයකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මේ සතිය තුරදී ඊශ්‍රායලයේ එල්ල කළ ප්‍රහාරවලින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී බවයි ලෙබනේ පවසන්නේ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
4: 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: FM 93.5, FM 93.7, La Khana, Radio ITN.
1: හඳක් නිසා රිද්දගත් මිනිස්සු දවසක තරුවක් නිසා හරි සැනස

0: තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික පැල්තනාක
1: Overtime Beats with Charmy
0: සතියේ දවල් එකේ එදා

දවස 3 වෙනාඩි 9යි වෙලාව. FM 93.5න් හරි 93.7න් හරි මාව අහගෙන ඉන්නේ. එහන් ඉන්න අතරේ ඔයාලට මැසේජ් එකක් එවන්න පුළුවන් 07 03 93 5 93 7ට. එහෙම නැත්නම් ලකඩ Facebook page එකට ගිහලා අපේ post එකක් අද තියෙනවා. ඒකට comment එකක් දාලා තියන්න. මම යන්න කලින් ඒක බලන්න. සුබ දවසක් ලස්සන සින්දුවක් දෙන්න අනුරගම අනුලාවතී වගේ මැසේජ් එක. මහත්තයා සිරිල්, පුතා ප්‍රදීප්, දුව අනුෂිකා, පුතා හර්ෂණ, දුව පේෂණා, අමෙලියා සමරසේකර ඔයාව අතරින් එකතු කරගන්නවා. ඊට පස්සේ තියෙන මැසේජ් එක හංවැල්ලේ ඩිලන් නිරෝෂ්ගෙන්. වාකියනවා, මගේ ජීවිතේ කාගේවත් කතාවක ආදරණීයම මිනිසෙක් විදිහට මාව ලියවුනේ නැතත් මට හම්බ වුණු හැම මිනිසෙක්ටම මං හරි ආදරයෙන් සලකුවා. එහෙනම් ඉතින් එච්චරයි නේද? අනිත් හැකින් ලැබෙන දේ ගැන මාව වැඩි වද වෙන්න එපා. ඒ කියන්නේ හිතන්න යන්න එපා. ඔය හොඳ මිනිසෙක් විදිහට ඔයගොල්ලන්ගේ ජීවිතයට සලකුවා නම් එච්චරයි. චෝමී, අය බොහෝ වේවා, සුන්දර දවසක් වේවා. බිසි බිසි අද කියලා තියෙනවා. ඔබට අපි එන බහරෙන් වලට ඇවිල්ලා ඉන්නේ කියලා තියෙන්නේ චන්දරකේ හැන්නදි ජපානෙන් දෙල්ෂි ඔයාවත් එකතු කරගන්නවා. තංගලෙන් ආදරණීය බිරිඳ ශ්‍යාමා ජෝන් ආලවම දෙකරන්නේ හොඳේ. ඊට පස්සේ යටිහන්තර පැත්තට ගියාම වෙසක් කුඩු හතර ගමන් සද්දටම අපි අහගෙන ඉන්නේ කියලා ඉරේෂ මට මැසේජ් එකක් කියලා තියෙනවා. ඒක නෑනේ, දැන් වෙසක් කුඩු හදන්න පටන් ගන්න තෝනේ. අපේ තරගයක් ලෑස්ති කරලා තියෙන්නේ. මං හිතන්නේ අපි දිනයි. තම හදන්න ප්ලෑනකුත් නෑ. හැබැයි අපි දිනනවා. ඊට පස්සේ බලමු අපි ගිහලා ටෙක්ස්ට් මැසේජස් ටික. සුබතව සක්සෙන්දුවකට මාවත් එකතු කරගන්න කියලා කෑගල්ල මේදනිය ගම උපනන්දුව මැසේජ් එකක් එවලා තිබුණා. ඊට පස්සේ සේරුවාවිලට ගියාම කෙඩේ සමරසිංහ අපි ආලෝකමලව එකතු කරගන්නවා. චාමියක්ගේ සුබතවසක් වේවා. හෙට අපේ තාතගේ බර්ත්ඩේ එක අපි එහෙ ආවා කියලා තියෙනවා. ඒකට බණ්ඩාරගමර නේද? චන්දනි තාතා චන්දන හෂිනි තමයි මට මැසේජ් එක කියලා තියෙන්නේ. මනෝජාවත් එකතු කරගන්න අම්පාරින්නේ. ඊට පස්සේ අපි නුවරට යනවා. සංජීව ඉන්නවා ඒ පැත්තෙන්. එයාටත් සින්දුවක් ගන්න ඕනේ කියලා මැසේජ් එකේ තියෙන්නේ. හරි, මේ සින්දුව අහන්න දෙන්නම්. ඒක ලස්සන සින්දුවක් නේද? හවස 3 වෙනාඩි 12.

0: FM 93.7 Lakhana Radio ITN.
1: හවස 9:16 යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: අංගහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
4: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකියා සුරේකිමු මගතොට
5: රීදා වයිබ් බී Mix winner.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග්ය ලක්ෂ 20ක් ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
2: හවස 3යි වෙනාඩි 18යි

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: පසර තුනයි විනාඩි 22යි. ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ ප්‍රෝග්‍රාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176 479

0: තිළින කිරීමේ බැති පරදා එකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩ්ස් තියන්නේ.
2: ලංකා වගේම බ්‍රිතාානය ඔස්ට්‍රේලියාව ස්විට්සලන්තය වගේ යුරෝපාරටවල් දහයකටත් යවලනි සයි ඒ ස්ටෑන්ඩ්ස් තියන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතින් තුනක් ඇති අම්‍රිතා.

0: FM 93.7 Lakhana Radio ITN
1: Pasadu tunai venade vese hayae
2: Patre patre update tena kalika patrenma vistara hoyana ba
1: Saastare dannayai soostare dannayai ekama tanaka pitch karnawa
2: Cyber Gen me next gen ekai Cyber Gen
3: danna ayata kiyannai nodanna ayata ahannai senasurada උදයටට
4: සම අනුග්‍රහය
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: FM 93.5 FM 93.7 ලකන Radio ITN
1: ධන්නවද කොලී ගෙවල් වගේ හිතවලට ආදරය කරන්නේ පරිස්සමින් මොකද යන්න කිව්වහම යන්නම වෙනවා.

0: දේවල් එක්ක නෙවෙයි දැනෙන දේවල් එක්ක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All Time Beats with Chami.

It's it, Chami. හවස 3:28 වෙලාව අපිවත් එකතු කරගෙන ලස්සන සෙන්දවා කහමු. අලව්පුර අප්‍රල් එකේ ගන්නෝ ළමයි ටික නේද? දර්ශනී කුමාරතුංග එකතු කරගන්නම්. අපිට ආව අහගෙන ඉන්නේ ඇහලිය කොට චමින්ද මොඩස් එකෙන් චමින්ද රසිදු සමත් ඇතුළු පිරිමි ළමයි ඔක්කොටම සෙන්දුවක් හැද දෙන්න. චාමි අපිත් ඉන්නවා යව තමයි අහන්නේ. නැත්තම් ඉතින් හංගලෙන් වසන්ත කුමාරසිරේ සුදු ටික වගේම ඔයත් හරිම ලස්සනයි කියලා තියෙනවා. හරි, thank you. මොහොත්ටි මුල්ලෙන් වැඩ කරන ගමන් ලකඩහගෙන ඉන්නවා හැලක තරිඳු ඉඳුවර බොස්වයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. thank you message එකක් එව්වට. අයකේ සුබ දවසක්. ජීවිතය නොමැති තිත්ත කෝපි කෝපයට මම සීනි කැඩයක් වේ වැටුනෙමි. මම දියවේ අවසන් වන තුරුම පැණි රස වැදා දුන්නෙමි. දැන් නුඹ ඒ කෝපි කෝපේ රස මිදී. නමුත් එහි සීනි කැඩයක් තිබූ බවත් නුඹට දැන් මතක නැත. අන්තිමට ඉතිරිවන්නේ සොඳුරු රසයක් පමණයි. ප්‍රේමය කියන්නේම තමන් නැති වේ කියත් අනෙකාගේ ජීවිතය රසවත් කර තැබීම පමණමද? ඒක ලස්සන. ඉනුකි ලියානා, එක ලස්සන අදහසක්. ස්තුතියි මාත් එක්ක ෂෙයා කරගත්තට ඔයා. ඊට පස්සේ කුරුණෑගලින් සුසීම ඔයාමට මැසේජ් එකක් එවලා තියෙනවා. ඔයාවත් ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ අපි ටෙක්ස්ට් මැසේජස් ආයි බලවල හිටියා නේද? කොතද නැවතුනේ? චාමි උදම්බෙට සයිරි ෆැෂන් එකේ වැඩ කරන අපිවත් සෙන්දුවකට එකතු කරගන්න. පොස්සෙන්නා සුදත් සේනනායක, මිස ජාන්තා සේනනායක, නතාෂා රුවන්දි, මිරින්ද සමබෝයි, හයි කළු අය ඉන්නා කියලා තියෙනවා. කවමද? ක්‍රිෂානේ ස්තුතියි මැසජ් එකක් එවඩවාට. සුබ දහවලක් චාමි. මම සුපුන් ගිනිගත් හේනෙන් වාටත් සෙන්දුවක් කරන්න දෙන්නම්. චාමි මාත් ඉන්නවා ලස්සන සෙන්දුවක් දෙන්න. දුබ නැත්මේ නිහන්සා සෙනකු පුතයි අකෙන් පුතාවයි එකතු කරගන්න කියලා තියෙනවා. නුවන් ප්‍රියංකර නිසංසලා එකතු කරගන්න කියලා තියෙනවා. thank you message එකක් එව්වට. හයි චාමියකේ, මම කැන්ඩිවරෙන් චතු. සින්දුවක් කියලා තියෙනවා. ඒ සින්දුව අපි හෙට අහමුද? ඒ බීට් එක ගැලපෙන්නේ එකේ පැයට. දැන් මං ආයේ විදි සින්දුවක් ඇහුවත් එහෙම ප්ලේ කළොත් එහෙම මේ තියෙන ලස්සන පොඩ්ඩක් අකම කයනවා. දැන් මේ පොඩි යන විදිහක් තියෙනවානේ. ඒක නිසා ඒ සින්දුව හෙට අහමු. හවස 3:00 වෙනාදී කියා කියලා කියන්නද? 3:30.

0: සතියේ දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර හැම්බෙලම එහෙම කන් ගොඩ වෙන සද්ද
2: මේක ගන්න මොනවද අලු සමුන්නට කිසි වැඩක් හරියට කරගන්න බෑනේ
1: අයිබෝවන්
3: අර සද්ද මේ සද්ද මේ හැම සද්දෙම මැද්දේ කූල් වෙන්න රිලැක්ස් වෙන්න බලාගෙන හවස හතරට ලක්ෂ්මී ඉවනින් ඩ්‍රයිව් එකත් එක්ක එකතු වෙන්න.
4: මගේ සරවැස්සේ මන්නවා. සරදී.
1: සම අනුග්‍රහය.
5: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න. අදම අවතන්න. 011176769579.
1: FM 93.5. FM 93.7. ලකන්න. Radio ITN. සතියේ දිනවල දවල් එකට all time beats with Chami.
6: කතා කරන්න ඕනේ ඊට කලින් අපිට කමර්ෂල් එකක් තියෙනවනේ. ප්ලේ කරන්න චුට්ටක් ඉන්න.
7: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
6: හරි, ඒ වෙනත් හරි. 0.7, 0.3, 0.5, 0.7 මේ ඉන්නේ කවුද මැසේජ් එකක් කියලා මං කියනකම් බලාගෙන මූ අයාගෙන එවනේ අපි කවි ලියන්නේ අලව කොහලානේ ජාකලනේ වගේ මැසේජ් එක උපාලේ චිත්‍රානේ මහදව කසුන්ව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා ඊට පස්සේ ගොනසිරි කෝල් හවුස් එකේ ඉන්නවා පත්මිනී මිස් උදේ කුමාරස සමිත සිසිර නිලන්තේ වසන්තී සුජානි එකතු කරගන්නම් අපේ ආදරණීයම කතාද අපේ චාමිගේ කියලා තියෙනවා කුරුණෑගල සෙන මහත්මයන් ස්තුතියි වසච් එකක් එවුවට ඔබේ කමෙන්ට් එකට බොහොම ස්තුතියි සුබදාසක් චාමි අපි වේයන් කුරින් අදත් අපිට ලස්සන සින්දුවක් දෙන්න දීපා දුව චතු පුතා මතු මහත්යා සුදත්වත් එකතු කරගන්න ඕනේ දමිඩු කොහොමද ස්තුතියි ඔබේ කමෙන්ට් එකට ඊළඟ කෙනා රත්නපුරේ එරත්නේ තමරා වාගේ හැමදාම මැසේජ් එකක් දැක්කම මට hina යන්නේ අයියනේ ආදර පිළිලේ මැසේජ් එකේ. ඔය ආදරෙන් එකතු කරගන්න හොඳද? සුබ සන්ධ්‍යාවක් ශාමිනාගේ ලස්සන සින්දුවක් දෙන්න අපිටත් හොරණින් ඉනෝකා උපාලේ දුව සිතුව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. දැන් මගේ කටහඬ ලස්සනයි වගේද හෙට වෙද්දි බලන්නකො. හරිම මාරි මම මිලිට කතා කරන්නේ. ඒ බලන්න hina වෙලා ඉන්න ලස්සන මං වගේ වෙන්න ඔයාලා චාමි වගේ වෙන්න 3:46

0: Radio ITN.
1: හවස 3 වෙනාඩි 43.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: මේ TVS Sport 110 petrol liter එක ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 petrol liter එකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
1: දන්නවද? time pass කරන්න ඕන නම් පොතක් කියවන්න, film එකක් බලන්න. හැබැයි ඒකට

0: ගැන ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස 9:45 වෙලාව මං ආවා ලකඩ Facebook page එක පැත්තට. සුබම සුබ දහවලක්ෂා මේ වෙනද වගේ මතත් අහනවා කටුනායක HF එකෙන් විශ්ව විහඟ ඔයාව එකතු කරගන්න. මාපලගම පියාජේ තුෂාරේ කොහොමද? කෑගල්ල අතුල බණ්ඩාර ස්තුතියි. අංජන ජයතිලක සුබ දවසක් ඔයාටත් තරණය කිරින් එකතු කරගන්න. ප්‍රේමසිරි බංකමෝගේ ආදරය කරන පැතුණක් කියලා කමෙන්ට් එකක් දාලා තියෙන ස්තුතියි. අහසට සම්පත් සුබ දවසක් ඔයාටත්. උපුල් වචර ප්‍රසන්න ස්තුතියි කමෙන්ට් එකට. නදී නදී මාත ආදරේ. සුමනා ගුණතිලක ස්තුතියි ආට. කසුනා ගහවත්ත ඔයාට ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ සුලක්ෂණි, මේකලා, නදී, තරිඳු, නිශාන්ත, අංචන, දුලීප්, උපුල් වචර, දමිත් අලු විහාරේ, අපේ නිෂු, ශිරානි, අලකොළම් ඔක්කොම ආදරෙන් මතක් කරනවා. අද මට උගුර එච්චර හොඳ නෑ. හොඳ එක නිසා වචන පටලුණාට වැඩිය හිතන්න එපා. හයි ජාමි, ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ. කසුන් කොරියාවෙන් ඉවර තියෙන මැසේජ් එක. කොහොමද ඔයාව ආදරෙන් එකතු කරගන්න? සුබදාසක් ජාමියක්ගේ මාත් ඉන්නවා කෑගල්ලෙන් ප්‍රීති. ප්‍රීති, මට ආව මුණ ගැහිච්ච එකට කතා කරන්න මැසේජ් එකක් බලන්න. වෙලාව තියෙනවා නම් මාවත් එකතු කරගන්නකෝ. වෙලාව තියෙනවා තාම. සීපොත් ජනපදයේ ධනෝෂි, තැන්ක් යූ මැසේජ් එකක් කියවුවට. ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් ජාමිනන්ගේ. කීවා සමන් මට කීවා අහන්න ඔයාගේ හඬ කියලා කියලා තියෙනවා. සිෂල්ස් වලින් අහගෙනවා කියලා ලංකා ප්‍රදීප් ඔබ මැසේජ් එකට බොහොම ස්තුතියි. ඊට පස්සේ අපි අය මත යන ටෙක්ස් මැසේජස් ටික බලමු. පානදුර නාලි චාමි, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ඊට පස්සේ වාතුවෙන් තමිදු වැඩ කරන ගමන් මටයි අමිත අයියටයි ලස්සන සින්දුවක් ඕන කියලා තියෙනවා. හරි, තැන්ක් යූ මැසේජ් එකට. චාමි, මටත් සින්දුවක් ඕනේ. චන්දි මහවත්ත පස්සාලෙන් එවලා තියෙන්නේ. මොකද එවලා තියෙන මැසේජ් එක මට ඒක තේරුන්නේ නෑනේ. චන්දි මං වගේ අහන්නේ, පැහැදිලි කරන්න. 9:48.

0: වේමත් කලාවටයි
1: බීට්ස්විත් චාමි
0: සතේ දෙනවන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඕල්ටයි බීට්ස්විත් චාමි
0: ඒක තනි කරම ඇපැය හවසතුනයි වෙනඩී පනස් හතරයි වෙලාව අප මේ වෙලාවේ ඔයවාහගෙන ඉන්නේ ජර්මනි හොටල්ලකේ කට්ටික නම්ටික එවලා නැත්තේකෙම අනෝම විඩවස්ස හැමගම නම්ටික එවන්න මං කියන්නම් නිල්දණ්ඩාහේනේ නේද හරිදවාහෙව තමයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙන්න කියලා තියෙන්නේ. පසිදු ඔයාට සින්දුව කනෝනුන අපි සින්දුවක් දෙන්නම්. සුබදවසක් ශාමි, ඔය වහන් ඉන්න මම කනම් පැලේ චාන්දනි දුව චමරි වැකතු කරගන්න කියලා තියනවා. අක්කේ යන්න කලින් මටත් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අයස්වි දුවල දුලාව දොයා මාතලේ පැත්තෙන් ඔයාවත් ආදරෙන් එකතු කරගන්න. යන්න කලින් කියන දෙයක් තිබුණනේ මට. වැස්සව ඉතින් වහිනවා, අවුවනංග ඉතින් පායනවා. හැබැයි ඔය වැස්ස වැහලා අවුව පායන වෙලාවට පොඩ්ඩක් වත්ත වටේ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. ඔයා ඩෙංගු මදුරු ඇති කරනවත් දන්නේ නැහැ. ඔයා දන්නේ නැතුව ගිහිල්ලා තමන්වට පරිශ්‍රය පිරිසිදු කරගන්න ඔෆිස් එකේ ඉන්නකොට පොඩ්ඩක් බලන්න. ඔය පුදු පුහෙන වෙලාවේ පොඩ්ඩක් බලන්නේ අමතක වෙලා ගිය ඔය මේ බෝතල් හැම තියෙනවද, ඒවා කැඩලා තිබිලා ඒවා වතුර රැඳිලා තියෙනවද, ඒ දේවල් ගැන පොඩ්ඩක් ඌමනාවෙන් සැලකිල්ලෙන් බලන්න. මොකද ඩෙංගු ව්‍යාප්තිය සෑහෙන්න වැඩි. අපි මේකේ අවධානම තේරුම් අරගෙන අවධානෙන් හිටියොතින් අපිට සෑහෙන ජීවිත ප්‍රමාණයක් බේරගන්න පුළුවන්. සහ අර ඩෙංගු රෝගය වැළඳීමෙන් තියෙන අපහසුතාවය නැති කරගන්න පුළුවන්නේ. එහෙනම් ඉතින් යන්නද? තව කියවන්න තිබුණා. වෙලාව නැහැනේ. අපි එහෙනම් හැට, ඒ කියන්නේ සිකුරාදා දවල් එක වෙනකොට එන්න. මා වහගෙන හිටියට අහන් ඉන්නවා මදිවට මට මැසේජ් ඔසවුවට. Facebook post එක බලවට එකට comments දැම්මට බොහොම ස්තුතියි. හෙට මොන ගහන්න ගෙහින් එන්න. මම චාමිකා මනෝජිනි. සුබ දවසක්.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම විනුරගින් නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා කබනේ කෝටි 8 NLB දනට තහනිය ලොතරයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අග්‍රාමාත්‍ය ආචාර්ය හර්ණියම්ර සූරිය සහ එක්සත් රාජධානියේ අධ්‍යාපන රාජ්‍ය ලේකම් බෙජට් පිලිප්ස් මහත්මිය අතර සාකච්ඡාවක් පැවැතුණා. ආයතනික හවුල්කාරීත්වයේ පවත්වාගෙන යාම උසස් අධ්‍යාපනයේ ගුණාත්මක බව සහතික කිරීම සිසුන් සහ අධ්‍යාපනඥයින් සඳහා පවතින අවස්ථා පුළුල් කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු තිබෙනවා. මෙරට උසස් අධ්‍යාපනයේ ශක්තිමත් කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය කරුණු පැහැදිලි කළා. පාකිස්තාන් හමුදා ප්‍රධානීන් අසීම් මුනීර් ඉරානයේ සංචාරක නිමිත වන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහිසින් කවින්ද එම සංචාරයට එක්ව සිටිනවා. අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමයේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මැදිහත්කරුවෙකු ලෙස පාකිස්තානයේ කටයුතු කළා. රාජතාන්ත්‍රික මට්ටමින් ගැටලු විසඳා ගැනීමයි අරමුණ වී තිබෙන්නේ. ලක්නේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN SLS ටයිප් කර 2299ට SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝව කනට රහත හවස හතරට Evening Drive with Chanth and Chanth සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 7679 579
0: ලකාන්ඩ රේඩියෝ ITN

0: හතරයි විනාඩි 8යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරෝ යාඩත්.
1: සුබ සන්ධ්‍යාවක්.
0: වාඩ් දැන් අර මේ කෙලි මත් දෙක ලං කළා.
1: එහෙම නෑ සුබ සන්ධ්‍යාවක් කියන්නේ.
0: විෂුවල් රේඩියෝ වගේ කියලා හිතාගෙන.
1: ඔව්.
0: ටීවී එකේ පේනවා කියලා හිතාගෙන.
1: අපි එහෙම තමයි වැඩ කරන්නේ දැන්.
0: හොඳයි.
1: සුබ සන්ධ්‍යාවක්.
0: ආයුබෝවන්. හරි ඉවිදින් ඩ්‍රයිව් අදත් පටන් ගන්න වෙලාව. ටික චාරු මට මතක් වුණේ දැන් මේ පාරට බැස්සට පස්සේ.
1: හරි.
0: බස් එකක එනකොට.
1: හා.
0: එතකොට ටවුන් එකකට ගියාට පස්සේ.
1: ඔව්.
0: කොච්චරනම් මිනිස්සු මහන්සි වෙනවද නේද? තමන්ගේ ජීවිතය ගැට ගහ ගන්න.
1: ඔව්.
0: ගමන ඉස්සරහට යන්න.
1: හා.
0: ජීවිතේ බලාපොරොත්තු හීන හැබෑ කරගන්න මිනිස්සු කොයි තරම් මහන්සි වෙනවද? කේක විදිය රැකියාවන් කරමින්, කේක ජොබ් කරමින්. ඉතින් අර බස්වල සින්දු කියන අය දැකලා තියෙනවනේ නේද? ඒ මිනිස්සු සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ හරි ලේසියට කරන වැඩක්.
1: ඔව්.
0: මිනිස්සෙක්ගෙන් කීයක් හරි එකතු කරගෙන යන්න
1: සින්දුවක් කියන්න නැති ඉන්නේ.
0: බොරුවට සින්දුවක් කියලා මෙතන නිකන්.
1: ඔව්.
0: පොඩි මේකක් දාලා යනවා එහෙම කියලා.
1: හා.
0: හැබැයි ඒක කරන මිනිස්සයා ඒකට මහන්සි වෙන මහන්සි වීම
1: එයා තමයි දන්නේ.
0: කොච්චරද කියලා පොඩ්ඩක් ඇතුළට ඇබිලා බැලුවොදි.
1: ඔව්.
0: ඒක මිනිස්සගේ ඇතුළාන්තයට ඇබිලා බැලුවොතින් ඒක කොච්චර අමාරු කට්ටක් කනවද.
1: හ්ම්
0: හ්ම්. අපි දැකලා තියෙන සමහර වෙලාවට අර බෆල් එකක් උස්සගෙන ඇවිල්ලා. හරිද?
1: බෑග් එකකුත් කරේ දාගෙන.
0: මම දැක්කම පහුගිය දවසක බෆල් එක ගෙනල්ලා අර බස් එකේ උඩ අල්ලන් යන අර තියෙන බාර් එක. ඒකට කොක්කක් දාලා මේ එල්ලලා ඊට පස්සේ ඕක මිනිස්සුන්ගේ ඇඟේ වදී. එතකොට කොන්දොස්තර මහත්තයගෙන් බැනුම් අහන්න වෙයි කියලා ඒක සයිඩ් එකකට කළා. අර බෑග්ස් දාන රැක් එක තියෙන්නේ. ඒ පැත්තට කළා වෙන කඹයකින් බඳිනවා. හරිද? බැඳලා මෙයා ඒ කියන්නේ ආරක්ෂාව මිනිස්සුන්ට කරදරයක් නොවෙන්නත් ඕන.
1: කීයක්
0: හරි වාගන්නත් ඕන. තමන්ගේ හැකියාව පෙන්වන්නත් ඕන. මේ ඔක්කොම දේවල් මේ මොන්සයා දරාගෙන තමයි ඔය ඇඩේට එන්නේ. ඉතින් එහෙම ගත්තට පස්සේ කොච්චර මහන්සි වෙනවද? හරි ලේසි මේ සින්දුවක් කියලා කීයක් හරි එකතු කරන් යනවා කියලා මිනිස්සෙට හිතුණාට
1: ඔව්.
0: ඒ මොන්සයාත් සෑහෙන වෙහෙසක් ඒ වෙනුවෙන් දරනවා.
1: බස්වල ගානේ කොච්චර යන්න ඕනේද?
0: සමහර වෙලාවට අපි කිව්වා වගේ ජොබ් එකේ පඩිය මදි නිසා.
1: ඔව්. පාට් ටයිම් එකක් කරනව වෙන්නත් පුළුවන්.
0: පාට් ටයිම් එකක් කරනව වෙන්න පුළුවන්. අසරණ පවුලක් යැපෙන්නේ මිනිස්සුකින් වෙන්න පුළුවන්.
1: ඒ
0: නිසා ඉතින් සමහර වෙලාවට මෙහෙමයි. ඉතින් බොරුව කරලා ජීවත් වෙන මිනිස්සුත් නැතුව නෙවෙයි. බොරුවට නිකන් අර අනිත් මිනිස්සුත් කරන හිඳ මාත් ඔන්නේ සින්දුවක්
1: කියලා
0: කීයක් හරි දෙයි කියලා.
1: ඔව්.
0: එකතු කරන් යන එන එහෙම අයත් ඉන්නවා. ඒක ඉතින් දැනෙන්න ඕන, තෝරගන්න පුළුවන් වෙන්න ඕන මේක බොරුවක් කරනවද ඇත්තක්ද, මේක මොන්සෙයා මහන්සියක් වෙනවද කියන අපිට තේරෙනවනේ. ඉතින් ඒ හැකියාවක් පෙන්නලා
1: තරම
0: ඉතින් සමහර වෙලාවට මේ රියැලිටි ෂෝ වල ඉන්න ගායක ගායිකාවන්ට වැඩිය හොඳ
1: කටහඬවල් හම්බෙනවා ඒ වගේ
0: දැන් වල. කටහඬවල් තියෙන මිනිස්සු.
1: ඔව් ඇත්ත.
0: වෙලාවකට බස් එකට නැගලා විනාඩි 10ක 15ක හොඳ රසයක් අපිට දෙන වෙලාවල් තියෙනවා.
1: ඔව් අපි හිතනවා මේ ඇත්තටම ලයිව් මේ කියනවාද කියලා
0: හිතනවා. බස් එක රෙකෝඩින් එකක්ද කියලා.
1: ඔව්.
0: ඉස්සර නම් ඕක කරේ ඇවිල්ලා රබානක් ගහනවා එක්කෝ පොඩි গিitar එකකින් මොනවා හරි ප්ලේ කරගෙන. ඒ වගේද දැන් ඉතින් කෙලිම කැරකි තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. සිංකියන්න
1: කොලා.
0: සිංකර්ලා යනවා ලස්සනට ඉතින් හරි වටිනවා. ඉතින් ඒ වගේ දැනුණු වෙලාවක අතමිටේ කියක් හරි දෙනවා නම් දෙනවා කියන එකට ලෝභ වෙන්න එපා. මොකද මේ මවුස්සෙගේ ටැලන්ට් එකක් හැකියාවක් මහන්සියක් දරලා කියක් හරි හොයා ගන්න
1: කරදරයක් නැහැ නේ කාටවත්. ඉතින්
0: නේද? ඔව් නේද? එහෙම ඉතින් ඒ මනුස්සෙක්ට පොඩි ඒ වෙලාවට පොඩි සහනයක් අසහස්වාදයක් දෙන්න පුළුවන් මනුස්සෙක් නේ. එහෙම කෙනෙක්ට දව කරාට කමක් නැහැ නේද?
1: නෑ කමක් නැහැ.
0: මහන්සි වෙන මිනිස්සු හැමෝම එක්ක අපි අද ඉවිනින් ඩ්‍රයිව් එක හවස 6 මාර වෙනකන් ලස්සන සින්දු ගොඩක් අරගෙන ආවිල්ලා තියෙනවා.
1: මේ පැත්තෙන් ඔයාලට එන්න පුළුවන්කම තියෙන FM 93.5 FM 93.7 අපි ඉන්න හවස 6 මාර වෙනකම්ම WhatsApp එකට મેસેජ් එකක් දාලා තියන්න. 0.7.3 93.5 93.7
0: හවස 4 විනාඩි 12 වෙලාව.

0: Lakhanda Radio ITN. Ekya Surajumagatuta. දෙදහස් විසිහය වසරේ සමාරම්භය
1: මැයි 26 වෙනිදා අඟහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සම්විධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතොට
1: ITN Lakhanda Pooja Sam

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.
4: Ceylon Green Life Plantation Private Limited. I'm going to live a

එල්බි හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්බි හදහන ඔබත් අදම එල්බි හදහන බලා ගන්න.

0: හතරයි විනාඩි 22යි වෙලාව. කටිය ඔෆෙන වෙලාව ලඟලා තියෙන්නේ. ෆින්ගර් එක තියන්න.
1: අමතක නොකර පඩි කැපේ.
0: පොලිමට යන වෙලාව.
1: මංගිතෝ පඩි කැපේ කිව්වා.
0: ෆින්ගර් print එක තියන්න පොලිමට දැන් යන්න ලෑස්ති වෙන වෙලාව.
1: ඔව්.
0: වොෂ්රූම් එකට ගිහිලා ලිප්ස්ටික්
1: ගාන වෙලාව.
0: උලන වෙලාව.
1: ලස්සනට කියන්නානේ ගාන වෙලාව.
0: ගාන වෙලාව.
1: හරි.
0: ඊට පස්සේ මේකප් ආයි ගාන වෙලාව.
1: අන්න හරි. මංගිතෝ ඒකට උලන වෙලාව කියන්නේ.
0: හරි නේ. එතකොට කොණ්ඩ පීරලා
1: හා
0: කොණ්ඩ ගස් කැඩෙනේම ටික ඔක්කොම සිංක් එකට දාන වෙලාව.
1: දැන් ඔය මොකක් කරන්න යන්නේ පිරිමි ළමයා ගන්න ඩග්ගාල මොන හරි පියදා ගන්න මූණ පොඩක් පියදා ගන්න යනවා.
0: ඊට පස්සේ ඉතින් ඊට පස්සේ එන කෙනා
1: හා
0: සිංක් එකේ කොණ්ඩ ගස් දාලා මෙතන වතුර හිර වෙලා කියලා බනින වෙලාව.
1: ඔව් ඔව්. තව සල්ප මොහොතකින් උදා වීමට නියමිතයි.
0: ඔය නැකත ලඟ වෙමින් තියෙන දැන් ඔය වෙලාවට. හා ඉතින් ඔබ තමයි නේද වෙන්නේ සාමාන්‍ය. පොඩ්ඩක් මේ හැදෙන්න කියන්නේ ඔවා.
1: මේ අපි කාටවත් අපහාස කරනව නෙවෙයි.
0: හරි ඉතින් විජේ නිෂ්පාදනය ඉන්නවා අපිත් එක්ක කෑම වේල රස ගන්වන විජය ප්‍රොඩක්ට්ස් අපි මතක් කරන්න ඕන විශේෂයෙන්ම ඉතින් ඔයාගේ කෑම වේලට රසය විතරක් මදි ගුණාත්මක භාවය මේ හැම දෙයක්ම එකතු වෙන්න ඕන රස විස නැතුව රසකාරක නැතුව કૃතිම දේවල් නැතුව ගන්නව නම් ඒ විජේ නමින් තමයි ගන්න ඕන
1: ඉතින් කැමරේක රස කරගන්නවට පුළුවන්කම තියෙන විජය නිෂ්පාදන ගන්න අපි දන්නා තත්වින් වගේම ගුණාත්මක භාවය උසස් නියම රසට නියම ප්‍රමිතියට අපිට කුළුබඩු ටික ලැබෙන්නේ විජය කියන නමින් ඉතින් විජය කියලා කිව්වහම අනිකුත් නිෂ්පාදන සියල්ල අපිට මතක් කරමු මේ හැමදේම වාර පුළුවන් ළඟම තියෙන පුංචි වෙනසලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන් මිලදී ගන්න
0: සමහර වෙලාවට අපි යන්ත්‍ර සූත්‍ර වලට හුරු වුණාට පස්සේ
1: හා
0: අපි ලෙඩ්ඩු වෙනවා
1: ඔව්
0: එහෙම කියනෝනේ එකක් දැන් ඔය සමහර වෙලාවට පොඩි දුරක් යන්න තියෙනවා අපිට
1: හරි
0: දිනපතාම යන්න පයින් යන්න තියෙන දුර
1: ඔව්
0: පයින් යන්නේ නැතුව ගන්නෝ බයික් එකක්
1: හා
0: දේසියට බයික් එකක් ගන්නවා බෑනේ මඩ එපා වෙලා තියෙන්නේ මේ
1: පයින් ගිහිල්ලාම
0: මේ මීටර් 500 යන්න තියෙන්නේ. පා වෙලා තියෙන්නේ මට මේ පයින් ගිහිල්ලා
1: කියලා
0: බයික් එකක් ගන්නවා.
1: අර මීටර් 500 යන්න.
0: ඔව් මීටර් 500 යන්න. ඊට පස්සේ බයික් එක පැදලා
1: හා
0: බඩත් ඇවිල්ලා.
1: හරි.
0: ඇඟත් මහත් වෙලා.
1: හා
0: ඊට පස්සේ මේ අය අර මීටර් 500 වත් ඇවිදින්නේ නැහැ නේ.
1: ඔව්.
0: ඊට පස්සේ අනේ මට දැන් මේ පාල තියෙන ඩයට් කරන්න ඕන
1: කියලා. මට හිතන වඩා මන් ගැනද මේ කියන්නේ.
0: හරිද? ඩයට් කරන්න ඕන කියලා කියනවා. එහෙම නැත්තම් ඊට පස්සේ කියනවා අනේ බෑ දැන් අප මේ ඇඟත් මහත් වෙලා මේ හරියන්නේ
1: නැහැ
0: මේ ඇවිදින්න යන්න ඕන
1: හරි
0: හරිද අර ඇවිදින්න තිබ්බ මීටර් 500
1: ඇවිදි නෑනේ
0: ඇවිදින එක නවත්තලා බයික් එකේ පැදලා
1: හරි
0: ඊට පස්සේ ඩයට් කරනවා ජොගින් ට්‍රැක් වලට යනවා ඇවිදින්න වෙලාව වෙන් කරගෙන
1: ජිම් එකකට යනවා
0: ජිම් යනවා මේ ඔක්කොම කරනවා අර ඔටෝ ලැබෙන තිබ්බ එක්සයිස් එක නැති කරගෙන
1: මොනා කරන්න දානේ
0: ඔබ තමයි තින්නේද වෙන්නේ හැබැයි ඉතින් අපිට එහෙම සමහර වෙලාවට අපේ මේ කාර්යයන් පහසු කරගන්න සමහර වෙලාවට මැෂින්ස් නැතුවත් බෑනේ ඒකට තමයි දැන් මාක්ස්මන් හෝල්ඩින්ස්ලා ඩෝමා යන්ත්‍ර ටික හඳුන්වා දීලා තියෙන්නේ.
1: ඉතින්
0: අපේ වැඩ පහසු කරගන්න ලෝකයේ ඉහළම නවීනතම තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරන මැෂින්ස් ගණනාවක් දැන් ලංකාවට හඳුන්වා දීලා තියෙනවා.
1: දැන් සහල් නිෂ්පාදනය ආශ්‍රිත මොනාහරි ව්‍යාපාරයක් වා කරනවා නම් ආදි පුලුවන්කම තියෙනවා ඩෝමා වෙති කළුවැටිවත් කිරීමේ යන්ත්‍ර කැරුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන සියලුම යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් වගේම වාට අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාධ්‍ය වලින් මිලදී ගන්න ඉතිහාපත් ගියාට පස්සේ අපිට පුළුවන් ඇඹරුම් යන්ත්‍ර ගැන කතා කරන්න පුළුවන් හිඳින යන්ත්‍ර මෙන්න මේ කියන යන්ත්‍ර හැම එකක්ම අපිට පුළුවන් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් වෙතින් මිලදී ගන්න නම්බර 30 ගල්හෙන පාර මහරගම් ප්‍රධාන ශාඛාව තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එහෙම නැත්නම් කතා කළ සම්බන්ධ කරගන්නත් වාර අවස්ථාව තියෙනවා 0114 679 579 0114 679 579 ට කෝල් එකක් දෙන්න
0: අපේ පෝස්ට් එක තියෙනවා ලක්කඩ ඔෆිෂියල් අපේ Facebook page එකේ යන්න ගිහින් බලන්න page එකේට ගිහිල්ලා පෝස්ට් එකට ඇඩින් කමෙන්ට් එකක් දාන්න
1: අපිත් ඉන්න වහගෙන කියලා කමෙන්ට් එකක් දාන මේ පැත්තට එන්න අර පුළුවන්
0: ඊට පස්සේ අපි මතක් කරන ඕන දවස් 5න් පස්සේ
1: අපි
0: එනවා ඔයාලා බලන්න
1: live එකකින්

0: හතරයි විනාඩි 34යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි වවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
4: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනයේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනයේ කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කිරීමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: ලක්හඬ සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලිය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලියයි.
2: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුපිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
0: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
4: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුනා දුන් එකම සුපර් මාකට් ජාලයයි
1: 4:46
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
7: ඉවරයි
8: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි
9: cool drive එකට
10: ලක්කන even in drive

0: අතරයි විනාඩි 40ක් වෙනකොට චාරු දැන් එක එක පළාත්වලට විශේෂිත භාෂාවන් තියෙනවනේ.
1: හරි.
0: දැන් දකුණු පළාතේ ගත්තට පස්සේ වෙනස්ම එකක්.
1: ඔව්.
0: නුවරට ගියාට පස්සේ තව එකක්. කෑගල්ලට ගියාම තව එකක්.
1: හා හා.
0: එතකොට ඔය මේ රාජාංගනය වැගේ පැත්තේ ගියාම
1: මාතරමාතලේ එතනනේ.
0: ඔව්. එහෙම පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ පැතිවලට ආවේනික වචන තියෙනවා.
1: හරි.
0: ඊළඟට දැන් ඔය අම්බලංගොඩ එතකොට මේ කොහෙද දකුණු පළාතේ ගත්තට පස්සේ රත්ගම ඔය පැතිවල හරි වෙනස් කතා ශෛලියක් තියෙනවා. ඇද්දලා කතා
1: කරන්නේ.
0: මේ ඔයර පුළුවන් වුණාද මේ එහෙම අපිට නම් ඒව කරන්න බෑ. ඔයයි දන්නේ එහෙම. එහෙම එකක් තියෙනවා. ඔයයිද පුළුවන් වුණාද අපිට මේ තරහ යන්න කියන එක නේ සමහරවිට අපිට ඇහෙනකොට එහෙන් නිකන් තරහට කියන වගේ කියලා.
1: නෑ ආදරේටත් කියන. ඒ
0: තරහට නෙමෙයි ඒගොල්ලන් ස්ටයිල් එක. වෙන පනාතකින් ගිහිල්ලා ඒ පැත්තේ ගිහිල්ලා කවුරු හරි මේ රණ්ඩු කරගන්න යන්න එපා. මේ මිනිස්සු කතා කරන විදිය. ආවේනික විදිය. ඔයා ඉලකෝ ඉඳලා ආවේ. මොන හරි බොනවයි. එහෙම කියලා එහෙම කතා කරන වෙලාවන් තියෙනවා. ඒ වගේම තමයි දැන්
1: ඔය ඇයිලා.
0: කෑවයි
1: බීවයි.
0: එතකොට ඇහැක් විදියට මේ මොන හරි කරගන්න.
1: ඇහැක් විදිය. ආව.
0: ඇහැක් විදියට මොන හරි කරගන්න පුළුවන්. ඔයාලා දොඩන දේවල් අපි දොඩන්නේ. හරි.
1: ඔව් එහෙම වචන තියනවා තමයි.
0: ඔයාලා දොඩන දේවල් අපි දොඩන්නේ. හරි. ඒ වගේ තියෙනවා.
1: හරියෝ.
0: අපහසට නෙමෙයි මේ කියන්නේ. ඒ පැතිවලට ආවේනික භාෂාව.
1: ඕ.
0: දැන් කොළඹ පැත්තට ආවට පස්සේ ගොඩ වෙලා හිටියානේ බස් එකට එන්න. බස් එක ගන්න ගොඩ වෙලා හිටියා.
1: ඒක මාරෙදිලක්.
0: ඔව්. හැබැයි මාතර පැත්තේ කියන්නේ
1: හා
0: බස් එක ගන්න ගොඩාක් වෙලා හිටියා. ගොඩාක් වෙලා හිටියා.
1: එතන
0: ඩා යන්න අදිනවා.
1: ඔව්.
0: මේ පැත්තට ආවට පස්සේ ගොඩ වෙලා හිටියා.
1: යාවි පොඩක් පොෂ්ණී.
0: එහෙම තියෙනවා. ඒක විදියට වචන.
1: හා.
0: ඉතින් නුවර පැත්තේ ගිහිල්ලා යාළුවෙක්ගේ ගෙදර.
1: හා.
0: මගේ යාළුවෙක්. හරි. ගියාට පස්සේ දැන් මේ පැත්තේ ඔය ටයන්න ටිකක් වැඩිපුර කියනවනේ.
1: ඔව් ඔව්.
0: කන්ට.
1: බොන්ට.
0: ඔයා බොන්ට.
1: හා හා.
0: මේ වාට බොනවාද?
1: අඳින්ට.
0: ඔව් අඳින්ට. වාට අඳින්ට බොනවාද ඕන?
1: ඒ
0: වගේ කියනවනේ. ගාගේ යාළුවෙක් ගිහිල්ලා දැන් දවසක් මේ ඉන්නකොට දායිදරේ නවතිලා ඉඳලා ඊට පහුවේ දින්න ගිහින් තියෙන්නේ.
1: හ්ම්.
0: ඉතින් මේ මගේ යාළුවා මාතර පැත්ත කෙනෙක්.
1: හරි.
0: නුවර පැත්තට ගියාට පස්සේ ඉතින් හේ ගිහිල්ලා ඉන්නකොට හා යාළුවගේ ගෙදර දැන් කාලා බීලා ඉතින් පොඩි ජොලියක් දාලා ඉඳා ගන්න හැම ගියාලා.
1: හරි.
0: ගියාට පස්සේ මේ ටිකක් කරලා ඉන්නකොට මදුරුව කනවලු.
1: හ්ම්.
0: මදුරුව කනවා ඉන්න බෑ කියලා. ඉතින් පෝ අරේ වන්න බෑ මචං මේ මදුරුවනේ හරියට. හා කියලා කියනකොට මේ කිව්වලු ඉන්ටර්නෙට් එක දාන්න.
1: ඉතින්
0: යාළුවෝ බැලුවද ඉන්ටර්නෙට් එකෙන් කරන්න දෙයක් නැහනේ.
1: ඉන්ටර්නෙට් එකෙන් මොනවද කරන්න
0: තියෙන්නේ? ඉන්ටර්නෙට් එකෙන් මදුරුව කොහොමද එලවන්නේ? මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්නේ ඉන්ටර්නෙට් එකෙන් බෑනේ. මචං මොකද්ද ඉන්ටර්නෙට් එකෙන් කරන්න හදන්නේ දැන් මදුරුව කියලා?
1: ඔව්.
0: නෑ ඉන්ටර්නෙට් එක දාන්න කිව්වලු.
1: නෙට් එක දාන්න.
0: ඉන්ටර්නෙට් එක දාන්න.
1: පොඩකින් මදුරු ටික එලවලා දෙන්න.
0: මර පැත්තේ ඉන්ටර්නෙට් එකෙන් මදුරු එලවන්නේ මේවයි. ඉන්ටර්නෙට් එක දාන්න.
1: අපිටයි පොඩක් වැරදුනේ.

0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
2: ඔබත් අදම NLB හඳ බලා ගන්න.

0: වෙත තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කූරුවලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

0: හතරයි විනාඩි 57යි වෙලාව ඉවිනි ඩ්‍රයිව් අහගෙන පහ වෙන්න හවස විනාඩි 3යි තියෙන්නේ.
1: ඔන්න මෙන්න.
0: අද සම්පත වාසනාව මහජන සම්පත ලොතරැයි අරගෙන ඔයාලට පුළුවන් ජීවිතේ ගොඩදා ගන්න එක රැයකින්. අන්න ඒකට ඔයාලට කරන්න තියෙන පුංචි රුපියල් 40ක් වියදම් කරන එක විතරයි.
1: මහජන සම්පත ගැන කතා කරනකොට අඩසිය වසකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව කියාදුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රජ කෙරුවා තමයි මහජන සම්පත ලොතරැයි. ඉතින් රටේ සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනයට මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට වගේම වාර මතක් කරන්න ඕනේ රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ගමන් තමයි ඔබවත් ජයග්‍රාහකෙක්, කෝටිපතියෙක්, ලක්ෂපතියෙක්, මහජන සම්පත කරන්නේ. ඉතින් ඔයත් වැඩිවැඩියෙන් රුපියල් 40ක් නිවේදන් කරන්න තියෙන පුංචි රුපියල් 40ක් වේදන් කළ වැඩිවැඩියෙන් මහජන සම්පත ගත්තොත් එහෙම ආරත් ලංකම තියෙන සුපුරුදු විදිහටම කෝටි දෙකේ සුපුරි තෑග්ග, ලක්ෂ 25 ප්‍රථම තෑග්ග වගේම ලක්ෂ්‍ය තෑග්ග සමගින් අනෙකුත් සෙසු තෑග්ග සියල්ලම දිනා ගන්න.
0: ඒ වගේම තමයි ආගේ වගා බිම සරුසාරවත් වගා බිමක් කරගන්න ඕන කරන වතුර ටික සපය ගන්න ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් අරගෙන ඔයාලට පුළුවන්කම තියෙනවා සූර්ය ශක්තියෙන් පමණක් මේ වැඩ කරන වෝටර් පම්ප් එක හරහා විදුලියට අමතර වියදමක් දරන්න නැතුව වගාවෙන් හොඳ ආදායමක් ලබා ගන්න.
1: ඉතින් ඔන්න අපේ ගොවි මහතුණු කල්පනා කර කර ඉන්නපා ඩීප් ටෙක් ආයතන සම්බන්ධ කරගන්න. මොකද අස්වැන්න සරු කරගන්න, පිරවේ අඩු කරගන්න තියෙන එකම විසඳුම තමයි ඩීපෙක්ස් වල වතුර මෝටරයක් ඔයාගේ අස්වැන්නට, ඔයාගේ ගොවිතැනට ගන්න එක. ඉතින් සුවිශේෂී මිලාඩු කිරීම එක තමයි ඩීපෙක්ස් වල වතුර මෝටරය, ඩීපෙක් ආයතනය ඔන්න අපේ ගොවි මහතුන් වෙනුවෙන් ලබා දෙන්නේ. නිසා කතා කරන්න දැම්මම 0711 711 1 කට කතා කරලා ඩීපෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: අතපය වෙහෙසලා වැඩ කරන්න ඕනම කෙනෙක්ට පුළුවන්කම තියෙනවනේ. හොඳට හයිය හත්තිය තියෙනවා නම්, අතපය හොඳට තියෙනවා නම් වගාවක් කරගන්න ඕන කෙනෙක්ට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහට වගාවන් හරහා ඔයාලට ජීවිතේ ගොඩනගා ගන්න, ව්‍යවසායකයෙක් වෙන්න හොඳ අත්ලක් සපයන්න දැන් කසාගල ප්ලාන්ටේෂන් ඔයාලට උදව් කරන්න සූදානම් ඉන්නවා. ට්‍රයි කරලා බලන්න. හැමදාම එකම තැන ඉඳලා පල් වෙන ජීවිතයක් ගත කරන්න නැතුව ඔයාලට නැගිටින්න පුළුවන් කියලා අපට පෙන්නල දෙවි කසාගල ප්ලාන්ටේෂන්.
1: සරසර අනාගතයක් පැහැපර හරිත ශ්‍රී ලංකාව කසාගල සමූහ ව්‍යාපාරය ගැන කතා කරනකොට කසාගල සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ අපේ රටේ කෘෂිකර්මාන්තය හරහා අපනයන ආදායම වැඩි කරමින් වගේම රටේ සංවර්ධනයට දායකව විශ්වසනීය හිතකාමී දේශීය ව්‍යාපාරයක්. ඉතින් ඒ වගේම තමයි ඔයාට මතක් කරන්න ඕන විශේෂයෙන් අපේ තරුණ පරපුර

සුබ සන්ධ්‍යාවක් හවස 5 විනාඩියේ ගයි වෙලාව.

0: ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

මෙතුක ආඩ ඔන්න මේ සින්දුව දෙනවා ආඩ හැපි බර්ත්ඩේ කියන ගමන් මෙතුකගේ බර්ත්ඩේ එක තිලක්ෂි තමයි සින්දුව ඉල්ලුවේ මං ඒකනේ ඇහුවේ කවුද කියලා

0: Lakhanda Radio ITN. Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහන එළතුරයිෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්විපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.

0: අවසප හයි විනාඩි 27යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව මතක් කරන්න ඕන ගොඩක් අය ඉන්නවා.
1: ඔව්.
0: සින්දුවක් අහන්න කවුද මැසේජ් කළා තියෙන කියලා ඉක්මනට ඩාන් ඩාන් බාම් බාම් ගාලා යන්න අපි කියාගෙන.
1: හා කුලන් ඉන්නවා මේ පැත්තෙන් ඔන්න අපි එකතු කරගන්න මේ වෙලාවේ සින්දුවක් අහන්න. ඊට පස්සේ ප්‍රියංගිය ආවත් එකතු කරගන්නවා. උඩුගමිනන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි නිකිනි ගැන කිව්වා. සවිඳු ඉන්නෝ මේ පැත්තෙන් අපිත් එක්ක එකතු වෙලා. අයියේ සුබ සන්ධ්‍යාවක් අක්කේ සුබ සන්ධ්‍යාවක් අපි සද්දටම අහගෙන ඉන්න කියලා තියෙන. කලුතරින් තමයි මැසේජ් එක එවන්නේ දිලුක්ෂ නෝනා දිනේෂා ලැබෙකේ පියල් අයියා එතකොට සුමිත් මල්ලි ප්‍රියන්ත කගෙන් මම සාන්ත මමවත් එකතු කරගන්න කියලා කියන. හරි ඔන්න ආලව එකතු කරගන්න මේ වෙලාවේ ලස්සනම ලස්සන සින්දු කරේ. ඊට පස්සේ අපිට සින්දුවක් දෙනවද චමින්ද තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දුවා මාෂි පුදා මාලින්ද නෝනා දමි අන්තිමේ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ.
0: අපි බතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. තේ එකක් බොනකොට විජේ තේ කෝපි එකක් හදාගෙන බොනකොට අපි ලයිව් එකට ඇවිල්ලා මේ වෙලාවේ Facebook live එකේ අපිත් එක්ක
1: කතා කරන ගමන් chat එකක් දාන ගමන්
0: හොඳ රස කෝපි එකක් හදාගෙන පැත්තකින් තියාගෙන බොන ගමන්
1: හරි
0: අනේ chat එකට set වෙන්න පුළුවන්කම තියෙනවා. විජය කෝපි එකක් ගෙදර ගෙනihin තියාගන්න හදාගන්න රසට කෝපි එකක්. තේ එකක් බොනෝ නම් විජේ තේ ගෙදර තියෙන්න ඕන නේද?
1: ඔව්. ඉතින් ඔයාලට මේ විජය කියන නිෂ්පාදන හැම තැනම ගන්න පුළුවන්කම තියෙනවා. විජය කියන නම කොහෙවත් වරදින්නේ නැහැ. ඒකයි අපේ රසය දැන් රටේ සම්මතත් බෙදන්නේ. ඉතින් ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන් ආට පුළුවන්කම තියෙනවා. විජය නිෂ්පාදන මිලදී ගන්නවා.
0: ඩෝමා නිෂ්පාදන කිව්වට පස්සේ ලෝකයේ ඉහළම නවීනතම තාක්ෂණය යොදාගෙන නිෂ්පාදනය කරන මැෂින්ස් ලංකාවට හඳුන්වා දෙන්නේ මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සමාගම. හොඳ අලෙවින් පසු සේවාවක් එක්ක මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ලගේ මේ මැෂින් ගත්තොතින් මා බිස්නස් එකක් කරන කෙනෙක් නම් ගොඩ යනවා අනිවාර්යෙන්ම.
1: අදින් වාට පුළුවන්කම තියෙන සහල්ලාශිත ව්‍යාපාරයක් කරනවා නම් ඩෝමා කලවටිපත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, අතුරු සහල් නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ ගන්න. එතනින් එහාට ගියාට පස්සේ ඇඹරූම් යන්ත්‍ර, පොල්තල හිඳින යන්ත්‍ර, මේ කිරණ යන්ත්‍ර තුවාට ගන්න පුළුවන්කම තියෙන අවශ්‍ය ධාරිතාවලින් අවශ්‍ය මාදලි වලින් නොම්බර 31 එළහෙන පාර මහරගම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙනවා. එතනට යන්නත් පුළුවන්. නැත්නම් කතා කරලා විස්තර දැනගන්නත් වාර අවස්ථාවක් තියෙනවා. 01176979579
0: වෙලාව මන්ද පමා ඔයා තාම අපේ Facebook live එකට.

0: හවස 5 විනාඩි 32යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
1: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ධම්මපදයේ තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේ මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලිය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලියයි.

0: වගකියන රේඩියෝ
1: සස 5 වෙනදි 45
2: ලක්කන්ද ප්‍රවෘත්ති සස 6 තියට බලාපොරොත්තු වන්න
3: සම අනුග්‍රහය
4: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න POC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න
5: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි mega power tag දැන් double වෙලා සුපිරි tag තුනක් ප්‍රථම tag එක ලක්ෂ 20ක් ලක්ෂ දෙකේ tag සමග සුපිරි අංකයකට tag mega power
6: සහයෝගීතා අනුග්‍රහය
7: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න වසර 25ක අභිමානය සමගින් ගැමුණු travels 77 37 797
8: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
7: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 071.397
1: කලාපවලින් අතුරුදන් වූ පෞරාණික සිතුවම් පාස්කු ප්‍රහාරයේ හෙළි වූ තොරතුරු බ්‍රිතාන්‍යයෙන් හිමි වූ පැසසුම ඉරානයට යන පාකිස්තාන හමුදාපති
2: ලක්කන්ඩ ප්‍රවෘත්ති සවස 6 ට බලාපොරොත්තු වන්න

0: පහයි විනාඩි 54යි වෙලාව. හවස 6 වෙන්න තව විනාඩි 6ක් තියෙනවා. හරි නේද ගණන්?
1: හරි.
0: ගණන් බලන්න.
1: 6යි කියලා කෙරුවා.
0: 6ෙන් අඩු කරා 6ක්.
1: 6ක්.
0: 54යි. තග්ගාල ගණන් හදාගත්තනේ. හොඳයි යා.
1: හොඳයි හොඳයි.
0: මම දක්ෂයි. මම දක්ෂයි.
1: කලරේක පොඩක් උස්සලා.
0: හරි එමනම් අපි මතක් කරන්න ඕන විශේෂයෙන්ම වාගේ වගාවක් කරලා ජීවිතේ ගොඩ යන්න කියලා හිතාගෙන ඉන්න ණයට.
1: හරි.
0: ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙන ණයට. තමන්ගේ කියලා දෙයකින් නැගිටින්න ඕන කියලා හිතන ණයට. හොඳ මඟ පෙන්වීමක් නොතිබුණොතින් අතරමඟ අතරමං වෙන්න පුළුවන්. සල්ලි ටික නැති වෙන්න පුළුවන්. සල්ලි නැති නාස්ති වෙන්න පුළුවන්.
1: වැරදි තැනකට දැම්මොත් ඒ සල්ලි ටික.
0: වැරදි ආයෝජනයකට ගියොත් නේද? එහෙම නැතුව හරි විදියට වාගේ ජීවිතය ගොඩ දාගන්න කසාගල ප්ලාන්ටේෂන් වල උදව් කරන්න බලාගෙන ඉන්නවා.
1: කසාගල සමූහ ව්‍යාපාරය කියලා කිව්වහම අපේ රටේ කෘෂිකර්මාන්තය නව මට්ටමකටගෙන ගියපු ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගත් විශ්වසනීයම නාමය කියලා දැන් හැමෝම දන්නවා. ඉතින් විශේෂයෙන්ම මට මතක් කරන්න ඕනේ කසාගල සමූහ ව්‍යාපාරය උන්ගේ ප්‍රධාන අරමුණු අතරින් විශේෂිතම දේ කරගෙන තියෙනවා අපේ තරුණ පරපුරට ව්‍යවසායක අතර පිවිසීමට මඟ සැලසීම සලසා දෙන්න. ඉතින් කසාගල සුපර්වෙලෙන්සල් ජාරය ගැන කතා කරනකොට ඔවුන් ඔබට ලබා දෙන්නේ තෝරාගත් නැවුම් උසස්ම තත්වයේ පාරිභෝගික අත්දැකීමක්. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා විශ්වාසයෙන් යුතුව කසාගල සමූහ ව්‍යාපාරය සමගින් එකතු වන දේශීය වුණත් විදේශීය වුණත් ශ්‍රී ලාංකික ඔබ සැමට පුළුවන්කම තියෙනවා කසාගල සමූහ ව්‍යාපාරය සමගින් එකතු වන්න.
0: දැන් මේ දවස්වල මේ වහින වැස්සත් එක්ක
1: හරි
0: දැන් වැහැලා ඉවරයි කියලා හිතාගෙන ඉන්නව නම්
1: නෑ
0: ඉවර නෑ
1: නෑ එහෙම හිතන්න එපා.
0: තව එනවා මේ වැස්ස ඉවර නෑ පොඩි తాවකාලික නවාතුමක් විතරයි.
1: ඔව්
0: ඉස්සරහටයි තව වහින ඉඩ තියෙනවා මොසම් වෙන ඉස්සරහට කියලා අපිට කියලා තියෙන්නේ.
1: ඔව්
0: අපි ඒක බලාපොරොත්තු වෙනවා කොහොමනත් ඔය වග විශේෂයෙන්ම දැන් වැස්සත් එක්ක
1: හා
0: වටපිටාව පිරිසුදුව නොතිබුණොතින් මේ දවස්වල ඩෙන්ගු ආයිමත් හිසෝසෝමින් තියෙනවා. මේක බරපතල තත්ත්වයක්.
1: ඔව්
0: දිස්ත්‍රික් ගත්තට පස්සේ දිස්ත්‍රික් කීපයකට මේ තත්ත්වය ටිකක් වැඩිපුර බලපාලා තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයට වගේම කොළඹ දිස්ත්‍රික්කයට සහ
1: නුවර
0: මේ වගේ නුවර වගේම දිස්ත්‍රික් කීපයකට බලපාන ඇති කරලා තියෙනවා දැනටම. ඉතින් මේක වළක්වා ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඔබටම තමයි. ඉතින් වටපිටාව සුද්ධ කරගන්නවා කියන එක මහා මේ මහා මෙරක් විදිහට.
1: තව කෙනෙක් ඇවිල්ලා ඔයාගේ වත සුද්ධ කරලා දෙන්නේ නැහනේ.
0: දෙන්නේ නැහැ. එහෙම ව්‍යාපෘති බලාපොරොත්තු වෙන්න එපා කාගෙන්වත්. වාඩ පුළු පුළුවන් ගෙනාවට වටපිටාව පොඩ්ඩක් ඇවිදලා කරලා වතුර එකතු වෙන තැන් සුද්ධ කරලා දාන්න.
1: සමහරට අපිට හිතෙන්න පුළුවන් නේ ඔක්කොම අස් කරලා තියෙන්නේ කියලා නේ ආයි පාරක් බලන්න.
0: ආයි පාරක් බලන්න. ඒක වටිනවා. මොකද අපි නොදැනුවත්වම සමහර වෙලාවට වතුර එකතු වෙන තැන් ඔයාගේ ගේ වටපිටාවේ තියෙන්න පුළුවන්. ඩෙන්ගු මතුරුව හැදිලා දෂ්ට කරාට පස්සේ වසුද්ධ කළ වැඩක් නැහැ. එතකොට ජීවිතවලින් පවා වන්දි ගෙවන්න වෙලා ඉවරයි. ඒ නිසා දැම්ම පරිස්සම් වෙන්න දැම්මම ඒ සම්බන්ධයෙන් සල්කිලිමත් වෙන්න කියන එක තමයි සෞඛ්‍ය අංශ විශේෂයෙන්ම ඔබට දැනුවත් කරන්නේ. හවස 5:57යි වෙලාව.

0: තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නැහැනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
0: Cool drive එකට
1: ලක්කන Evening Drive
5: ඉවිනි ඩ්‍රයිව් එක අදත් ඔන්න ගොඩක් හවස් වෙලා තියෙන හැන්ද වෙලා තියෙන හැයත් පහු වෙලා තියෙන්නේ අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන පිළිබඳව ගෙදර කෑම වේල රස ගන්ව ගන්න ඔයාලට ගෙදර තියෙන මොන් නිෂ්පාදන පෙළක් තමයි විජේ නිෂ්පාදන කියන්නේ සීදසියක්ම අපේ රටේ රසවත්ම නිෂ්පාදන ඔයා ගෙදර ගෙනිනව නම් ඒ නම බලලම ගෙනියන්න විජේ නිෂ්පාදන වලින්
6: ඉතින් විජේ කියන නම කොහෙවත් වරදින්නේ නැහැ ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන් ආට පුළුවන් අපේ රසේ රටේ සම්බර බෙදෙන විජේ නිෂ්පාදන මිලදී ගන්න
5: ඒ වගේම අද සම්පත කියන්නේ මහජන සම්පත කියන්නේ වාසනාව ඔයාගේ දොරකඩට අරගෙන එන ලොතරැයි කියලා අමතක කරන්න එපා. ඉතින් කොතනින් හරි ඔයාට අවස්ථාවක් ලැබෙන තැනකින් ටිකට් එකක් ගන්න. සමහරු ඉන්නවා චාරු මෙන්න මෙතනින් ගන්න ඕන. මෙතනින් තමයි වාසනාව තියෙන්නේ. එහෙම කියලා හිතාගෙන ඉන්නවා. සමහරට එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි අපි නොහිතන තැනක අපේ වාසනාව තියෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයාට හම්බ වෙන ළඟම තැනින් ඔයාට අවස්ථාව ලැබෙන මුල්ම තැනින් ඔයා මහජන සම්පතක් අද ගෙදර අරගෙන යන්න. සමහර විට අද දවස වෙන පුරාම ඔයාගේ ජීවිතේ වෙනස් කරන දවස.
6: ලොතරැයි ලොව රජ කිරුළ තමයි මහජන සම්පත කියලා කියන්නේ. ඉතින් ඒ කිව්ව විදිහටම ඔයාට පුළුවන්කම තියෙනවා මහජන සම්පත වැඩි වැඩියෙන් මිලදී ගත්තොත් එහෙම. කෝටි 2ක සුපිරි තෑග්ග 125 ප්‍රථම තෑග්ග වගේම ලක්ෂ්‍ය තෑග්ග වැඩි වැඩියෙන් දිනා ගන්න. ඒකට ඉතින් හැමදාම ඔන රුපියල් 40ක්නේ පුංචි රුපියල් 40ක් වෙනදන් කළා මහජන සම්පත මිලදී ගන්න.
5: රයිට් සින්දුවක් අහගෙන මැසේජ් එකක් එවන්න. ඔයාට තව පුංචි වෙලාවක් තියෙනවා. අපි සින්දුවක් අහලා ආයෙත් කතා කරමු.

0: වෙත තිළින කිරීමේ බැතිබරදායකත්වය.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ

0: Mr. Chenal, mañana.
1: ¿Epa?
0: ¿Epa quién, epa?
1: Bayern de pala, me. Manapuro, ¿eh?
2: Temira Udalamata, adakshana.
3: ¿Eh, mahatte? ¿Adajitava de mí?
4: Oh.
3: ¿Y tiene aquí, venete?
4: ¿Ahanna tú que al marpisú?
2: Sati Edinola, Ratri Atay Theatre, ITN Palana.
5: Sinikatani Vela.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: හවස 6යි විනාඩි 22යි දැන්.
1: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
4: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
5: කෝල් ඩ්‍රයිව් වික්ටර්
6: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
7: ඉවිනින් ඩ්‍රයිව් එක අපිට වෙලාව ලං වෙලා තියෙන්නේ යන්න. ඉතින් යන්න කලින් මතක් කරන්න ඕන. වාගේ කැම වේල රස ගන්නවා වගේම විශේෂයෙන්ම තේ එකක් බොනකොට කෝපි එකක් හදාගෙන බොනකොට නම විජේ කියන එක මතක් වෙන්න ඕන. විජේ නිෂ්පාදන වලින් විජේ තේ විජේ කෝපි අරගෙන රසට තේ එකක් කෝපි එකක් හදාගෙන බොන්න. ඒ වගේම වෙනස් විදිහට කැම ටිකක් හදා ගන්නවා නම් තෝසේ ඉන්දියාප්ප පිටි ඒ වගේම කුරක්කම් පිටි මේ වගේ නිෂ්පාදන පෙළක්ම ඔබට ගන්න පුළුවන් විජේ නමත් එක්ක අපේ රටේ අපේ දෙයක් විදිහට දේශීය දෙයක් විදිහට දේශීය කුළුබඩු සාරය එකතු කරමින් තමයි මේ සියලු නිෂ්පාදන ඔයාලට හඳුන්වා දෙන්නේ විජය නිවසින්.
0: අපේ රසේ රටේ සමර වෙදෙන විජය නිෂ්පාදක ගණත් ඔන්න මතක් කරන ගමන් අපි අදට ගිහින් එන්නම්. හෙටත් හවස 4ට ඔයාව හම්බෙන්න බලාපොරොත්තුෙන් තමයි අපි යන්නේ ගිහින් එන්න. ඔයාට සුබ දවසක් මම චාරෝ.
7: සුබ දවසක් අපි යනවා මම චමිත්.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
1: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් පපතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ ලක්හඬ රේඩියෝ ITN

0: stane.
1: 2015 වේදී කලාභවනයේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්. පාස්කු මහමුලකරු හෙළිවෙද්දී තවත් තොරතුරු රැසක් එළියට. තෙකුණුමලියේ තෙල් ටැංකි දෙකක වැඩ අවසන්. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට බ්‍රිතාන්‍යයේ පැසසුම්. විදේශගත ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහතික කරන බව රජය කියයි. ඉරානයට යන පාකිස්තාන හමුදාපති. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ. ජාතික කලාභවනයේ තිබූ පෞරාණික සිතුවම් 42ක් අස්ථානගත වී ඇති බව අමාත්‍ය හිනිතුම සුරින්සිරි මහතා සඳහන් කළා. භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් මගින් 2015 වසරේදී කලාභවනයේ චිත්‍ර සහ මූර්ති සමීක්ෂණය කිරීමකින් අනතුරුව මෙම අතුරුදන් වීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒ පිළිබඳ මෙවැනි විට විධිමත් පරීක්ෂණ ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
2: ප්‍රශ්නයක් හැටියට අහනවා ගරු කථානායකතුමනි, එහි තැන්පත්ව තිබූ පෞරාණික චිත්‍ර 42ක් අස්ථානගත වී ඇති බව පිළිගන්නේද කියලා. පිළිතුර ඔව්. එවකට සිටි සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂකේ උපදෙස් පරිදි භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් විසින් 2015 වර්ෂය සඳහා ජාතික කලාභවනයේ චිත්‍ර හා මූර්ති සමීක්ෂණය කිරීමෙන් අනතුරුව ඉදිරිපත් කරන ලද භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව තොග පොතෙහි සඳහන්ව ඇති චිත්‍ර සංඛ්‍යාව 281යි, කලාභවන තුළ භෞතිකව ඇති චිත්‍ර සංඛ්‍යාව 239යි. ඒ අනුව මේ අතර ඇති වෙනස 42යි. ඒ තමයි ඔබතුමා විමසන චිත්‍ර 42. මෙම සිදුවීම සම්බන්ධයෙන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විසින් පත්කරන ලද කමිටුවක් විසින් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති අතර කමිටුව විසින් මේ වන විට අදාළ පාර්ශවයන්ගෙන් සාක්ෂි සටහන් කරගනිමින් පවතී. තවද මේ පිළිබඳව සිදු කෙරෙන පොලිස් විමර්ශන කටයුතු වලට අදාළව කොළඹ දකුණ කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වරින් වර සිදු කර ලද තොරතුරු කැඳවීම් වලට අනුව තොරතුරු ලබා දීලා තිබෙනවා.
3: තව කොතෙක් කාලයක් ඇයිද මේක නැවත විවෘත කරන්නේ?
2: ජෝන්සිලා රංගහලත් මේ වගේම වසා දමලා තියෙන එකක් තමයි ප්‍රතිසංස්කරණයට. මම අන්තිමට ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවෙන් අනුමැතිය ගත්තා. ජෝන්සිලා රංගහල තව ටිකක් ප්‍රමාද වෙන නිසා එතනට වෙන් කරලා තිබිච්ච මුදලක් පවා ගරු මන්ත්‍රීතුමනි මේ අවුරුද්ද ඇතුලේ ජාතික කලාභවනයේ කටයුතු අවසන් කරගන්න කලාභවනට පවර ගත්තා. ඒ නිසා මේ සම්බන්ධව රැස්වීම වාර ගණනාවක් පවත්වලා අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් දෙසැම්බර් මාසයට කලින් කලාභවන විවෘත කරගන්න පුළුවන් බව තමයි නිලධාරීන්ගේ අදහස වෙලා තිබෙන්නේ.
1: ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ සියලු නිලධාරීන්ගේ ගැටලු හඳුනා ගැනීම සහ ඒවාට විසඳුම් සෙවීමට කමිටුවක් පත්කිරීම වෙනුවෙන් කැබිනට් අනුමැතිය හිමිව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා සඳහන් කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්න මහත්මිය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්,
4: වයස අවුරුදු 55 සම්පූර්ණ වී වෛද්‍ය මණ්ඩල වෙත ඉදිරිපත් වූ යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් වෙත දුබලතා විශ්‍රාම වැටුප මෙතෙක් නොගෙවා සිටීම නිසා ඔවුන්ගේ විශ්‍රාම වැටුප සංශෝධනය කරලා ස්ථාවර දීමනාව දීම මෙතෙක් සිදු කරලා නැහැ.
5: ප්‍රතිතුමියනි, ඒක අපි ඇත්තටම විශේෂ වැඩපිළිවෙලක් හදලා තියෙනවා. නව කැබිනට් පත්‍රිකාවකුත් අපි සකසලා තිනවා. ඒකේ 99%ක්ම දැන් අවසන් කරලා තින්නේ. ඒ කියන්නේ තමන්ගේ වයස අවුරුදු 55 පසු විශ්‍රාම ගොස් වෛද්‍ය මණ්ඩල වෙත දුබලතා ප්‍රතිසදයේ නිර්දේශය ලබාගත් අය, ඒ වගේම අවුරුදු 55ට පෙර විශ්‍රාම ගිහිල්ලා අවුරුදු 55න් පස්සේ වෛද්‍ය මණ්ඩල වලට ගිහිල්ලා තමන්ගේ ආබාධිත තත්ත්වයේ ප්‍රතිසත්‍ය නිර්දේශ වෙන අයවලුන්, ඊළඟට ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත නමුත් සේවා කාලය අවුරුදු 5යි 12යි සහ අවුරුදු 20යි 22 නිලධාරි සහ සෙසු නිලධාරීන් අස්ව ගිහිල්ලා එහෙම නැත්නම් විශ්‍රාම ගිහිල්ලා අවුරුදු 55 සම්පූර්ණ වෙන්න කලින් ඒ නිසා ඔවුන්ට වෛද්‍ය මණ්ඩලයේ වෙත ඉදිරිපත් වෙලා ඒකට ලැබෙන ප්‍රතිශතය අනුව දීර්ඝ කාලයකට පස්සේ වෛද්‍ය මණ්ඩලයට ඉදිරිපත් වෙන්න තියෙන අයවලුන්ටත් ඒ ප්‍රතිශතය අනුව අනිවාර්යෙන් නිර්දේශය වෙනවා. ඒ වගේම යුදමය වාතාවරණ කාලේ ආබාධිත වෙලා නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අයවලුනුත් ඉන්නවා. ඇබ්සන් විතවුට් ලීව් කට්ටිය ඔවුන්ටත් ඒ සේවයෙන් ඉවත් කර වුණත් ඔවුන්වත් අපි නිර්දේශ කරලා තිනවා. මේ අලුත් කැබිනට් පත්‍රිකාවෙන් විශේෂ කැබිනට් මණ්ඩල අනුමැතියක් ලබා ගත්තා විශේෂ කමිටුවක් පත්කරන මේ ආබාධිත මියගිය වැන්දබූ ක්‍රියාන්විතයේදී සහ ක්‍රියාන්විත නොවන නමුත් ත්‍රස්තවාදී ක්‍රියාවට ඉඳුරාම සම්බන්ධ නැති එහෙත් ක්‍රියාන්විත වලට රාජකාරියට අදාළ අයවලුන්ට පවා ඔවුන්ගේ තියෙන සියලුම ගැටලු ප්‍රශ්න ආරවුල් විසඳන්න විශේෂ කමිටුවක් පත්කරන්න ත්‍රිවිධ හමුදාව පොලිසිය විශේෂ කාර්ය බලකායේ සිටින සියලුම අයවලුන්ගේ ප්‍රශ්න විසඳන්න 2026 කියන්නේ මේ පහුගිය මාසේ 12 වෙනිදා කමිටුව පත්කරන්න අනුමැතිය ලැබුණා කැබිනට් පත්‍රිකාවෙන්.
1: අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පෙන්වා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව පිහිටුවා ඇති පරිගණක අපරාධ විමර්ශන උප ඒකකයේ පිළිබඳවයි.
0: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව පරිගණක අපරාධ විමර්ශන උප ඒකක බස්නාහිර, මධ්‍යම, දකුණ, නැගෙනහිර, වයඹ, උතුරුමැද සහ උතුරු පළාත් ආවරණය ගණ පරිදි ස්ථාපිත කරලා තියෙනවා. ඌව පළාත සහ සබරගමු පළාත තුළ පරිගණක අපරාධ විමර්ශන උප ඒකක ස්ථාපිත කිරීමට නියමිතව තියෙනවා. මෙවැනි අපරාධ සහ අනිකුත් අපරාධ විමර්ශනයේදී කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමට අදාළව පූර්ණ අධ්‍යයනයක් සිදු කරමින් පවතින අතර ඒ අනුව ඉදිරියේදී කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමේ හැකියාව ලැබෙනවා.
1: රුපියල අප්‍රමාණී වීම මත ආර්ථිකයේ කඩාවැටීමක් පිළිබඳ විපක්ෂය අසත්‍ය ප්‍රචාරය කරන බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අනගුස් සියලුම ආර්ථික දර්ශක මත ආර්ථිකයේ කඩාවැටීමක් පිළිබඳ කිසිදු ආකාරයකට මත පළ කළ නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නා.
6: විපක්ෂයේ උසායන් දරුවා මේ සංසන්දනය කරන්න 2022 දී විදේශ විනිමය අනුපාතය 370ට එවගේ ප්‍රමාණයකට ගියා. තව ටිකයි යන්න තියෙන්නේ. දැනට අපි පිළිගන්නවා මේක විදේශ විනිමය අනුපාතයේ යම් ප්‍රමාණයකට ඉහළට යමින් තියෙනවා. 2022 ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව කාලේ 370 තිබුණේ. ඔන්න ආර්ථිකයේ බිඳ වැටෙනවා, ආණ්ඩුව වැටෙනවා. ඒ නිසා ආණ්ඩුව ගෙදර යන ලෑස්ති වෙන්න අපි විපක්ෂයේ ආණ්ඩුව බාර ගන්න වගේ අදහසක්. ඉතලා තේරුම් ගන්න ඔබේ ඒ සිහිනේ ඔබේ ඒ තර්කනේ ඉදිරිපත් කරාට කමක් නැහැ. හැබැයි 2022 ඩොලරේ 370ට ගිය නිසා හෝ විදේශ විනිමය අනුපාතයේ පාලනය කරගන්න බැරි වීම නිසා ආණ්ඩුව බිඳ වැටුණා නෙමෙයි. ආර්ථික වශයෙන් සියල්ල බිඳ වැටලා වැරදි තීන්දු අරගෙන රජයේ මූල්‍ය කරමනාකරණය සිදු නොකරපු නිසා තමයි මේ බිඳ වැටීම සිද්ධ වෙන්නේ. ඒ වගේම ආර්ථිකය ඉර කරලා ආනයන සියල්ල තහනම් කරලා ණය ගෙවන්නේ නැතිව කිසි දෙයක් කරන්න නැතුව ඉතුරු කරගෙන ඒ අර්බුදයේ ප්‍රතිඵලයක් විදියට ඉහළට යන විදේශ විනිමය අනුපාතයේ ඒ ඉහළට යාමෙන් නිර්මාණය කරන අර්බුදයේ නැවත කරගිලා ආර්ථික අර්බුදයේ නැ චක්‍රයක් විදියට ඒගොල්ලෝ හිර වෙලා තිබිච්ච එකක් අපිට පෙන්눔 කරන්න උත්සාහ කරනවා. දැන් මේ විදේශ විනිමය අනුපාතයේ ඉහළ ගියාට පස්සේ ආර්ථික අර්බුදයක් එනවාද කියලා නෑ. ඒක තමයි අපි ඊයේ විවාද කළේ 2025 වර්ෂයේදී අත්පත් කරගත්තු මූල්‍ය ස්ථාවරත්වයේ ආණ්ඩුවේ ආදායම එකතු කිරීමේ ස්ථාවරත්වයේ අතිරික්ත ධනය ඒ නිසාම තමයි අපිට විශේෂ සහන ලබා දෙන්නත් පුළුවන්. කිසිදු ආකාරයකට මෙතෙන්දී තර්කණයක් හෝ සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නේ නෑ. විදේශ විනිමය අනුපාතයේ ඉහළ ගියයි කියලා ආර්ථිකය පල්ලෑට යනවා කියලා. අපි කලමනාකරණය කරගන්න වෙනවා. ඒ වගේම ඉහළ යෑමේ පහළ යෑමේ ප්‍රතිඵල වාසි අවාසි විද තත්ත්වයන්ට තියෙනවා.
1: ශ්‍රී ලංකාවට හිමිවන අරමුදල් සම්බන්ධයෙන්ද නියුච අමාත්‍යවරයා අදහස් පළ කළා.
6: අත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ 27 වෙනිදා අපි බෝධුරට බලාපොරොත්තු වෙනවා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඩොලර් මිලියන 800 අපිට ලබා දෙවි කියලා. ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ වර්ෂය ඇතුළතදී ඩොලර් මිලියන 480ක් දක්වා අපිට ලබා ගැනීමේ ඉඩකඩ තියෙනවා. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150කුත් ඒ අනුසාංගික ආයතනයකින් ඩොලර් මිලියන 50කුත්. ඒ තත්ත්වයේදී අපිට කිසිදු ගැටලුවක් නිර්මාණය වෙන්නේ නැහැ මේ කල්පනාකරණය කරගන්න. මේ හුදෙක අනවශ්‍ය නීතියක් රීතියක් දාලා පාලනය කිරීමෙන් ආර්ථිකයේ හැකලවීමක් සිද්ධ වෙනවා. ක්‍රියාමාර්ගයේ ආර්ථිකය හකුලවලා නවත්තලා උත්තර හොයන එක නෙමෙයි. ක්‍රියාත්මක වෙන ආර්ථිකයේ ඇතුළේ මේ කටයුත්ත කරන්න ඕනේ. ඔවුන්ගේ රුපියල වැඩිම අවප්‍රමාණ වීම දැන් වාර්තා වෙලා තියෙනවා. හැබැයි ඔවුන්ගේ ආර්ථික වර්ධන වේගය 65%ක් පවත්වාගෙන තියෙනවා. ඉන්දුනීසියාව ඔවුන්ගේ රටේ දේශීය මුදල ඉතිහාසයේ වැඩිම ආකාරයට අවප්‍රමාණ වෙලා තියෙනවා. හැබැයි 7%ක ආර්ථික වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. ඒ කරුණ වලින් පෙන්눔 කරන්නේ අපිට ආර්ථිකයට පිටින් තියෙන සාධකයක් නිසා විදේශ විනිමය ක්‍රියාත්මක වුණාට ගැටලුවක් වෙන්නේ නැහැ කියන කාරණා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහමාන් මහතා පාර්ලිමේන්තුවේදී පළ කළේ මෙවන් අදහසක්.
7: ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා, අද වෙනකොට දැන් ඩොලර් එක ගිහිලා තියෙනවා නිල වශයෙන් බැලුවොත් 346කට 8කට. අපි දැක්කොත් එළියේ 355කට යන්නේ ඩොලර් එක. කට්ටක් ගාලා වෙනස් වෙනවා ඩොලර් එක. දැන් අපි අහන්න කැමති ඔබතුමා කියනවා අර්බුදයක් නැහැ කියලා. දැන් ආනායන බලන්න ඔක්කොම මිල ඉහළ ගිහිලා තියෙන්නේ. අර්බුදයක් නැහැ කියලා. අර්බුදේ නැත්නම් මොකද පාරට බැලලා බැලුවනම් අර්බුදේ පේනවා.
1: අමාත්‍ය සුනිල් කුමාර ගම්ගේ මහතාද ආර්ථිකය ගැන කරුණු ඉදිරිපත් කළා.
8: ඉතින් අපි ආණ්ඩුව ගන්නකොට මේ විදේශ විනිමය ගැන කෑ ගහන කට්ටියක් දන්නවා. සෝරි, වාහන ආනයනය සම්පූර්ණයෙන් නවත්තලා තිබ්බේ. ඒ වගේම සමහර ආනයන භාණ්ඩත් ඒ වෙනකොට නවත්තලා තිබ්බා. ණය ගෙවන එක සම්පූර්ණයෙන් නවත්තලා තිබ්බා. යම් කිසි කොන්දේසි කීපයකට යටත්. එතකොට මෙන්න මේ අර අකුලවල වහලා හෙන ආර්ථික කළමනාකරණය කියලා දන්න මාර පොරවල් කියලා කරේ අපේ රට අකුලෝපයක ආර්ථිකය. අපි අකුලෝප ආර්ථිකය අපි දිගහැරලා මේ ආර්ථිකය අපි ස්ථාවර කරා. විදේශ රටවල් ජාත්‍යන්තර ආයතන පවා පිළිගන්නෝ මේ අවුරුද්ද ඇතුලේ අර බංකොලොත් ආර්ථිකය අපි ස්ථාවර කරා කියන මේ විපක්ෂයේ කට්ටියට මේක චුට්ටක් තේරෙන්නේ නැහැ. විදේශ විනිමය උච්චාවචනය ආර්ථික අර්බුදයක් කියලා විග්‍රහ කරගෙනත් යනවා. දැන් ඒක තමයි අපෙන් බාහිර යුද්ධයක් තියෙනවා කියලා විපක්ෂයට අමතකයි. එතනින් එහා මොකක්වත් මතක නැහැ. ඒතොර දිත්වා ආපු එක ඒක අදාළම නැහැ. ඛනිජ තෙල් ආනයනයට ජනවාරි වල ඉඳලා මේ වෙනකොට තිබුණට වඩා පස් ගුණයක් වැඩි වෙලා තියෙනවා. ඒතොර අපිට මේකට ඩොලර් ඕන වෙනවා. දැන් ඒක අපිට වළක්වන්න පුළුවන්. විපක්ෂය මේක ඇතුලේ හංගන. දැන් මාර ප්‍රශ්නයක් මේක මේ වෙනකොට ඉවරයි ආණ්ඩුව. ඊළඟ මාසේ ඉවරයි. හීන දැක දැක ඉන්න පුළුවන්.
1: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අදහස් දැක්වා.
9: කරුණාකරලා රජය වහාම ක්‍රියාත්මක වෙන පරිදි IMF සක්සෙසර් ප්‍රෝග්‍රෑම් එකක් අනුප්‍රාප්තික වැඩසටහනකට යොමු වෙන්නේ. දැන් IMF ටාගට් එක තමයි අපේ සංචිත බිලියන 14.2ක් පවත්වාගෙන යන්න ඕනේ කියන කාරණා. ඉතින් මේ වගේ තත්වයක් තුළ අන්තිම මොහොතේ රට අමාරුව වැටුණයින් පස්සේ IMF එකට ගිහිල්ලා රටට අහිතකර ගිවිසුමකට ප්‍රවේශ වෙනවා වෙනුවට දැම්මම අනුප්‍රාප්තික වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න මේක දේශපාලන යෝජනාවක් නෙවෙයි. මේක සංඛ්‍යාත්මක යෝජනාවක්.
1: නියෝජ්‍ය මාතේ රත්නගමගේ මහතා පෙන්වා දුන්නේ රාජ්‍ය ජනතාවගේ පාර්ශ්වයේ සිට කටයුතු කරන බවයි.
10: මේක 2026 වර්ෂයේ අපි ආරම්භයත් සමග අපිට දිට්ටා සුලිකුණාටුවෙන් අනතුරු අපිට මැද පෙරදිග යුදමය තත්ත්වය වර්ධනය වීමත් සමග අපේ ආර්ථිකයට බලපෑමක් ආවා. අපි නිහතමානී පිළිගන්න. අපිතරක් නේ ලෝකේ අනෙක් රටවලත් මේ ප්‍රශ්නය ඇති වුණා. සා අපි රජයක් වශයෙන් මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කොහොමද? මැද පෙරදිග අර්බුදය එනකොට සමුන්නාන්සල නම් හිටිය බලේ ජනතාවට කියයි පටිතද කරගන්නේ කියලා. නමුත් බලයේ හිටිය ජාතික ජන බලවේගය මතක තියාගන්න පටිතද කරගත්තේ අපි.
1: සිරගතව සිටි සිවනේෂතුරේ චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලියන් බැලීමට තමන් බන්ධනාගාරයට ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාම රාජපක්ෂ මහතා පවසනවා.
11: ඇත්තටම පිල්ලියන් හම්බෙන්න ගියාද?
12: ඔව්, පිල්ලියන්ව බලන්න මයිති බන්ධනාගාරේ තාප්පෙන් පැනලා නෙවෙයි ගියේ. බන්ධනාගාරයේ නීතියානුකූලව එළිය කිවිලි අස්සම් කළා තමයි බලන්න ගියේ. සහ ඌ හම්බෙච්ච වෙලාවේ බන්ධනාගාරයේ දාරෙක් ළඟ හිටියා. ඉතින් මහජන මුදල් වියදම් කළා ප්‍රංශයට ගියේ නාම රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ පිල්ලියන් බලන්න ගියාද කියලා අහන් ඉන්න නම් හරි අපරාධයක්. මහජන මුදල් අවභාවිතයක්. මාධ්‍ය අරගෙන ගියේ අය තනියෙන් හොරාට හැංගෙන හොරාට මේ බන්ධනාගාරයේ තාප්පෙන් පැනලා රෑ ගිහිල්ලා හම්බෙලා කතා කළා අය තාප්පෙන් පැනලා ගෙදරාවේ නෑ. අදලත් මම විශ්වාස කරනවා මේ ආණ්ඩුව මොනවා කිව්වත් ඔහු මේ රටේ ක්‍රස්තවාදී අවසන් කරන මම දැක්ක පහුගිය දිනක සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිවරයාත් ඒ පිළිබඳව පැහැදිලිවම කියලා තියෙනවා. මේ යුද්ධය අවසන් කරන විශාල කැපවීමක් කරයි තියෙන්නේ. කෙනෙක්ට යම් අසාධාරණයක් වෙනවා නම් ඒ වෙනුවෙන් පෙනී සිටින්නත් අපි දෙපාරක් කල්පනා කරන්නේ නැහැ.
1: පෙල්ලියන් හමුවීමට ගොස් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාම රාජපක්ෂ සාකච්ඡා කළේ කුමක්ද යන්න වහාම රටට හෙළි කළ යුතු බවයි නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසන්නේ.
13: අපේ රටේ නීති ආධිපත්‍ය තහවුරු වෙමිනේ, මිනිසුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙමිනේ. අපේ රටේ අපරාධකරුවන්ගේ දැඟලිල්ල, අපරාධකරුවන්ගේ කෑගැහිල්ල ඔබට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊයේ දවසේ උසාවියේදී ඒක එළිදරව් වුණාට පස්සේ අපි දැක්ක නාමල් මන්ත්‍රීතුමා ඒ අනිත් පැත්තේ හැරෙන තැපෑලට දානවා ඌ මම හමු වුණා තමයි කියලා. හරිද? එතකොට දැන් අපි එහෙමනම් නාමල්ලාගේ වක්කීමක් තියෙනවා. විශේෂයෙන්ම පිල්ලයන් වගේ කෙනෙක් විශේෂයෙන්ම අත්තරංගුවට ගත්තට පස්සේ නාමල් ඒ වගේම මහින්ද ඒ වගේම බැසිල්ලා ගිහිල්ලා පිල්ලයන් එක සාකච්ඡා කරේ මොනවද කියන එක එළිදරව් කරන්න ඕනකම තියෙනවා. මේක උසාවියේ වාර්තා වෙන තුරු එවැනි කරුණක් මේක ඉතිරි සමාජ ඉස්සරහා වාර්තා වෙලා තිබුණේ. ඒක නිසා පැහැදිලිව ගත්තොත් එimhe මේ අපරාධකරුවන් හැසිරෙන විදිය රටේ ජනතාවට තේරෙමින් තියෙනවා. ඉතින් ඒක නිසා අපි හිතනවා නීති ආධිපත්‍යය ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා ඒ තමයි අපේ රටේ අපරාධකරුවෝ සහ දේශපාලන අපරාධකරුවෝ අතිශය කලබල වෙලා තියෙන්නේ. ඒ නිසා නාමල ට්විටර් දාලා හරියන්නේ නැහැ, එක්ස්පණිවිට දාලා හරියන්නේ නැහැ. වහාම දැන් ඒ සමාජයට එළිදරව් කරන්න ඕනකම තියෙනවා. මොනවද අපි පිල්ලියන් එක ගිහිල්ලා කුටු කුටු කියලා කතා කරේ කියලා. යලි යලි තහවුරුමින් එනවා අපේ රටේ නීතියත් ඒ වගේම නිලධාරීත් ඒ ආයතන ස්වාධීන වැඩ කටයුතු කරන්න පටන් ගන්න තියෙනවා කියලා අපි හිතනවා. බොහෝ දේවල් එළිදරව් වෙයි. ඉතින් ඒක නිසා අපරාධකරුවෝ තවත් කලබල වෙයි කියලා තමයි අපිට තියෙන නිසා ජනතාව අවදියෙන් ඉන්න. මොකද අපේ රටේ විපක්ෂය වතුර ටික නටනකම් කලබල වෙවි දඟල දඟල ඉදී.
1: මේ අතර පාස්ක යුක්ති සටනේ සාමූහිකය මාධ්‍යම පවත්මින් සඳහන් කළේ දැනට අධිකරණයේ හමුවේ හෙළිදරව් වන කරුණු අනුව මිලේච්ඡ පාස්ක ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රයක් බවට පැහැදිලි වෙන බවයි.
14: කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ බී වාර්තාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහත්මයාගේ ඉදිරිපත් කිරීමෙන් ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙනවා මේ රටේ ඉතිහාසය පුරාම සිදුවී තිබෙන අසික්කිත දේශපාලන කුමන්ත්‍රණවල සම්බන්ධ වුණු අය රාජපක්ෂවරුන්ගේ හස්තය ඊයේ එළිදැක්වුණු එබී වාර්තාව මුලින්දලාගට කියවද්දී අපිට පැහැදිලි වෙනවා. ඔවුන්ගේ සැබෑ නිරුවත බොහොම ලස්සනට දැන් එළියට පැමිණෙමින් තිබෙනවා. අපිට මේ බී වාර්තාවෙන් ඉදිරිපත් වුණු කරුණුත් එක්ක හමුදා බුද්ධිංශයේ අයගේ ක්‍රියාකාරීත්වය සහ පිල්ලයන් කරුණාම්මාන් සහ රාජපක්ෂවරුන්ගේ ගනුදෙනු සම්බන්ධයෙන් ලිහවෙන කාරණා තුළ ඉතාමත් පැහැදිලි. පාස්කු ප්‍රහාරය කියන්නේ දේශපාලන කුමන්ත්‍රණයක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍යය සොයා ගන්නවා කියන්නේ මේ රටේ දේශපාලන ඉතිහාසයේ පුරා සිදුවුණු විශාල ඝාතන සංස්කෘතියක් අපි නිරාවරණය කරමින් සිටිනවායි කියන්නේ.
1: ත්‍රිකුණාමලයේ තෙල් තැගිදකක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් බව නියෝජ්‍ය අමාත්‍ය අක්‍රම් ඉලියාස් මහතා සඳහන් කළා. කොළොන්නාව නල පද්ධති ව්‍යාපෘතියද ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. වැඩ කරමු රට හදමු ලංකා කංජිතෙල් පොදු සේවක සංගමයේ වාර්ෂික මහා සමුළුව කොටිකාවතේදී පැවැත්වුණා. ඊට එක්ක නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රටේ තෙල් සංචිත වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන යාම රජයේ අරමුණ බවයි.
15: අපි දැන් අවුරුදු 50ක් 60ක් 70ක් පරණ අපේ සමහර ස්ටෝරේජ් ෆැසිලිටීස් තියෙනවා. ගොඩක් වෙලාවට එකක් දෙකක් තුනක් රිපයර් කරලා තිබ්බට ඒකට විශාල ප්‍රමාණයක් ව්‍යාපෘතියක් පටන් ගන්න තිබ්බේ නැහැ. ඒ වගේම අපේ නල පද්ධති තියෙනවා එක එක තැන්වල ඉඳන්. ඒ කිසි දෙයක් අවුරුදු ගානකින් හරියට රිපයර් වෙලා තිබ්බේ නැහැ. අලුත් ඒවා පටන් ගන්න තිබ්බේ නැහැ. අපි මේ සියලුම දේවල් විශේෂයෙන්ම ජනාධිපතිතුමා අපේ හිටපු ඇමතිතුමා ඒ වගේම සභාපති මේ සියලු දෙනා මේවා දැක්කා. දැකලා අපිට අවශ්‍ය වුණා මේ අපේ කැපැසිටිස් ටික වැඩි කරගන්න. ඉතින් අපේ ව්‍යාපෘති පටන් අරන් කරන් යන ගමන් තමයි අපිට මේ ප්‍රශ්නය දැන් ගත්තොත් අපි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සංකීර්ණයෙන් හතරක් පටන් අරන් දෙකක් ඉවර කරලා තියෙනවා. ඒ වගේම සපුගස් කන්ද තෙල් පීරි පහදුව රිෆයිනරිය පුළුල් කිරීමේ ව්‍යාපෘති අපිට බැරල් 50,000 දවසකට පුළුවන්. අපි ඒක ලක්ෂයක් දක්වා වැඩි කිරීමේ ව්‍යාපෘතිය පටන් අරන් EOI කැඳවල විශාල ප්‍රමාණයක් ආයෝජකයවිල්ල ලෑස්ති වෙලා ඉන්නවා. කොළඹ වරාය කොළොන්නාව නව නල මාර්ගයේ වගේම කංකසන්තුරේ ඩිපෝට් එකේ දාරිදා වැඩි කරන ව්‍යාපෘතිය කොළොන්නාවක ටැංකිය 6 වගේ ගොඩාක් ව්‍යාපෘති අපි පටන් අරන් කරගෙන යන ගමන් තමයි අපිට මේ ප්‍රශ්නේ ආවේ. නැත්තම් කතාව අපිට මාසයකට මාසයකමාරකට වගේ කාලයකට තමයි උපරිම අපිට ගබඩා කරලා තියාගන්න පුළුවන් වෙන්නේ. ඒතරේ ගබඩා කරත් මේව පාවිච්චි වෙන ටැංකිය. ගබඩා කරලා අයින් කරලා තියෙන ටැංකිය නෙමෙයි. පාවිච්චි කරලා අඩු වෙනකොට තමයි ඊළඟ නැවෙන් ගෙනල්ලා පුරව ගන්න වෙන්නේ. ඒතර අපිට බෆර් ස්ටොක් එකක් කොහෙත්ම තිබිලා නැහැ. එඳන් ඒක හදන ව්‍යාපෘති අපි පටන් අරන් දිනවා. අපි හිතනවා ඒක කරලා ඉවර වුණාට පස්සේ අපිට මීට වඩා යම් ස්ථායීතාවයකට එන්න පුළුවන් කියලා.
1: අග්‍රාමාත්‍ය ආචාර්ය හර්ණි අමරසූරිය සහ එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඉවිට් කූපර් මහත්මිය අතර සාකච්ඡා පැවැත්වුණා. ඒ පොදු රාජ්‍ය මණ්ඩලයේ ඉගෙනුම් කවුන්සලයේ 43 වන පාලක මණ්ඩල රැස්වීමට සමගාමීව දිට්ඨිව සුලකුණටෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ කටයුතු සහ දෙරට අතර බිරිඳ මෙන්ව අපරණ කටයුතු ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික වර්ධනය, මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ සංහිඳියාව ප්‍රවර්ධනයට දක්වන උනන්දුව එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරියගේ ඇගීමට ලකුණා. මේ අතර අග්‍රාමාත්‍යවරිය සහ එක්සත් රාජධානියේ අධ්‍යාපන රාජ්‍ය ලේකම් බ්‍රිජට් පිලිප්සන් මහත්මිය අතරද සාකච්ඡාවක් පැවැතුණා. ආයතනික හවුල්කාරිතේ පවත්වාගෙන යාම, උසස් අධ්‍යාපනයේ ගුණාත්මක බව සහතික කිරීම, සිසුන් සහ අධ්‍යාපනකින් සඳහා පවතින අවස්ථා පුළුල් කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව තිබෙනවා. විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් රජය සම්පූර්ණයෙන් කැපවී කටයුතු කරන බව විදේශ අමාත්‍යංශය අවධාරණය කළා. ඒශාල් අමාත්‍ය ඉටමාර් බෙන්වීර් විසින් වීඩියෝ පටයන් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ ග්ලෝබල් සමුන් ෆෝටියා හිරැඳවියන්ට අමානුෂික ලෙස සලකන ආකාරයයි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ දැඩි කනස්සල්ල සහ සංවේදී පළ කරන බව විදේශ අමාත්‍යංශය සඳහන් කළා. බලපෑමට ලක් වූ ශ්‍රී ලාංකික තරුණියගේ ආරක්ෂාව යහපැවැත්ම සහ ගෞරවය සහතික කළ යුතු වනවා. ඒ කඩනිමින් ආරක්ෂිතව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා රාජතාන්ත්‍රික මාර්ග ඔස්සේ ඒශාල් විදේශ අමාත්‍යංශය සමග සම්බන්ධීකරණ කටයුතු සිදු කරන බවයි විදේශ අමාත්‍යංශය පවසන්නේ. ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ අවධානය යොමු කර ඇති බව අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපියන් මහතා සඳහන් කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව ශ්‍රී ලංකාවට අඩු අවධානමක් පවතිනවා. කෙසේ වෙතත් ඒ ව්‍යාප්තිය සහ බලපෑම සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව සම්බන්ධ කරගනිමින් අදාළ ක්‍රියාමාර්ග ගෙනැති බවයි විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපියන් මහතා පෙන්වා දුන්නේ.
13: අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකනුව බැලුවාම ඉතාම අඩු අවධානමක් තමයි ශ්‍රී ලංකාවට තියෙන්නේ මේ රෝගය ව්‍යාප්ත වීම සඳහා සහ බලපෑම සඳහා. එසේ වුණත් මේ සම්බන්ධව අදාළ සියලුම පාර්ශ්ව මූලික කරගෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් අපි රැස්වීමක් තිබුණා. එහිදී යම් යම් කාරණා ගැන විශේෂ සැලකිල්ලක් ගත්තා. පළවෙනි දේ තමයි ගුවන්තොටුපළ ආශ්‍රිතව නිරෝධානය එකකේ තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා එහි තියෙන ආවේශන ශක්තිමත් කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම යම් කිසි විදිහක සැකසිත රෝගියෙක් වාර්තා වුණොත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර සඳහා බෝවන රෝග විද්‍යායතනය අපි සකස් කරලා තියෙනවා. රෝග හඳුනා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් විසින් ඒ අවශ්‍ය දේවල් සකස් කරලා තියෙනවා. ඒ වගේම මේ සම්බන්ධ අපි නිරන්තරයෙන්ම ගෝලීය තත්ත්වය අපි නිරීක්ෂණය කරනවා දිනපතාම. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය සමගත් අපි නිරන්තරයෙන්ම මේ සම්බන්ධව හුමාරු කරගන්නවා. අදහස් නිසා මේ අවස්ථාවේදී අපිට කියන්න තියෙන්නේ මේ ගැන කිසිම අනියත බියක් ඇති විය යුතු නැහැ.
1: විෂමද්‍රව්‍ය රටින් තුරන් කිරීම සඳහා රජයේ ගෙන යන වැඩපිළිවෙළට මඩකලප ප්‍රදේශයේ ජනතාව ප්‍රසාදය පළ කළා. තරුණ පරපුර මත්ද්‍රකුසාගෙන් ගලවා ගැනීම යුගයේ අවශ්‍යතාවක් බවයි ඔවුන් පවසන්නේ. රටම එකට ජාතික මෙහෙයුමේ මඩකලප දිස්ත්‍රික් වැඩසටහන මඩකලප වේප ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවිධ ක්‍රියාමාර්ගොස්සේ විෂ මද්‍රව්‍ය පරාජය කිරීමට රජය කරන උත්සාහය ප්‍රශංසනීය බවයි ජනතාව පවසන්නේ.
16: ඇත්තර මේ රජය කරන වැඩපිළිවෙල හොඳයි. විෂ මද්‍රව්‍ය නැති කරන්න ගන්න තියෙන පියවර ඇත්තරම හොඳයි. මෙහෙත් බස් රථ රියදුරන් ගොඩ දෙනෙක් විෂ මද්‍රව්‍ය අරන් තමයි මේ බස් රථය ලබන්නේ. හැමතැනම තියෙනවා.
17: මේක හැමදිනාටම බලපාන කාරණයක්. ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙලට තරුණ අපේ සහයෝගය ලබා දීමට අත්‍යවශ්‍යයි.
1: පදනම් මගින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. මෙරට මහජන සෞඛ්‍ය අධ්‍යාපන සහ ආබාසහිත ප්‍රජාවගේ සුබ සාධන වැඩිදුණු කිරීම මුල් කරගනිමින් ක්‍රියාත්මක විශේෂ ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමුණා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නික ආසියා කලාපීය සෞඛ්‍ය සමුලේ සභාපතිරයා වන නලින්ද ජයතිස්ස මහතා කලාපයේ ප්‍රමුඛ රටවල ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා මෙන්ම ක්‍රමවේද සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු කර තිබෙනවා. වෙසක් සතිය තුළ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කළා. දිවාරාත්‍රී ජංගම මුර සංචාර සහ පාමුර සංචාර වැඩි කිරීමට කටයුතු යොදා තිබෙනවා. සැදැවතුන්ගේ සහ දේපළවල ආරක්ෂාව තහවුරු කිරීමත් මූලික අරමුණක්. රථවාහන තදබදය අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා සියලුම් පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබෙනවා. සැදැවතුන්ට බාධාවකින් තොරව ආගමික වතාවත ලේදීමට පහසුකම් සැලසෙන බවයි පොලිසිය පවසන්නේ. වෙසක් උත්සව සමයේ පූජනීයත්වයට හානිදායක වන ආකාරයෙන් සහ සැදැවතුන්ට පීඩාකාරී වන ලෙස කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද පොලිසිය විශේෂ අවධානය යොමු වෙනවා. මෙරට පුද්ගලයන්ගෙන් තුනෙන් එකකට අධිරුධිර පීඩනය පවතින බව සෞඛ්‍යංශ අවධාරණය කළා. පුද්ගල මරණවලින් 75%කටම හේතුව අධිරුධිර පීඩනය බවයි විශේෂඥ වෛද්‍ය ග්‍රිනි ආලප්පුරම මහත්මිය පෙන්වා දුන්නේ.
18: අදිරුදුර පීඩනය තියෙනවා කියන එක බොහෝ විට අපිට දැනෙන්නේ නැහැ. දන්නේම නැතුව අපේ ඒ සීමාවක් තියෙනවා. ඒ සීමාවට එහා ගිය ගමන් අපිට ආඝාතය, එහෙම නැත්නම් අපි කියන්නේ ස්ට්‍රෝක් එකක්, ඒ වගේ රෝග ඇවිල්ලා අකාලේ මිය යන්න පුළුවන්. විශේෂයෙන් අවුරුදු 35ට වැඩි නම් අපේ රුධිර පීඩනය අවම වශයෙන් මාස 6කට වරක් අවුරුද්දකට වරක් පරීක්ෂා කරගන්නව නම් මේක අපිට දැනගන්න පුළුවන් අපේ රුධිර පීඩනය වැඩිද මොකද වෙලා තියෙන්නේ කියලා. අදිරුදුර පීඩනය කිව්වහම අපේ රටේ සාමාන්‍යයෙන් 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට අදිරුදුර පීඩනය තියෙනවා. හෘද රෝග ආශ්‍රිතව ඇතිවන ආබාධ නිසා තමයි අපේ රටේ සියලුම මරණවලින් 34%ක් සිද්ධ වෙන්නේ. 3 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට තියෙන අතරේ 63.9%ට ප්‍රතිකාර ලබා ගන්නේ නැහැ. ඊට අමතරව ප්‍රතිකාර ලබා ගන්නා අයගෙනුත් 39.1% රුධිර පීඩනය පාලනය වෙලා නැහැ. ඒකට හේතුව තමයි තමන් හරියට ප්‍රතිකාර පාවිච්චි කරන්නේ නැති එක. විශේෂයෙන් ලුණු අධික ආහාර ගන්න එක රුධිර පීඩනය වැඩි වෙන්න එක හේතුව. අපේ රටේ 54% ප්‍රමාණයක් විතර තමන්ට දෛනිකව අවශ්‍ය ලුණු ප්‍රමාණයට වැඩිය ප්‍රමාණයක් ලබා ගන්නවා.
1: පාකිස්තාන් හමුදා ප්‍රධානීන් අසීම් මුනීර් ඉරානයේ සංචාර නිරත වන බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නවික්ද එම සංචාරයට එක්ව සිටිනවා. අමෙරිකාව සහ ඉරානය අතර සටන් විරාමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මැදිහත්කරුවෙකු ලෙස පාකිස්තානය කටයුතු කළා. රාජතාන්ත්‍රික මට්ටමින් ගැටලු විසඳා ගැනීමයි අරමුණ වී තිබෙන්නේ. යෝජිත සරන් විරාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අමෙරිකාවේ ප්‍රතිචාරය සමාලෝචනය කරන බව ඉරානය සඳහන් කළා. පාකිස්තානයේ මැදිහත් වීමෙන් හුවමාරු පණිවිඩ පිළිබඳවද එහිදී අවධානය යොමු වෙනවා. නවසීලන්ත කාන්තා ක්‍රිකට් ඒ කණ්ඩායමට එරෙහි නිල නොවන පන්දු ආරවිස තරගයේ ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම සමත් වුණා. මොලිම පන්දුර පහර දුන් නවසීලන්ත කණ්ඩායම කඩු 6ක් දෙවී ලකුණු 129ක් රැස් කළා. ඒ අනුව ජයග්‍රහණ ඉලක්කය ලකුණු 131ක පන්දු වාර 19යි පන්දු 3කදී ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම සමත් වුණා. ඔවුන්ගේ කඩු 7ක් බිඳ වැටුණා. ලකුණු ප්‍රවෘත්ති යළි සිරස්තල 2015 දී කලාභවනයේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්. පාස්කු මහමලකරු හෙළිවෙද්දී තවතරතුරු රැසක් එළියට. තෙගුණාමලයේ තෙල් ටැංකි දෙකක වැඩ අවසන්. ඉරානයට යන පාකිස්තාන හමුදාපති. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන්නමාවට පත්වනවා. යළිත් හමෙමු හෙට පෙරවරු 9ට.
19: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
20: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ක්‍රියාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6767 479.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ විලා රුපියල් ලක්ෂය 3000 1000 100 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විකුණුගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 011176679579
4: Bye.

0: ඉන්න තැන ඉඳන් බලලා මේක හරි හෝ වැරදි කියන. හැබැයි අපි උත්සාහ කරනවාද අපි ඉන්න පැත්තට විරුද්ධ පැත්තෙන් අපි මේ හරි හෝ වැරදි කියලා තීරණය කරන දෙය, සිද්ධිය, චරිතය පේන්නේ දකින්න ලැබෙන්නේ කොහොමද කියලා බලන උත්සාහ කරනවාද? ඒ කියන්නේ අපිට පෙනෙන, අපිට ඇහෙන දේවල් ඔස්සේ අපිම නිගමනය කරලා සමහර තීරණ වලට එළඹෙනවා. හැබැයි ගොඩක් කලාවට අනිත් පාර්ශවයෙන් මේ ගැන හොයලා බලුවාම සමහර විට අපි ගත්ත තීරණය වැරදින්නත් ඉඩ තියෙනවා.
1: ඔව්, හැමතිස්සෙම අපිට පේන දේවල්ම නෙමෙයි යථාර්ථය වෙන්නේ. ගොඩාක් ඉස්සර කාලෙකදී මොනිකා, ආහා, ඉස්කෝලේ යන කාලෙදී වැඩිමල් අයියා කෙනෙක් මෙන්න මේ කතාවට කිව්වා, පේන දේම නෙමෙයි යථාර්ථය කියලා. සමහරවිට අපි හැමෝම පුරුදු වෙලා තියෙනවනේ දේවල් දිහා බලන්න සහ ඒ දේවල් කියවගන්න. ඒ අපේ කියවීම තියෙන ඒ දේවල් ගැන පොදු සමාජයේ ඇත්ත කතා, පොදු සමාජයේ විසින්ම පිළිගත්ත කතන්දරේ තමයි අපි කියවගන්නේ. ඒ අයගේ අදහස තමයි අපි කියවීම වෙන්නේ. හැබැයි ඒකම නොවෙන්න පුළුවන් ඇත්ත කතාවක් වෙන්නේ. මොකද ඒ ඇත්ත කතාව හැමෝගෙම මතේන වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි දෙයක් හඳුනාගද්දී, දෙයක් ගැන කමෙන්ට් කරද්දී, දෙයක් පිළිගද්දී ඒ ඇත්ත කතාව මොකද්ද කියලා අපි බලන්න උත්සාහ කරන්නම ඕනේ. මොකද ඇත්තටම අපිට පේන්නේ යථාර්ථයම නොවෙන්න පුළුවන්. සමහරට පේන්න යථාර්ථය පේන්නත් පුළුවන්. හැබැයි අපි හුඟක් වෙලාවට අර්ථකථනය කරගන්නේ අපිට පේන දේ සහ අපේ අත්දැකීම් වල ස්වභාවය අනුව. ඉතින් ඒක නිසා ඒක ඇත්තටම හරිම දේ නොවෙන්නත් පුළුවන් කියන එක අපි මතක තියාගන්නම ඕනේ දෙයක්.

0: දහර සමග ලකනහගෙන ඔබ අද සඳදේ දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන කවුද කියලාත් මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ කියන ජෝතිකල උතරයි මණ්ඩලයේ සමගින් ඩෝමාස් ක්‍රෙවි කිටේ යන්ත්‍රය ඔබට මෙලදී ගැනීමේ අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පොත්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්වය ලබා දෙන සඳදේ දහර වෙනුවෙන්.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන

0: ඉතින් එහෙනම් අපි අදත් සූදානම් රැන් අවේ වෙනකල් සඳදිය දහර සමග ඔබ ළඟ රැඳෙන්න ආචාර්ය හංසමාලා රිටිගහපොළ ශ්‍රජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සන්නිවේදන අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්යතුමිය අදත් සඳදිය දහර සමග ආදරෙන් එක් වෙනවා. අපි කිරිවිහෙරට යමු. දෙහිනම් අද ආරම්භයේදීම චන්දන ලේනාරච්චි මේ ගීතය ගායනා කරන්නේ. අපිට තියෙනවා මෙහෙම අතීතයක්, ඒ කියන්නේ මේ සිද්ධ ස්ථාන, එහෙම නැත්නම් මේක මේ ආගමික වශයෙන් ගත්තාම බෞද්ධම විතරක් නෙවෙයි අනෙකුත් ආගමික ස්ථානත් හරහා ගොඩනැගෙන විවිධාකාර මේ සම්බන්ධතා තියෙනවනේ, හමුවීම් තියෙනවානේ, මේ දේවල් එක්ක බැඳීම් ඇති වෙනවා, විවිධ සංස්කෘතිකමය සමාජමය සම්බන්ධතා ඇති වෙනවා. දැන් මේ ගීතයත් එක්ක අපිට හමු වෙන්නට පුළුවන් කිරි වෙහෙරට ඉහලින් දඟ කරන සදවතී.
1: ඔමුනික මේ ගීතය ගැන

0: කතා කරන්න ගත්තාම අපිට මේ ස්ථානය අමතක කරන්න බැහැනේ. මේ ස්ථානය අපි හැමෝගෙම ජීවිත කතාවලට සහ ඒ කියන්නේ අපි බෞද්ධයන් වීම නිසාත් අපේ ජීවිතත් එක්ක සම්බන්ධ වෙච්ච ස්ථානය, සුසුම ස්ථානවලින් එකක් විදිහට සැලකෙන්නේ. ඉතින් ඒ දවස අතීතයේ දවසක මෙතනට බුදුරජාණන් වහන්සේ පැමිණ වැඩ සිටියා කියන ස්ථානය කිහිරිගසක් මුල තමයි උන්වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ. ඒ කිහිරි උයනේ කිහිරිගසක් මුල වැඩ සිටි තැන කිරිවන් පැහැයෙන් කරවන ලද ස්තූපය කිරි වෙහෙර විදිහටයි හඳුන්වනු ලබන්නේ. අන්න ඒ හින්දා තමයි ඒකට කිරි වෙහෙර කියලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ ස්ථානය තමයි අද අපේ මේ ගීත පෙළේ ප්‍රධානම අවධානය යොමු වෙච්ච ස්ථානය බවට පත් වෙන්නේ.
1: ගීත තුනක්ම තියෙනවා.
0: ගීත තුනක්ම අපි මේ තව තුනට වැඩිය ගොඩක් තියෙනවා. මෙතනදී අපි ගීත තුනක් එක්කලා කතා කරනවා. එතකොට මෙතනදී අර අපි හැමදාම සඳදිය දහර පටන් ගන්නා විදිහටම හඳත් සම්බන්ධ වෙලා තියෙනවා. එතන මේ පළමු ගීතයේදී මේ පෙම්වත අරමුණු කරගන්න රූපකාත්වත් සඳයි සැබෑ සඳයි කියලා දෙකම තියෙනවා. ඔහු මෙතනදී ආමන්ත්‍රණය කරන්නේ කිරිවෙහෙරට ඉහෙලින් දඟ කරන සඳවතියට. උනාට ඒ සඳවතිය ඔහුගේ ඇත්තම ජීවිතයේ ඉන්න කෙනාත් එක්කලා සම්බන්ධ වෙනවා. ඒක නිසා මෙය අර මම මතක් වෙනවා පියංකාරගේ බඳුර ජයවීරගේ කවියක් තිබ්බනේ මේ පෙම්පිම්ම කියලා. සඳ මත ආම්ස්ට්‍රෝන් තැබුවේ දෙපයයි මා තැබුවේ දෙතොලයි කියලා කෙටි කවියක් ලියනවා ඔහු. ඒ කවිය තියෙන වැදගත්කම තමයි ඔහු මේ රූපකාත්වත් සඳයි සැබෑ සඳයි කියන දෙකම ගේනවා. දැන් සඳට යන්නේ ප්‍රායෝගිකව ගිහිල්ලා සඳ තරණය කරන මිනිසා තමයි ආම්ස්ට්‍රෝන් වෙන්නේ. ඒ ඔහු කියන්නේ මානව වර්ගයාගේ විශාල පිම්මක්. ඒ සඳ කියන්නේ ඇත්ත සඳ. මේ තරුණයා කරන්නේ එතකොට සඳට රූපකයක් විදිහට සමාන කරන කෙනෙක් ඉන්නවා. ඒ තමයි පෙම්වතියගේ මුණ. එතකොට ඒ රූපකාත්වස් සඳ හිමි කරගත්ත ඔහු අද දවසට වැඩිය එදා හාදු කියන ඒවා ටිකක් ගණන් ද වගේ හැමතැනම දෝර ගලන තරමට ගන්න පුළුවන් ඒවා නෙමෙයි. නිසා ඒට ඒ සඳහා තරුණෙක්ට පෙළමෙන්නත් කල්යල් බලන්න ඕන. ඒක විශාල පිම්මක්. ඒක අර සඳමත තරණ සඳ තරණය කරා වගේ පිම්මක්. ඒ පිම්ම ඔහු ගත්ත හින්දා ඒ ඔහු දෙතුල තබන්නේ අර රූපකාර්තවත් සඳ. ඒක මෙතනත් ඒ සඳම ගේනවා. ඉතින් මේ සැබෑ සඳ තමයි ඔහු දකින්නේ. ඒ අතර ඔහු කියන්නේ අද මගේ වෙලා මා ළඟ නවතින්න සඳවති කියලා කියන්නේ අපිට පෙනෙන්නේ අහසේ ඉන්න සඳ වුණාට ඒ ව්‍යංගයේ තියෙන ඔහුගේ හිතගත් සඳ ගැන. ඉතින් ඒ නිසාම ඔහු කියනවා තිස්සෙම සිත දුරයයි ඇස් දෙකට නිදි නැති අද මගේ වෙලා මගේ ගෙදර යමුද සඳවති කියන්න තරම් ඔහුගේ හිත මේ සඳවතිය හොරාගෙන ඉවරයි. ඉතින් ඒ අතරදී ඔහු කියනවා මල් පහන් පැලට අඩුවක් නැති කඳුළු වෙහිදිදි කොච්චර මල් තියලා වැඳලා ප්‍රාර්ථනා කරත් සමහර වෙලාවට විවාහය වගේ අතිශය බැරෑරුම් කාරණයකට දෙවිදේවතාවන්ටවත් උදව්පකාර කරන්න බැරි අවස්ථා එනවා. ඉතින් අර මල් පහන් පැලේ මල් තියන්න යන්න විදිහක් නැහැ නේ. හයිය වහිනකොට මේ එළියේ තියෙන පහන් පැලක්නේ. ඒ නිසා මොහු කියනවා සතර වරිගයම නැතුවත් අපට අප ඇති අද මගේ වෙලා මා ළඟ නවතින්න සඳවති. මෙන්න මේ අන්තර කොටසින් තමයි අපිට පැහැදිලි වෙන්නේ ඔහු මෙතෙක් මේ හැඟීම් කියලා තියෙන අහසේ ඉන්න සැබෑ සඳවතට නොවේ ඔහුගේ හිතගත් සඳවතියට කියන්නේ.

0: සඳදිය දහයත් තුළින් පිය සශිකානි සංසල ගානා කරන ගීතයක් අහන්න යන්නේ. මේ ගීතය ඇහෙද්දි මේ ගීතයට යටින් අපිට තවත් ගීතයක් ඇහෙනවා මං හිතන්නේ. මොකද සාමාන්‍යයෙන් මේ වෙහෙර විහාරස්ථාන ආශ්‍රිතව මල් විකුණන්න ඉන්න කාන්තාවන් ගැන, තරුණියන් ගැන, ළමයින් ගැන විවිධාකාර කතා අපි මේ අහලා තියෙනවා ගීත ඇතුලේ. මම හිතන එක ගීතනේ ගීත දෙකක් මතක් වෙනවා. එකක සම්පූර්ණම මේ ගීත තුළින් සැබෑ සමාජය තුළ ජීවත් වෙන මේ රැකියාවට යොමුලා ඉන්න අයගේ ජීවිතවල තියෙන කේදාන්තය ගැන තමයි කතා කරන්නේ මේ ගීත දෙකෙම. එකක් තමයි ඉන්ද්‍ර චෝපා උලත්සිංහල ගායනා කරන අනේ අපිනුත් මල් ගන්න මල් කෙල්ලක් මං කියන ගීතය. ඒ වගේම අචරත්න ශ්‍රී විජේසිංහන් ලිව්ව පණිත අමරදේවයන් ගායන සුදු නෙළුමකෝ සොරබොර වැවේ කියන ගීතය ඇතුළෙත් අපිට මේ රැකියාවත් එක්ක බැඳිලා තියෙන කේදාන්තයේ තරම කොයි තරම්ද කියලා දැනෙනවා. ඉතින් ප්‍රේමය ආදරය වගේ කාරණාවලදීත් ඔවුන්ට සෙසු සමාජයේ ජීවත් වෙන කාන්තාවන්ට යුවතියන්ට තියෙන තරම් අයිතියක් තියෙනවද? තමන් හිතගත්ත කෙනාටම තමන්ගේ ආදරය පුද කරන්න හෝ විවාහයට එළඹෙන්න ඉඩ තියෙනවාද කියලා අපිට මේ සශිකගේ හඬින් ගෑන ගීතයේදී දැනෙනවා බොහොම සංවේදීව. කලින් ගීතයේදී චන්දනගේ හඬින් අපිට ඇහුණේ කිරි වෙහෙරට ඉහළින් දඟ කරන සඳවති මේ ගීතයත්. කිරි වෙහෙරට මල් නෙලන ඇගේ මතකය ගැන.
1: ඔමනික කලින් ගීතයේදී කිරිවෙහෙරටත් ඉහළින් තියෙන සඳවතියක් ගැන තමයි කතා කළේ. එතකොට ඔහුට තියෙන කිරිවෙහෙරත් එක්ක තියෙන සබඳතාවයේ තියෙන්නේ ඒ සඳ කිරිවෙහෙරට උඩින් දිලෙනකොට ඔහුගේ මතකය රැගෙන එන්න තරම් ප්‍රබල කාන්තියක් ඒ හඳින් ඔහු දකින නිසා. මෙතන තියෙන්නේ ඒ කිරිවෙහෙරට මල් නෙලන කෙනෙක්. එතකොට මේ වෘත්තිකයා, මේ ශ්‍රමිකාව, මේ ශ්‍රමිකයාගේ ජීවිතය ගෙනියන්නේ මල් මත. මල් නැති වුණු දවසට ඔවුන්ගේ රැකියාව නැති වෙනවා. ඒ අතර තියෙන තව කතාවක් මේක කියනවා. ඒ තමයි මේ බඳු තරුණියන්ට මේ වෘත්තිය දෙන තරුණියන් දිහා හෙළන මිනිසුන්ගේ ඇස් කොයි වගේද, ඒ දිහා බලන මිනිසුන්ගේ ඇස් කොයි වගේද කියන එක. ඒ ඇස්වල ඇත්තටම ආදරය අහඟගෙන එන මිනිසුත් ඉන්න පුළුවන්. ඒ වගේම අර කලදුටු කල
0: වලහි ගන්න අයත්
1: ඉන්නවා. ඒ කියන්නේ මේ ගැහණු ළමයිව ගොඩාක් අය ඇත්තටම තමන්ගේ ඇස්වලින් පාවිච්චි කරලා නම් විතරක් කමක් නැහැ, ඊට වඩා දුරදිග ගිහිල්ලත්
0: නැවැටීම් වලට ලක්
1: කරනවා. ඒ අය බාල මහලු ලොකු කුඩා තනතුරු තානාන්තර කියන ඒවැයෙන් ભેදයක් නැතිවම ඒ දේවල් සිද්ධ කරන තත්ත්වයක් අද උදා වෙලා තියෙන බව අපිට මේ එදිනෙදා පුවත්පත්වල ප්‍රවෘත්ති වලින් අපිට දකින්න හම් වෙනවා. මේකෙත් ඒකයි කියන්නේ. හැබැයි ඇයගේ හිතේ ඔහු ගැන තිබෙන ආදරය ගිනි අවුවට පිච්චි පිච්චි දෑස දෙපාකක් කියනකොට මල්වල තියෙන සුන්දර පව් අපි මලක් හෙට්ටු කරලා ගන්න එනකොට අපිට දැනෙන්නේ නැහැ ඕන්නේ මල් වෙනුවෙන් විඳපු වේදනාව කොයිතරම් තියෙනවද කියලා. ඒ මල්ලට ඒ වේදනාත්මක එකට පොඩි සැනසෙල්ලක් ඇවිල්ලා තියෙන්නේ ඔහුගේ රූපය. ඔහු එන්නේ ඒ ආකර්ෂණය නිසාම ඇයට පුළුවන්කමක් වෙන්නේ ඔහුට ලබා දෙන මල්වලට මිලක් දෙන්න. ඒ තරම්ම මේ පිරිමි නෙතට පුළුවන් වෙලා තිනෝ මේ ගැහණියව ආකර්ෂණය කරගන්නනේ. ඉතින් ගැහණු කොයිතරම් පවුද කියලා හිතනවනේ මොනිකා. ඒ වගේ වහන් වෙලා නඩෙන් ඇවිත් නෙතින් කතා කරපු පළියටම මිලක් දෙන්න බැරි තරමට මේ ගැහණු සිත ආදරයේ ඉස්සරහා කොයිතරම් අසරණ වෙනවද, රැවටීමට ලක් වෙනවද කියලා අපිට මේ ගීතයෙන් පැහැදිලි වෙනවා. එතනදී ඔහු කීයටවත් ඔහු මේ ඒ අවස්ථාවේදී තිබිච්ච සතමණය වෙන්නත් පුළුවන්. ඉත කොයි රටේද කියලා දන්නේ නැහැ. හැබැයි අය ඒ මතකය ඉතිරි කරගන්නවා. එයා සානුකම්පිකව කොටස වෙන්නේ මොනිකා, අනේ මහත්තයෝ යලිත් ඇවිත් ගියොත් මේ පලාතේ ඇත්තට එතකොට මගේ මේ මුළු හදමඩලම ඔයාගේ. ඉතින් මෙහෙම හිතන ගෑනු ළමයිට වැරදි කරන්න හිතන මිනිස්සු එකසරයක් නෙමේ දෙසරයක් හිතන්න. මොකද ඔවුන්ට ඔවුන්ගේ ජීවිතේම නැති කරනවා කියන්නේ ලේසි පාසු දෙයක් නෙමේ.

0: චාමර වීරසිංහ ගායන ගීතයක් අපි අහන්නේ ළඟට සඳ දේ දහර තුළ ඉන්න තවත් මල් කෙල්ලෙක් ගැන තමයි මේ ගීතය ඇතුළේ කියන්නේ. හැබැයි මේ පෙම්වතාට ටිකක් ජීවිත අවබෝධය තියෙනවා යථාර්ථය පිළිබඳව. සමාජයේ ආදරය කියලා පේන දේ ඇතුළේ තියෙන රැවටීම ගැන කලින් තමන් හිතගත්ත මල් කෙල්ලට ආදරවන්තියට මේ සන්නිවේදනය කරන්න තරම් හොඳ දැනුමක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි කියනවා ඇත්තේ මේ සිදාදියෙන් එන දෙවිවරු මලක් වගේ හිත ඉල්ලාවි කියලා. කලින් ගීතේදීත් අපි කිරිවෙහෙරට ගියේ, මේ ගීතේදීත් යන්න හදන්නේ කිරිවෙහෙරටම තමයි. කිරිවෙහෙරට යන පාරේ මල් විකුණන මගේ සිතේ.
1: එතකොට මොනිකා ඉස්සෙල්ලා අපි කලින් අහපු ගීතේ හිටපු තරුණියට ඈත ඉඳන් පෙම් කරපු තරුණයා වගේ තමයි මේ ගීතේ ඉන්න තරුණයා. ඔහු දකින්න මේ සිද්ධිය. ඒ නිසා ඔහු කියන්නේ මගේ සීදේ විශ්‍යාකාන්තාව වගේ ඉන්න ඔහුගේ හිතගත්ත තරුණියට කියන්නේ මේ අර වහන් වෙලා නඩෙන් ඇවිත් නැතිින් කතා කරනවා වගේ පෙනිච්ච දෙවිවරු ඔබේ හිත මලක් වගේ හිත ඉල්ලීම් පිටිපස්සේ ලොකු ඛේදජනක යථාර්ථයක් තියෙන බව. ඒ හින්දා කියන්නේ ඔබ රැවටෙන්න එපා ඔවුන්ගේ වචන වලට. ඔබේ ලස්සන ඇසිපිය යට අනාගතය පිළිබඳ මහා හීන කන්දක් තියෙන. මොකද ඔවුන් විඳින්න දුක් විඳින ජීවිතයක අර අය එන්නේ සිදාදීන්. එතකොට ඒ සුන්දරත්වයේ සුඛෝපභෝගී බව, ඒ තනතුරු තානාන්තර වලට, ඒ හීනෙට යන්න තියෙන ආසාව, මේ වගේ ගැමි තරුණියන්ගේ හිත්වල කොයිතරම් පොදි බැඳිලා තියෙනවද? ඒ නිසා ඔවුන්ට ලේසි ඒ හීන විකුණලා මේ අයව මිලදී ගන්න. ඒ හීන තමයි ඔවුන් මේ ලංසුවට තියන්නේ. ඒක මේ තරුණයා දකින්නවා. එහෙනම් කියන්නේ මල් වික්කට කාසිවලට නගරෙට හිත නොදෙන් දයාවි. දැන් අර තරුණිය, අපි කලින් ගීතේ අහපු තරුණිය මේකට කොයිතරම් මේ ඉස්සරහා බොළඳ වෙලා දිය වෙලා තියෙනවද කියලා අපිට තේරෙනවනේ. මහත්යෝ ආයි කවදා හරි ඇවිත් ගියොත් මේ පලාතේ කියන තරමට කියන දෙවනි සැරයක් ආවොත් මම ඔබේ වෙනවා කියන තරමට යනවා. ඒ ඔබේ වීම තුල මොනිකා යාලා නොදෙන දෙයක් නැහැ. හැමදේම ඔවුන්ට දෙනවා. තමන් සතු සියල්ලම ඊට පස්සේ ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය, ඔවුන්ගේ ඔවුන්ට සමාජයට මූණ දෙන්න පුළුවන් තියෙන සියල්ල නැති වෙනවා කියන සිතුවිල්ල ඔවුන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසාමයි මේ ගීතයේදී කියන්නේ මගේ හිත කිරි වෙහෙර වගේ සත්තයි පිවිතුරුයි පියාවි. මොකද මේ ගමේ වැල ගමේ කපුටන්ට කියපු කතාව වගේ දෙයක් තමයි කියන. නමුත් ඔවුන් මේ යථාර්ථය දන්නවා. එහෙනම් ඒ අය සැබෑ ආදරෙන් නෙමෙයි ඔවුන්ව මේ තරුණියන්ව හොයාගෙන එන්නේ කියන එක තමයි මේ තරුණයා මෙතනදී මතක් කරලා දෙන කතන්දරේ. හැබැයි ඇත්තටම මොනිකා, ඒක තමයි ඇත්තම කතාව.

0: അത്ര ഹത്തായി വിനാട് വിസീർണമയായി.
1: Sirom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනිය ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
4: ලාංකික විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
5: පෑහේනවා කියන්නේ කොතේ ගැලපෙනා කියන එකනේ.
6: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
7: കൃഷിക്ഷേത്രയുടെ നവപണക് ലഭാതിബിൻ കസാകല പ്ലാന്റേഷൻ മകൻ അരംഭ എത്തി പ്രധാന വ്യാപൃതി അതര ഒബട സമീപ കസാകല ഗ്രീൻ സൂപ്പർ മാർക്കറ്റ് ചാലിയ ഇതാ അടു മിലകന നേടത്തെ ഒബേ പസുമ്പീട്ട സഹനയാക്ത മസകട രൂപയൽ 25000ක් ദക്വാ മിലതികി നേം സന്ധാ നയ സഹനയാക്ത ഹന്ദുനാ ദോൻ ഇകമ സൂപ്പർ മാർക്കറ്റ് ചാലിയയി
8: NLP ഹദഹന ലങ്കാവേ വെഡിമ തേകി ദിന തേകി അവസ്ഥ വെഡിമ ലുതരയ NLP ഹദഹന ഒബത് അദമ NLP ഹദഹന ബലാഗന്നാ.

0: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agri Business within Sonalika Tractory Mahapulavata Mahabalaya
1: FM 93.5 FM 93.7 Lakhana Radio ITN Manaviya Premay Saundaryatmaka Viyamana Sanatiya Dahara
2: සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන ධන නිධානය ගැන මේ මතක් කරන්න. කෝටිපති සිහිනය යථාර්ථයක් කරන ගමන් ඔන්න දැන් ඔබේ සන්ඩේ ෆනී ඩේකේ වැඩි වාසියක් ඔබට අත්කර දෙන්න ධන නිධානය ලොතරැයිය මාර්තු පළමුවනිදා සිට සෑම ඉරිදා දිනකම විශේෂ කර තියෙනවා. ඉතින් ඒ අනුව සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයිපත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් දස දහසක තෑගි රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය. සඳදිය දහර සමග ලකනහගෙන එන ඔබට මේ මතක් කරන ස්ටීම් බට්ට ගැන. කුඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුනා දෙනු ලබන නවතම උපාංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බා වියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100 සිට 500 දක්වා ධාරිතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැය 3ක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වේලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල්වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයං ක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 679 5799 නම්බරයකට.

0: ලකඳ සඳදිය දහර සමගාතරෙන් ඔබ අද සඳදිය දහර අපි සුඳුරු හමුවීම ශ්‍රජාවර්ධන ප්‍රවේශු විද්‍යාලයේ සිංහල සහජන සන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය හංසමාලා රෙටිකහපොළ. අපි සඳදිය දහර අද මුල්ම කොටසදී කිරිවෙහෙරට තමයි ගියේ. දැන් ඒ ගිහිල්ලා ඉන්නකොට අපිට මේ විරාමයට කලින් හුණු ගීතයේදී, චාමර ගැයූ ගීතයේදී නිල් මානෙල් මලක් ගැන අහන්න ලැබුණානේ. නිල් මානෙල් මලකට වැඩි ඇස් දෙක ලස්සනයි කියාවි කියලා. එතකොට මේ ගායන ගීතය ප්‍රියා සූර්යසේන, නිල් මානෙල් මල කිම මේ සරදම්.
1: කලින් ගීතයේදී ඇගේ දෑස උපමා කරනවා නිල් මානෙල් මලකට. මේ ගීතයේ ඇගේ දෙනුවන් තමයි නිල් මානෙල් මලට උපමා කරන්නේ. එතකොට මානෙල් මල් දෙකක් ඇස් දෙකේ පිපිලා තියෙනවා කියන එක නෙමෙයි මොනිකා. අර මානෙල් මල් පෙත්තේ තියෙන දිගටි හැඩය තමයි මේ දැසේ දිගටි බවට. මේ දිගු දැසක් තියෙන තරුණියක්, කලින් ගීතයේ සිටියේ එබඳු තරුණියක්ම තමයි. එතකොට මේ පෙම්වතාව පාරවන්නේ ඇගේ දැසේ හැඩය රැගත් නිල් මානෙල් මලක් දකින හැම මොහොතකම ඇයව සිහිපත් වෙන නිසා. ඒ මතකය, ඒ වේදනාව අමතක කරන්න ගන්න උත්සාහය නැති වෙනවා. ඔහු ආන්නේ එකයි නිල් මානෙල් මල කිම මේ සරදම්. මානෙල් මල ඔහුට සරදම් කරනවා කියලා තමයි ඔහුට හිතෙන්නේ. ඒතර මෙතන කෙලින්ම අපිට තරුණියක් ගේන්නේ නැහැ. ඒ වෙනුවට මේ මලත් එක්ක කරන ගනුදෙනුව තමයි තියෙන්නේ. හඹා ගොසින් ඇය දෙනුවන් මහනෙල. ඇගේ ඇස් දෙක තම ඇස් දෙක වෙනුවෙන් තමයි ඔහුගේ ප්‍රේමය ජනිත වෙන්නේ. සමහරවිට අපිත් හිතනවානේ මොනිකා, ඇයි ඔයා ආදරේ කරන්නේ කාටද කියලා. මොකටද ආදරේ කරන, මං ඇගේ ඇස් දෙකට ආදරේ කරා, හිනාවට ආදරේ කරා, හොමොම කියනවනේ කේ කේවා, උසට ආදරේ කරා, කොණ්ඩෙට ආදරේ කරා ඔය වශයෙන්. ඉතින් මෙතනදි මේ තරුණයා ඇත්තටම පෙම් කරලා තියෙන්නේ ඇගේ දැසට. ඒ නිසා ඒ දැස තමයි ඔහු නෙලාගන්නේ, ඇයම නෙමේ. ඒ වුණාට එහෙම නෙලාගත්ත ඇගේ දැස නැත්තං ඇය තවදුරටත් ඔහු සන්තකය තුළ රැඳුන්නේ. ඔහුම නොදැනුවත්වම ඒ පැස, ඒ වාචනය ඔහු නෙලාගත්ත මලදාගත්ත තැදේ පෙරලා ගිහිල්ලා. ඒ කියන්නේ ඔහු නොදැනුවත්ව මේ බැඳුම දිවිලා ගිහිල්ලා සමාප්ත වෙලා ඔහු දන්නේ නැහැ. එදා එතකොට අපිට දැන් මෙන්න මේ කොටසින් අපිට තේරෙනවා මේ විවාහයක් කියලා. එදා සුවඳ දුන් මගේ යහන් විල දැවි නැගේ යුග කෙලවර ගිනි හොල. එතකොට විවාහ ප්‍රාප්ත වෙච්ච මේ තරුණිය, මේ කාන්තාව මොකද කරන්නේ? කොහේද යහනක හිනහෙන මහනෙල. තව මේ යුග දීවෙනිමා කළා,
0: තව ගමන් කරලා
1: තව මල් බඳුනක් සුන්දර කරන්න ඒ ගෙවත්තේ පිපිලා.

0: කණ්ඩදියද හරතුලින් විශාරද දීපික ප්‍රදර්ශනයේ පිරිස් ගායන ගීතයක් මේ අහන්නේ මහජර සුනිල් ආරියරත්නගේ කීපපද ස්ටැන්ලි පිරිස් සංගීතවත් කරේ. කලින් ගීතයේදී ප්‍රියා සූර්යසේනගේ හඬින් අපිට අහුණා නෙමේ. අගේ හුදෙකලා මට දෙන දඬුවම් කියලා දෙන දඬුවම්. මේ දුන්න දඬුවමක් ගැන කියන්නේ සිත පෙලා දී දඬුවම්.
1: අමතක කරපු මතකයක් නැවත නැවත සිහිපත් වෙනවා නම් මොනවාම හරි ඒහා සම්බන්ධ සිදුවීමක් දැකීමෙන් විඳීමෙන් ඒක දඬුවමක්ම තමයි මොනිකා. ඉතින් දැන් ඒ දඬුවම තමයි කලින් ගීතේ තරුණයා ඒ දඬුවමට තමයි යටත් වුනේ. මේ තරුණියට වෙලා තියෙන්නේ ඒක දැනගෙනම ඇගේ හිත පෙලා දෙමින් දඬුවම් දෙනවා. ඒ දඬුවම් දෙන්නේ කොහොමද? කඩා ගෙලළු මල්දම්, ආදරෙන් ගෙලේ දාපු මල්දම් කඩලා තමයි මේ දඬුවම දෙන්නේ. ඒ හැමදේම ඇය දකින්න යාළේට කරපු සරදමක් වගේ. ඉතින් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ඇය මේ දැන් මේක ලියන්නේ පිරිමියෙක් කියලා දැන් කියන්නේ ගායිකාවක් නිසා අපිට ඇයගේ ප්‍රේමයක් විතර තමයි දැනෙන්නේ. ඇය මේ ප්‍රේමය තමන්ගේ ජීවිතේ නැත්නම් මේ ප්‍රේම සම්බන්ධතාව ප්‍රාර්ථනා කළා පස්මහා බැලුම් බලලා හදාගත් එකක් නෙමෙයි. මේකට වග කියන්නේ මල්සර. නොසිතූ මොහොතක මල් හීසරයක් විදලා තමයි ඇගේ සංසුන් හදවත කලබලලා තියෙන්නේ. හැබැයි ඒකේ ප්‍රතිඵලයක් නිසා, ඒ ප්‍රේමයේ හැඟීම් හටගත්ත නිසා ඇය මොකද වෙලා තියෙන කිවිදයක් වෙලා. ඒකයි කියන්නේ මට නම් පුදුමයි අකුරක් බැරි මට ඔබ පිළිගන්නු කවිකම. එතකොට මේ ඇගේ කවියේහි උල්පත වෙලා තියෙන මේ ප්‍රේමය. එතකොට මේ ලියන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හින්දා ඔහුගේ කවිකමට ප්‍රේමය වෙච්ච තැනත්තිය ගැන වෙන්න ඇති මේ ලියලා තියෙන්නේ. ලොවට පෙනෙන්නට සිනාසුනත් අද වැළපේ හදවත තනිවම. දැන් අපි අහන, අපි දන්න බොහෝ කවියෝ ඉන්නවා, ගේයපද රචකයෝ ඉන්නවා. මේ අයගේ පන්හිඳෙන් බිහිවෙන බොහෝ නිර්මාණවලට හේතු වෙලා තියෙන්නේම ඔවුන්ගේ සිත පෙළපු තනිකම, වේදනාව, ආදරයෙන් පැරදීමේ ලද විරහව. අන්න ඒකට තමයි මේක කියන්නේ. මේ කවිකමේ අයිතිය තියෙන්නේ ඒ බඳු හැඟීමක් දුන් ඔවුන්ටම බව තමයි මේකින් කියවෙන්නේ.

0: අපි ඊළඟට අහන්න ලෑසි ආත්මා ලීනගේ ගායනා කරන ගීතයක්. ඔහුගේ ආදරණීය බිරිඳ දැන් ජීවතුන් අතර නැහැ, කුමාරි ලංකා. මේ ගීතය රචනා කළේ ආත්මා ලීනගේම තමයි සංගීතවත් කොට ගීතය ගායනා කරන්නේ. දැන් කලින් ගීතයේදී අපිට මේ විශාරද දීපිකා ප්‍රියදර්ශිනී ගායනා කළ ගීතයේදී ඇහුණා මෙන්න මෙහෙම. අප ගැන දුග්ගී පළඳින්නට නම් කුමටද ඔබ දුන් කවිකම කියලා. දුග්ගී. දැන් මේ ගීතය ආරම්භ වෙන්නේම දුග්ගී පද ගයනු එපා මා බියස සොහොන් බිමේ.
1: ඔ කලින් ගීතයේදී කිව්වේ ඇයට කවිකම ලැබුණේ ඇයට ලැබුණේ මේ ප්‍රේමය නිසා. නමුත් ඒ ප්‍රේමයේ සතුටේ කිරුල දරන්න ඔවුන්ට පුළුවන් වෙලා නැහැ. ඉතින් විරහව ගැන ලියන්න නම් මොකටද මේ කවිකම මට ලැබුණේ කියන ප්‍රශ්නේ ඇයට තියෙනවා. මෙතනදි කියන්නේ ඔහු මිය ගිහින් මිය ගියාට පස්සේ දුග්ගී ගෑන් එන්න එපා. ජීවත් වෙලා ඉන්නකොට මේක කියන්නේ. අරක කියන්නේ විරහවේ දුග්ගී කියන්න ඕනේ, සතුටේ ගීතයි මේ කවිකමෙන් පබදින්න ඕනේ. මෙතනදි කියන්නේ කියලා සත් ගීයක් කියන්න ඕනේ, දුග්ගීත නෙමේ කියන්න ඕනේ. ජීවත් වෙලා ඉන්නකොට කියන්න ඕනේ සතුටු ගීත කියන්නේ නැතිව මැරුණට පස්සේ දුග්ගීත කියලා වැඩක් නැහැ. මොකද ඒව මට ඇහෙන්නේ නැහැ. මට මතක් වුණා මොනිකා මෙතනදි මම සාමාන්‍යයෙන් ටිකක් වැඩිපුර ගන්න කවියේ ඉලක්ෂගේ කවියා. බැලු බැලු තැනක රුව මාගේ පෙනෙනවද,
0: හැමතෙම හොරෙන් සුදු නොනේ අඳනවද,
1: නිතරම නැතත් ඉඳ හිට කවි ලියනවද,
0: ලිය වෙන කවක් ගහන්නේ මම හොයනවද,
1: net බැමි ලපය සුදු මූනේ තියනවද,
0: මං වගේ තවත් අය ඒ දෙස බලනවද,
1: තනි මග යද්දි ඈතින් අඩි තියනවද,
0: මං මග බලන් ඇති කියලත් හිතනවද,
1: පුන් සඳ රෑට කඳු මුදුනින් එබෙනවද,
0: රුක්මල් සුවඳ පෙර මතකය ගෙනෙනවද,
1: අද්දර ඔයේ රැලි සුළඟින් නැගෙනවද,
0: ගින්දර උහුලගෙන ඒ දෙස බලනවද,
1: රන් කඳ සොඳුර සුන්දර තැන් අමතකද,
0: කිංකිණි සලඹ පා පොඩි හා විරසකද,
1: මං ගැන තිබුණු ඉඩ හද ගැබ එහෙමමද,
0: මං වැරදීද නැතිනම් ඔබ සතුටින්ද.
1: ඒ නිසා මැරුණට පස්සේ මල් අරගෙන ඇවිල්ලවත් ඒ ශෝකාලාප ශෝක කතා ඔවුන් අගේන කතා කියලත් වැඩක් වෙන්නේ. කොච්චර කිව්වත් වැඩක් වෙන ඔවුන්ට වැහෙන්නේ. ජීවත් වෙන මිනිස්සුන්ට ආදරය දෙන්න, මල් දෙන්න, ඔබ කැමති හැම ප්‍රශංසාවක්ම ජීවත් වෙලා ඉන්න මොහොතේදී කරන්න. ඊට පස්සේ කොච්චර මොන දේ කරත් වැඩක් වෙන්නේ නැහැ.

0: රංජිත් දළුවත්තම ගීතය ලියන්නේ තනු නිර්මාණයේ සංගීතය සහ ගායනය ඉන්ද්‍රජිත් දොළමුල්ලගෙන්. දැන් මේ කලින් ගීතයේදී ඔබ සෙනෙහස ගැන තමයි කියුවේ, මේ ගීතයේදී මගේ සෙනෙහස ගැන තමයි කියන්නේ.
1: කලින් ගීතයේ කිව්වේ තනිවීමා දිවි සයුරේ හද පෙළෙනා ලසෝ දුකට ඔබ සෙනෙහස පිදුවා නම් මා මියෙන්නේ නැ. ඒ කියන්නේ ආදරේ තෙතමනයක් නැති මිනිස් පරුස්සේකුට ආදරේ ඉල්ල කෑ ගහලා කියද්දිත් එහෙම දෙයක් ඇයගෙන් ලැබුණා නම් ඔහු තවදුරටත් ජීවත් වෙන්න තිබුණා. ඒ කියන්නේ අඩුම තරේ පුංචි පිදුරු ගහක්වත් වගේ වෙනවනේ ජීවත් වෙන්න අරමුණක් බලාපොරොත්තුවක් වෙනවනේ ඒ ආදරේ. ඒක නැතුනොත් මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? ඉතින් අපිට ඒව හිතෙන්නේ නැහනේ. අපි හුඟාක් දේවල් බලාපොරොත්තු වෙන තැන් වෙනස්නේ. අපි ආදරේ කියලා මහලකොටි කිව්වට මොනිකා අත්‍තරම ආදරේ කියන එකට අපි දෙන්නේ අඩු ලාංස් වකීටි හෙලින් ධනය කීර්තිය තත්වය නම් වුණාම පවුලේ ගෞරවය පෙනුම අපේ ස්වාධීනත්වය අපේ කැමැත්ත මේ ඔක්කොම බලලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ඔක්කොම බලනකොට මෙන්න මේ ආදරය වගේ දේවල් ඉල්ලනකොට දෙන්න ඕනෙද කියලා හිතෙන අවස්ථා තියෙනවා. ඒ නිසා ඒ බඳු තත්ත්වයක හිටපු කෙනෙක් තමයි මේ මියදිලා තියෙන්නේ. මෙතනදි කියන්නේ ඔබ මගේ සෙනෙහස යදින සෙනෙහ. ඔබේ සෙනෙහස පිදුවේ නැහැ. පිදුවා නම් මෙහෙම මම මියෙන්නේ නැහැ කියලාපු තරුණේ ඒ වගේ තරුණයෙක්ගේ ඒක තරුණයෙක්නේ තව තරුණයෙක්ගේ සෙනෙහස යදිනව ගෑනු ළමයා. ඉස්සෙල් එකේ සෙනෙහස යදිලා තියෙන තරුණයා දීලා නැහනේ. දැන් මෙතනදී ගෑල්ලා මේ සෙනෙහස ඉල්ලා සිටිද්දී ඔහුට ඒක දැනෙන්නේ නැහැ. හැබැයි ඔහුට අර පස්සෙන් එනකොට ඒක ගානක් නැහනේ. පස්සෙන් ඉන්න ඇතුළට පස්සේ ඇයි තන්නේ මෙයා දැන් එන්නේ නැති කියලා මතකයි. ඒක ගෑනු පිරිමි ඔක්කොටම පොදු දෙයක් වගේ. ඉතින් ඒ හින්දා දැන් මේ තරුණයාට පස්සේ තමයි ඇයව ඕන වෙන්නේ. හැබැයි ඒ වෙනකොට ඇය සෙකන්ඩ් ඔප්ෂන් එකක් හොයාගෙන ගිහිල්ලා. ඉතින් එක් මාර හැම් කතාවටත් කියනවනේ මූදු ඉන්නේ එක මාළුවද කියලා. ඉතින් තව මාළුවෙක් හම්බුනාම මූදු ගිහිල්ලා. ඊට පස්සේ ඔහුගේ ජීවිතයට ඇති වෙච්ච ඛේද වාචකයේ තමයි මේ ගීතේ පුරාම කියන්නේ එදා ඉඳන් ඔහු ඒ ප්‍රේමය වෙනුවෙන් දුක් වෙනවා. මොනික සමහර වෙලාවට සමහර අවස්ථාවන් අපිට දෙවරක් එන්නේ නැහැ. ප්‍රේමය වෙන්න පුළුවන්, රැකියාවක් වෙන්න පුළුවන්, වෙනත් මොකක් හෝ අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාව විතරයි ඒ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ. ඒ නිසා ඒ අවස්ථාවන් ගැන අපි ඇත්තටම සිහිබුද්ධියෙන් විමසා බලන්නම ඕන. මොකද ඊට පස්සේ අපි කොච්චර කෑ ගැහුවත් ඇඬුවත් අපි කොච්චර දක්ෂයි කිව්වත් අපිව පිළිගන්න ලෝකයක් ලෑස්ති වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්නම ඕනේ.

සඳදේ දහර අහගෙන ඔබ ඉන්නේ ලකඩ එක අනුග්‍රහකදායකත්ව අපිට ලබා දෙනවා ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ කෙනෙන ජාතිකලතරයි මණ්ඩලය කෝටිපති සිහිනය ඔබේ යථාර්ථයක් වටපත් කරගන්න දැන් ඔන්න පුළුවන්කම තියෙනවා ඒ ධන නිධානය ලොතරැයිත් එක්ක ඉතින් ඔබට පුළුවන් සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්දේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකයේ පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් දෙනා ගන්න. තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී කියන සන්දේ බෝනස් වාසනාව හිමි කර ගන්න. ජතේ මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැබෑ කර ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ලකන සඳදිය දහර සමගාදරෙන් ඔබ සඳදිය දහර දෙවැනි පැටවන අපි අද ඇවිත්තයෙන්නේ ශ්‍රී ජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සන්නිවේදන අධ්‍යනාංශය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හංසමලා රෙටි ගහපොල ගෞරවනීය සහභාගිත්වයදත් සඳදිය දහර වෙනුවෙන් ගලප ගන්න සසඳ ගන්න උත්සාහ කරමින් යන මේ ගමනේ අපෙත් මේ උත්සාහ කරන්නේ එහෙම සම්බන්ධයක් හදන්න ගීත ඔස්සේ. ඉතින් විරාමෙන් පස්සේ කියන දෙවැනි පැයේ පළවෙනි ගීතය අපි අහන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ හඬින් දුම්රිය ගමනක් අතරතුරදී, ඒ කියන්නේ මේ බදුල්ලේ එතුමා සේවය කළ පාසලට සංගීත ගුරුවරයෙක් විදිහට සේව කළ පාසලට යන අතරතුරදී මේ ගීතය නිර්මාණය වුණු වගේ, තනුව නිර්මාණය වූ වගේ තමයි අපි අහලා තියෙන්නේ. මේ ගීතය සිහිල් සුලං රැල්ලක අප පාකරන ගීතයක්. දැන් අර මේ කලින් පැය අවසාන ගීතේ ඉන්ද්‍රජිත් දොළමුල්ල ගහනින් අපි අහද්දි ඔබේ සුවඳ මා සොයා දුනුදා කියලා ඇහුණානේ මේ ගීතේදීත් සිහිල් සුරංග රැල්ලි ඔබේ සුවඳ මුසු වේ කියලා ඔබව තමයි මතක් කරන්නේ. සාපේක්ෂ
1: ඔව් මොනිකා, දැන් මේක නිකන් පොඩි ෆැන්ටසියක් වගේ. ගැන පරිසරයේ සුන්දරත්වයත් ඇතුලේ කුණාටුවක් නෙමේ, දිට්ටා වගේ කුණාටුවක් නෙමේ ආවේ, ගස්කල් පෙරලගෙන හිතට රිද්දන එකක් නෙමේ සිහිල් සුලං රැල්ලක් එන්නේ. ඒකෙත් එන්නේ හිත ප්‍රමුදිත කරන ඔබේ සුවඳ. එතන මේ සුවඳ කියන එක මොනිකා ටිකක් අමාරුයි නේ දැනුම් ගන්න. මොකද අපි ඇත්තටම අපේ සුවඳ අපිට දැනෙන්න දෙන්නේ නැහැ. අපි වෙන වෙන සුවඳවල වලින් අපි වහගෙන තියෙනවානේ. අනිත් අතට අපේ සුවඳ කියලා දැනෙන දහදිය සුවඳට මිනිස්සු කැමතිත් නැහැ. දාඩිය ගඳයි කියලානේ කියන්නේ. ඉතින් දහදිය සුවඳ කියන එක අයිති වෙන්නේ එක්තරා පන්තියකට විතරයි. අනිත් පන්තියේ දහදිය සුවඳ නසා ගන්න ඕනතරම්
0: සුවඳවල ආරෝපණය කර ගන්න
1: තියෙනවා. ඒවා වෙනුවෙන් විශාල මිලක් වියදම් කරන්න වෙනවා. ඒ වගේම ඒ සුවඳ හදන්නත් විවිධාකාර පරිශ්‍රණ මට්ටමේ විවිධ සතුන් ගහකොළ ආදියත් නැති වෙලා යනවා. ඒකට හේතුව තමයි අපිට මේ අපි අමතක කරන දේ තමයි මනුෂ්‍යත්වයේ සුවඳ. ඒතර මේ මනුෂ්‍යත්වයේ සුවඳ ඇතුලේ තියෙන හැඟීම අපිට මේ ගීතේ චුට්ටක් දැනෙනවා මොනිකා. මොකද ඒ මනුෂ්‍යත්වයේ සුවඳ එක්කල එකතු වෙලා එන අනිත් දේ තමයි ආදරයේ සිනිඳු පහස. මේක ප්‍රේම ගීතයක් විදිහට ලඟ කරන්න ඇතුණත් මොනිකා අපිට සාමාන්‍ය මිනිස්සෙක් විදිහට, සතෙක් විදිහට ඕන පුංචි සත්තු පවා මේ ආදරයේ සිනිඳු පහසට ඇත්තටම සංවේදී වෙනවා. දැන් මම මේ පහුගිය දවසක ගිහිල්ලා පොඩි දුර බැහැරක ගිහින් එන අවස්ථාවේදී තේ එකක් පොන්න නතර කරපු තැනක බල්ලෙක් හිටියා. කනවාටු බල්ලෙක්, කුෂ්ඨ රෝගය ඇදලා ඇඟේ මවිලක් නැතුව බලාගෙන ඉන්නවා. ඊපස්සේ අපේ අම්මත් කිව්වා මොන හරි අරන් දෙන්න කියලා. පාර මේ මිලාදිකා එතනය එනවත් මං එතනින් දැමට බයයි. සමහර තැන්වලදී එහෙම සත්තුන්ට කෑම දුන්නට පස්සේ ඒගොල්ලන්ගේ ස්ටේටස් වලට ගැලපෙන්නේ නැති හින්දා ඒගොල්ලෝ සත්තුන් එලවල දානවනේ. ඒ නිසා මම කිව්වා කාටවත් කියන්න බෑ, මට අර බල්ලට දෙන්න ඕනේ මොනවද ගන්න පුළුවන් කියලා. මොකද ඒගොල්ලෝ දීලා තියනවා දැන්. ඊපස්සේ යාම කිව්වා මට රෝල් එකක් කරන් දෙන්න කියලා. අනේ හොඳට කෑවයි කරකට මෙන්න මාර්ගෙන කාල තිබුණා. ඉතින් මට හරි දුකයි. දැන් මං අර කොල්ලන්ගේ අර නම ගහපු කොලේ හැමතැනම දාන්නේ කවුල් හින්දා මම ඒක ගන්න යනකොට අර බල්ලා නටන්න ගත්ත මගේ ඉස්සරහා. එතකොට මේ කියන ඒ පහස, ඒ සිනිඳු පහසක් ලැබුණේ ඒ හැඟීම, ඉගෙන වාචික සන්නිවේදනය යන තිබේ. ඔහු දැක්කේ මගෙන් ඒ මං කරපු ක්‍රියාවෙන් ආදරය හඳුනාගත්. නමුත් ඒ ආදරණීය හැඟීම තමයි මේ කියන්නේ සුදු වෙලි කතරේ පිපුණු මල වගේ ලෝතු

රසගංගා ඔබේ ආදරේ වරුසා වැහැලා. මේ කාන්තාරයක් වෙලා ඉන්න මිනිස්සු විතරක් සතාසී පවමේ අපි හැමෝම. අපේ ජීවිතවල අපිට ඕනෑතරම් මිලදී ගන්න අපි ක්‍රේශක්තිය ඕරකම් කරලා හරි තමන් මහන්සි වෙලා හරි මොන ආකාරයෙන් හරි මුදල් ඔපේලා තියෙනවා නිකන් ලබාගෙන හරි බොරු කරලා සමහර අය බොරු කරලා ගන්නවනේ නිකන් දෙනව නම් අපේ මිනිසුන්ට වෙන දෙයක් නැහැ. නිකන් ගන්නමයි මහන්සි වෙනවා කියන එක ගැන හිතන්නේ නැහැ. ඉතින් නිකම්ම ගන්නවා. එතකොට ඒ උන්ට නිකන් ඒ මුදල ලබා දෙන්න තව මිනිස්සු මහන්සි වෙලා බදු ගෙවෙනවා කියන එක ඒගොල්ලන්ට මතක නැහැ. නමුත් ඒ නිකන් ගන්න මුදලිනුත් යහපත් දෙයක් කරනවාද කියන හැඟීමකුත් තියෙනවා මොනික. එහෙම වෙන්නේ නැහැනේ. එහෙම තියෙද්දි ඒ කාන්තාරවලට නැති ආදරේ. මොකද ඒ ආදරේට ඒ කාන්තාරවලට ආදරේ තෙතමනේ දැනුණා නම් ඕන අනිකාගෙන විතර වැඩි සංවේදී වෙනවා. ඒ සංවේදී වීම සිදු නොවන්නෙම ඕන එක දන්නේ නැති නිසා. ඉතින් මේ එකයි කියන්නේ මේ ප්‍රේමය වගේ තැනකදීත් ඒ කාන්තාරයේ දෙවුලක් වෙනකොට ඇත්තටම මිනිස්සු මේ දේවල් කතා කරනකොට අපි ආකර්ෂණය වෙනවනේ. සමහර චරිතවල කියන සමහර අය කියන දේවල් අපි අහන් ඉන්නේ යන්නේ ඇයි? අපි මෙතෙක් අහලා තිබ්බට අපි නොදැනුණු දේවල් දැනෙන විදිහට කියන හින්දා. අපේ තුර අර වෙනම ඥානාලෝකයක් ඇති කරන නිසා ඒ ආකල්පමේ වෙනස තමයි අවශ්‍ය වෙන්නේ. ඒ ආකල්පමේ වෙනසේ මනුෂ්‍යත්වයේ හැඟීම තමයි අර කාන්තාරයේ දිවිලෝකයක් බවට පත් කරන්නේ. සීත හිමවුවේ කඳුකට අතරේ සිනිහස දිය දාලා ඈත හිමේ කඳු අතරේ පාවෙන අමාසුවේ පැතුවේ. මේ අමාසුවය උත්පාද කරගන්න පුළුවන් වෙන්නේ අපිටමයි. ඒකට අවදි කරගන්න ඕනේ ඇත්තටම මනුස්සකමේ හැඟීමමයි මොනිකා. ඒ ආදරේ තමයි මේ

0: ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා ගීතයෙන් පස්සෙ අපි යනවා මේ යුග ගීතයකට. අභිවර්ධන බාලසූරිය සමගින් අනිරංජල සරෝජනි මේ ගීතය ගායනා කරන්නේ. මේ ප්‍රශ්න තමයි තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් දැන් මං පෝස්ට් එකක් දැක්කා FB එකේ, මේ ආදරය ගැන කතා කරද්දී දැන් අපිට කෙනෙක් දිහා බලලා කැමති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ පුද්ගලික රූපයට ආකර්ෂණය වෙන්න පුළුවන්. ඒක ආදරය. ඇයි මං එයාට ආදරය කරන්න කියලා කිව්වහම මේ එයා මට හැමදේම ජීවිතේ ලබා දෙනවා. ඒ ධනෙ බලය නිසා වෙන්න පුළුවන් ඒ ආදරය ඇති වෙන්නේ. ඊට පස්සේ තව කෙනෙක් කියන්න පුළුවන් එයාගේ සමාජ තත්ත්වයට මම හරි කැමති, ඒක නිසා මං එයාව ආදරය කරන්න තෝරාගත්තා කියලා. තවත් කෙනෙකුට කියන්න පුළුවන් නේ මං දන්නේ ඇයි මං එයාට ආදරේ කියලා, මට හිතා ගන්න බෑ කියලා. ඉතින් ඒ පෝස්ට් එකට අනුව මේ අන්තිම පිරිසට ලබා දුන එක, කියන්නේ ආදරය කරන්නේ ඔහුට හෝ ඇයට ඇයි කියලා වුවම නිශ්චිතව හිතා ගන්න බැරි නම් එතන තියෙන ආදරය කියලා. ඒ කියන්නේ ආකර්ෂණයවත් මිල මුදල් යාන වාහන තනතුරු නිල නම්බුනාම තත්ත්වය පවත්වා ගැනීම කියන අරමුණු වලින් තොරව ඇත්තටම ආදරය කරන්නේ මේ වෙලාවට කියලා කිව්වා. ඉතින් ඇයි අපි විතරක් ආදරයට හේතු ඔබට කියන්නේ කියලා තමයි මේ ගීතෙන් අපිට ඇහෙන්නේ. කලින් ගීතයට කිව්වනේ සුදුවැලි කතරේ පිපුණු මල වගේ ලෝතුරු රස ගංගා කියලා. මේ ගීතය පිපෙන මල් වලින් අහන්න ඇයිද කියා පිපෙන්නේ.
1: අපි හැමෝම මේ සබා දහමට අයිති අයනේ. ගස්වැල් මේ හැම සතා සීපාව අපි සත්තුනේ. එතකොට මේ සබා දහමේ නියමයන්ට අපිත් යටත්. එතකොට අනිත් දේවල් සිද්ධ වෙන්නේ ඇයි කියන එකට හේතු නැත්තම් අපේ ජීවිතවල සිද්ධ වෙන දේවල් වලට විතරක් හේතු හොයන එක තේරුමක් නැහැ කියන එක තමයි කියන්නේ. ඒකදී මෙතනදී ආදරයට හේතු අපි කියන්නේ ඇයි කියලා අහන්නේ. මල් පිපෙන්නේ ඇයි කියලා අපි දන්නේ නැහැ. පිපෙනවා. ඉතින් ඇයි පිපුණාම පරවෙන්නේ කියලාත් අපි දන්නේ නැහැ. සමහර මල් උදේට පිපෙනවා, සමහර මල් හවසට පිපෙනවා, සමහර ඒවා රෑ දෙකට හරියට පිපෙනවා. ඒක තමයි සබදාහමේ නියමේ. ඒ මලට හිමි සුවඳක්, වේලාවක්, කලාවක්, වර්ණය හා ඒකට නියම වෙච්ච ක්‍රමවේදකුත් තියෙනවා. ඒව කවුද හැදුවේ, කොහොමද උනේ කියන්න දන්නේ නැහැ. ඒ නියමයේ ඒවට ක්‍රියාත්මක වෙනකොට කූඹිය බිත්තර ලක්ෂ ගාණක් දානවා. අලියොන්ට ඇත්තුන්ට සමහර වෙලාවට අංචුකට මේක පැටියයි. තේ දෙකේ වෙනස මොකද්ද කියන එක ඇයි එහෙම අපිනම් කිය එක හරි අසාධාරණ යාට එක ඇයි අපිට දුන්න ඇත්තේ ටික කියලා අපි මිනිස්සු විදියට අහනවානේ. ඉතින් ඒ වුණාට එහෙම වෙන අවස්ථා තියෙනවා. ඒක තමයි මේ නියතය වෙලා තියෙන්නේ. ඒ නිසාමයි මේ දෙදෙන අහන්නේ ඇයි අපෙන් විතරක් අපි මෙහෙම ආදර අපි අතර අප දෙදෙනෙක් ආදරෙන් බැඳුනා කියන එකට එකට හේතු කියන්නේ, හේතුවක් කියන්න ඕනේ.
0: ඔව්, ඒ කියන්නේ අර සමහරවිට අහනවානේ මෙහෙම ඔලදෙන ඇමරිකරේ මේ ප්‍රපෝසල් එකකින්ද නැත්නම් FAI එකකින්ද? ප්‍රපෝසල් එකකින්. ආ, ප්‍රපෝසල් එකකින්. එතකොට ඇයෝ මෙයාට කැමති උනේ එහෙම කියලා අහනවා. ඉතින් දැන් ඕක මහ පුදුමාකාර ප්‍රශ්නයක්. ඉතින් ඇයෝ කැමති උනේ කියන එක මම හිතන්නේ ඒක හදවතින් පිළිතුරු ලබා දෙන ප්‍රශ්නයක් මිස හදවතින් දැනන දේ කටින් කියන්න පුළුවන්කමක් තියෙන දෙයක්වත් නෙවෙයි. ඒ නිසා මේ කතාව හරි සාධාරණයි. ඇයි අපි විතරක් ආදරයට හේතු උඹට කියන්නේ?
1: ඕ, දැන් ආදරණීය හැඟීමක් ඇති වුණාම අපේ හදවත දක්වන ප්‍රතික්‍රියා ගේපද රචනයේ තැන් කීපයක සඳහන් වෙනවා. ආදරයයි සුවඳට ප්‍රතිවිධා පිපෙන්නේ. එනේ ප්‍රතික්‍රියාව. ඒ ආදරේ දැනනම තමයි අපි ඒකට අපේ රියක්ෂන් එක, අපි ප්‍රතික්‍රියාව හින්දා අපි ඒ වෙනුවෙන් බලන් ඉන්නවා, ලස්සන වෙනවා. මොකද වගේ හෙලියක් කිව්වා, "ඒ ආදරය නැතුණා මම දැන් කාට පෙන්න දඳින්නේ?" කියලා ඇහුවා. මම ඉතින් කල්පනා කළා ඒකත් ඇත්ත. මොකද ඇය ඒ සියල්ල කළා තියෙන්නේ ප්‍රේමය වෙනුවෙන්. ඉතින් මේකේ ආදරයයි සීතල දැහැතින් පිරිමදින්නේ. ඒ කියන්නේ ඕන් ජීවත් වෙනවා කියලා දැනෙන්නේ ආදරේ හින්දා. ඉතින් ඒ නිසා මේ සැනසුම් සුසුමක් ලබා දෙන හැඟීමක් වෙද්දී ඒ හැඟීම දැනෙන එකක් මිසක් විඳින එකක් මිසක් ඒ හැඟීම මේ වගේ කියලා වෙන් කරලා කොටු ගහලා ඉරි ගහලා දක්වන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ආදරය දැනෙන විඳින දෙයක් මිසක් හේතු කරුණු කාරණා පැහැදිලි කරවන දෙයක් නෙමෙයි.

0: රවි සේවර්ධන මිගිතලයන්නේ අචරෝහණ වීරසිංහන්ගේ සංගීතය සුනිල් වීරසිංහන් ගීතය ගායනා කරන්නේ. දැන් කලින් ගීතයේදී ගසටම හිතුණු දාක මල් පිපෙනවා මිසක කවුරුද මල් ගෙනවෙත් තොරු සිරසේ පළඳවන්නේ කියලා කිව්වනේ. මල් පිපෙනවා මේ ගීතයේදී කියන්නේ දැන් මල් පිපෙනවා කියලා කිව්වම ඒක මිශ්‍ර ක්‍රියාවක්, මේ ing form එකෙන් තියෙන එකක් නේ. දැන් මේ මේ මොහොතේ වෙන දෙයක් නේ. මල් පිපිලා කිව්වම මේක අතීතයක්. මේ මල් පිපිලා තියෙන අතීතයක් ගැන එදා වගේ දේවල් ගැන අද සිහිපත් කිරීමක්. මල් පිපිලා එදා වගේම බලන්න මැණිකේ.
1: ඔද මල පිපෙනවා මිස කවුරුත් මල් ගෙනල්ලා තියන්නේ නැහෙනේ. මල් පිපීම තමයි ගහක තියෙන දේ.
2: ගහක්
1: පළදරනවා කියන එකද කියන්නේ මල් පිපීමත් එක්කලා මිනිසුත් පළදරනවා.
2: ඒ නිසා දරුවෝ ඉපදෙනවා, ඒ දරුවෝ වැඩිවියටපත් වෙනවා, ඒ දරුවන්ගේ ජීවිතවලට යනවා. ඒ වගේම කාලයක් අපි පහු කරලා ඇවිල්ලා තියෙනවා.
1: අනේ අතාර්ථය තමයි මොනික දෙවෙනි ගීතේදී කියන්නේ. අපි දැන් අහන්න යන ගීතේ කියන්නේ මල් පිපිලා එදා වගේම බලන්න මැණිකේ බඹරු ඇදෙනවා සුවඳට සතර දිගන්තේ.
2: ඉතින් මල් පිපෙනවා, ඒ මල් පිපුණාම ඒ මල් පිපෙන තැන පණිවිඩ මොකද මේ නිවුස් එකක් දාලා ආද මේ අහවල් වත්තේ මලක් පිපිලා තිනවා කියන්නේ නෑ. එහෙම කියන ඒවා අහලත් නෙමෙයි බඹරු වෙන්නේ. බඹරු වෙන්නේ මලේ සුවඳටනේ. ලස්සන ගෑනු ළමයෙක් ඉන්නකොට සියලුම තරුණිය ඔය ගෑල්ලමයට ආකර්ෂණය වෙලා දැනගෙන යනවා.
1: ඒක නිසාම මේ කියන පිරිමියා ඒ යුගේ පහු කරලා. ඉතින් එදා වගේමයි අදත් මේක වෙනවා. තරහ නොගින සාදු සාදු කියන්න මැණිකේ කියලා ඔහු කියන්නේ. මේ දේට අපි මේ සබාධමේ පැවතින පාඩම අපි දැනගන්න ඕන, අපි ඒකට ගරු කරන්න ඕන. ඒකමයි වෙන්නේ. එදා අපට පෙම්වත් සඳ අද දරුවන්ටයි. එදා අපි පෙම්වත් සඳ දැක්කා, අද නෑ. දැන් ඒකනේ සමහර දෙමව්පියන්ට තමන්ගේ දරුවෝ ප්‍රේමයක පැටලෙනකොට, ප්‍රේම සම්බන්ධතාවක් ඇති වෙනකොට ඒක මාව ගන්න දරා ගන්න බැරි වෙනවනේ. ඔවුන්ට අමතකයි ඕන්නේ වගේ යුගයක් පහු කරා කියලා. ඕනේ ප්‍රේමයේ සුවඳ වින්දා. ඒකේ සතුට හෝ දුක හෝ වැරදීම වෙනම කතාවක්. නමුත් ඒ චමත්කාරය ඕනේ දා වින්දානේ.
0: අර සමහර තැන්වලදී මේ කතාවට කියනවානේ, "හොපු අපේ කාලේ නම් අපේ කාලේ නම් ඔහොම නෑ." එහෙම කියලා හැමදේම එහෙම නෑ.
1: මෙහෙමයි, ඒ කොච්චර දේවල් උඩත් වැරදිලා හරිගස්ස ගන්න වෙන සමස්ත ජීවිතේ වැරද නොවරද්දවා ගන්න උපදෙස් දීම හෝ ළඟින් සිටීමේ බලාගෙන ඉන්නවා මිසක් ඕන සම්පූර්ණේ වලකම ඔවුන්ගේ අත්දැකීම දන්නේම නැහැ. ඔවුන් මේ ප්‍රේමයේ අත්දැකීම විඳින්න ඕන. ඒ කියන්නේ අපේ සමාජයේ හිතන්නේ ආනේ පළවෙනිට යාළු වෙච්ච එක්කිනාම කසාද බඳින්න ඕනි කියලා. නෙමෙයි, එහෙම නෙමෙයි. Tamanට ගැළපෙන කෙනා හොයාගන්න එක වැරද්දක් නෙමෙයි. එයා පළවෙනියද දහවෙනියද කියන්න දන්නේ නැහැ.
0: සහනිත් ඇත්තට දැන් එහෙම නොගැලපෙන තැනක රැඳිලා ඉන්නකොට ඒක දරාගෙනම ඉන්න ඕනේ කියලා කියන මතය නේද? ස්වාධීනව ඒක වෙනුවෙන් තමන්ගේ පැත්තෙන් තීරණයක් ගන්න තියෙන, දැන් එහෙම තීරණයක් ගන්න අවශ්‍ය වුණත් සමාජයේ දකින්න දෙය නිසා යා එහෙම හැමදේම දරාගෙන හිටියා කියලා අර ක්‍රෙඩිට් එකක් ලැබීම බලාපොරොත්තු වෙන සමහරලට සමහර දේවල් දරා ගන්නවා. අපි ඒ කියන්නේ අපි ජීවත් වෙනට වඩා කරන්නේ අපි ජීවත් වෙනවා කියලා ලෝකෙට රටට පේන්න උත්සාහ කරන, ඒ කියන්නේ හරියටම ගත්තොත් රංගපෑමක්.
1: ඔය කියන්නේ සමාජයට ඕන විදිහට තමන්ගේ ජීවිතේ රාමු කරලා කොටු ගහලා රවුම් කරගන්න හදන්න එපා. ඔබට ඕන විදිහේ නිදහස් හැඩතලයකට ජීවිතය හදාගන්න. ඒකට සමාජයේ මොනවා කිව්වත් අපිට කමක් නැහැ. මොකද ටික දවසකට පස්සේ සමාජයත් ඒක අනුගමනය කරහවි. නමුත් මේ ගිරින්දම මේ මේ මේ තාත්තා නැත්නම් මේ ගෘහ මූලිකයාට මේ ස්වාමි පුරුෂයාට ඒ පිළිබඳ හොඳ දැක්මක් තියෙනවා. ඒකයි ඔහු කියන්නේ මේ රවි සිරිවර්ධනගේ වචන. ඉතින් එදා අපිට පෙම්වත් සඳ අද දරුවන්ටයි. මේක තේරුම් ගන්න ඕනේ. එදා අපිට පෙම්වත් වුණා. ඒ හඳ දැන් දෙන්න දරුවන්ටයි. ඒ නිසා අදා අප වෙලී ගිය මග මෙදා උන් බැඳී යන සඳ තරහ නොගන්ටයි. මේ තරහ නොගැනීම අවශ්‍යයි. දැනීම එකයිනේ. එදා අපේ හීන මාලිග මෙදා උන් තනාගත් සඳ කඩා නොලන්ටයි. අන්න ඒක මතක තියාගන්න. ඒ අයත් මේ ජීවිතය විඳින්නම ඕනා.

0: සඳදිය ධාරතුරින් අපි අහන ළඟට කරුණාරත් දේවුල්ගෙනේ ගයන ගීතයක්. මේ ගීතය ලියන්නේ සුරම්‍යා මාපිටිය නන්දසෙන කටුවාවල සංගීතවත් කළේ. ඒ වගේම මතක් කරන්න ඕනේ ආදරෙන් නමේ සුරම්‍යා කම දවසල අසනීපෙන් ඉන්නවා. නිර්මාණ වේදිනියක් විදිහට අපිට විඳින්න නිර්මාණ කරනාවක් තිලනකල ඇයට ඉක්මන් සුව නිදුක් නිරෝගී භාවය ආදරෙන් අපි ප්‍රාර්ථනා කරනවා මේ ගීතය අහන්න කලින්. ඉතින් කලින් ගීතයේදී පෙම් කවියක් ගැන කිව්වනේ. එතකොට මේ ගීතයේදීත් කියන්නේ පෙම් කවියක් ගැන තමයි. හැබැයි පෙම් කවක්. පෙම් කවක් ලියුණු ඔබ සෙත් අහසේ එමකා දමා ගිය හැටි රහසේ.
1: කලින් ගීතයේදී ගලා හැලෙන නිල් ඇලදොල පෙම් කවියක් වෙයි කියලා කිව්වේ ඒ ප්‍රේමයේ ප්‍රහර්ෂයේ සුන්දරත්වයේ හින්දා අපට පරිසරයම ඔවුන්ට තමන්ගේ ප්‍රේමය උද්දීපනය කරන දේවල් විදිහට දැනෙන නිසා. එවන් වූ ප්‍රේම කවියක් නුඹේ සිත්තහසේ ඔහු ලිව්වා කියලා කියනවා. හැබැයි ඇය ඒක මකලා දා ගිහිල්ලා. ඒ කියන්නේ කලාත්මක ආකාරයෙන් කියන මේ ප්‍රේම සම්බන්ධතාව බිඳ දමලා ඇය ගිහිල්ලා. ඒ ප්‍රේම කතන්දරේම ඔහුට නිකන් පුරාවතක් වගේ නැවත නැවතත් මතක් කරන කවදාකවත් නිමා නොවන පුරාණෝක්තියක් බවට පත් වෙලා. ඒ පුරාණෝක්තිය පුරාවත, ඒ කියන්නේ වංශ කතාවක් වගේ ඔහුගේ හිතේ පබෙඳෙන මේ කතාව නිමා කරගන්නට ඔහුට පුළුවන් කමක් නැහැ. කෙලින්ම කියනවා නම් ඔහුට මේ ප්‍රේමය අමතක කරන්න බෑ. ඒක තමයි මේ වෙනත් වචන වලින් කියන්නේ. මේ එකම කතන්දරේ විවිධ ගේයපද රචක රචිකාවෙ විවිධාකාරයෙන් කියලා තියෙනවා මේ එවැනි අවස්ථාව. හැබැයි මෙතන දෙකක් කියන නුඹ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනේ. ඉතින් යලි එන්නම එන්නම හිතුනේ නම් නුඹ එන්න එපා මගේ හිත තානම්. ඔබට යන්නම ඕනේ නම් මට ඉන්න කියන්න බෑ. යන්න හිතෙන්නේ එතන ඉන්න පුළුවන් වාතාවරණයක් නැති හින්දා. මොකක් හරි හේතුවක් ඉද මොකක් හරි නොගලපීම ඉද යන්නම හිතරවන. ඉතින් මට නවත්ත ගන්න බෑ. හින්දා ඔහු අවසරය දෙනවා. අන්න ඒකත් වැදගත්. මොකද අපි කොච්චර අල්ලගෙන හිටියත් වැඩක් නෑ. අල්ලගෙන ඉඳීමෙන් ලැබෙන දෙපාර්ශයටම වේදනාවක් නම් ඊට වැඩිය හොඳ යන්න දෙන එක. එතකොට ඒ නිදහස් වෙනවා. හැබැයි ඊට පස්සේ ඔහු කොන්දේසියක් දානවා. හැබැයි ආයෙමත් එන්න කියලා හිතුනොත් එන්න එපා තානා. මම දොර වහලා තියෙන්නේ. සමහර හිතනවා මේ අර නිකන් සුපර් මාකට් එකක් වගේ යනවා එනවා යනවා එනවා කොයි වෙලෙත් යන්න එන්න පුළුවන් කියලා. එහෙම නැහැ. ඉතින් ඒ හින්දා සමහර හිතවලට ඒ රිදුම් දරා ගන්න බැරිව අවසානයේ තීරණයක් ගත්තට පස්සේ නැවතත් එහි දොරටු ඉවර වෙන්නේ නැහැ කොච්චර ඕන වුණත්. එහින්දා ඔබට ලැබෙන සැනසීම සතුට මහා මෙරක් විදිහට පරිස්සම් කරගන්න. අපේ ජීවිතය හෙට උදා වෙනකොට අපි ඇස්සැරිලා ජීවත් වෙලා ඉඳීද කියලා අපිවත්

0: මාත්‍ර 8යි විනාඩි 38යි වෙලාව.
1: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාඩය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාඩයයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
3: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
4: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි වවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
6: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
7: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: ಮೈ ಸೌಂದರ್ಯಾತ್ಮಕ ವಿಯಮನ ಸನತಿಯ ದಾರ
1: සඳවිය දහර සමග ලකන හගෙන ඔපෙන්නේ ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය කියන ජාතක ලොතරැයි මණ්ඩලය අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙනවා ධන නිධානය. ඔබේ කෝටිපති සිහිනය යථාර්ථයක් බවට පත් කරනවා කියලා ඔන්න දැන් ඔබ හොඳටම දන්නවා. සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්දේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකයේ පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ඉතින් තව තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී කියන සන්දේ බෝනස් වාසනාව හිමි කරගන්න. ජාතික මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැපයක් බවට පත් කරගන්න. සඳදිය දහර සමග ලකඳහගෙන ඔබ ඉන්නේ ඩෝමා පැකින් මැෂින්ස්. ඔබේ අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් උසස්ම තත්වයේ ඇසුරුම් කිරීමකට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පෙළක් දැන් මාක්ස්වෙන් හෝල්ඩින්ස් ඔබට ලබා දෙනවා. ඉතා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයන් දක්වා ඇසුරුම් කළ හැකි යන්ත්‍ර මේ අතර තියෙනවා. වැකුම් සීල යන්ත්‍ර, ද්‍රව ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, කුඩා කැබලි සහ කුඩු වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර, ඒ වගේම ධාන්‍ය වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර. ඉතින් ඩෝමා පැකින් මැෂින්ස් ගැන වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 579 579 දුරකථන අංකයට

0: සඳදිය දහර සමග අදරෙනු බලක්කන හගෙන අද සඳදිය දහර අපේ සුඳුරු හමුවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සජන සන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හංසමලරිටි ගහපොළ සමග අපි සඳදිය දහර අවසන අධිරියට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. විරාමයට කලින් අපි අහුව ගීතයේදී කරුණාරත් දේවුල්ගණේගේ හඬින් අපිට ඇහුණනේ සඳ එළිය ගැන, සඳ එළිය පොළවටයි හිමි වූයේ සඳ හසේ රැඳුනාට රත්තරනේ කියලා. දැන් මේ ගීතයත් සඳ එළිය ගැන කතා කරන්නේ. මේ කතා කරන්නේ සීතල සඳ එළිය පීතුන සුවඳ මලේ විශාරද ගුණදාස කපුගේ ගීතය ගයන්නේ.
1: දැන් අපි හිතුවට හඳ හසට අයිති වුණාට එළිය අයිති පොළවටනේ. මොකද එළියෙන් අහස ආලෝකමත් වෙනවට වඩා ඒ වටිනාකම තියෙන පොළවට. ඉතින් ඒ නිසා ඔහු කිව්වේ ඒකයි, ඔබ කොහේ හිටියත් ඔබේ ලැබිච්ච ආදරේ කාන්තේ තම මට අයිති කියන එක. එහෙම තියෙදි තමයි මේ පෙම්වතාගෙන කියන්නේ ඔහු බඹරු එන්නේ උදේවිල්ල හන්දෑවට වැඩේ ඉවර කරලා ඩියුටි ඔෆ් වෙලා ගෙදර යන සත්තු ජාතියා. එහෙම කෙනාට එහෙම කෙනෙක් ආදරේ කරන්නේ සඳ එළියේ පීදුණු සුවඳ මලක. ඒ සුවඳ මලේ නෑමුල් සුවය තමයි පතන්නේ. මොකද බඹරු එන්නේ නෑ නේ මල් වලට. එතකොට ඒවා නොඉඳුල් මල්. ඉස්සරමන මතකයි තාත්තා ඉන්න කාලේ තාත්තත් එක්ක මායි මල්ලි රෑ 12 වෙනකන් ඇහැරන් ඉන්න කඩපුල් මල් පිපෙනක. ඊට පස්සේ කඩපුල් මල් එලාගෙන අපි බුදුහාමුදුරන් තාත්තා කියලා තියෙනවා මොනිකා, ඒ කඩපුල් පූජ කරපුවම තරුණ වෙනවා කියලා. ඇයි ඒකට හේතුව ඒ මල් වලට බඹරු එන්නේ නෑ කියලා. ඉතින් සුවඳ මලක් කඩපුල් මල. ඉතින් මල පිපෙනවා බලන්නට පුදුම සතුටක් දැනෙනවා. මෙන්න මේ ඒ වගේ මලක සුවය පතිපු බඹරෙක් ගැන තමයි මේ කියන්නේ. බඹරා කිව්වම වචනාර්ථයෙන් අපිට තියෙන්නේ නිකන්
0: දඟකාරකමක් නේද, වගකීම් කියලා හිතපාවයක්.
1: මට මේ වෙලේ මතක් වුණා විකුම් ජිතේන්ද්‍රගේ කවියක්. විකුම් කියන්නේ දක්ෂ කවියෙක්. ඒ වගේම ඔහු ප්‍රකට වෙලා තිනවා මනරම් පිටුවැසුම් නිර්මාණකරුවෙක් විදිහට. ඔහු ලියන්නේම අලු පාට මොහොතක බර්ග්මානීය සිටිවිල්ලක් කියලා. මේ බර්ග්මාන් ගැන තමයි මේ කියන්නේ. ඒ ඔහුගේ චිත්‍රපට ගැන සුරෙන් තමයි ඔහු මේ කවිය නිර්මාණය කරලා තියෙන්නේ. නොරගන්න නොඹ දෙන්න මට මුහුණ සමීපව,
0: කෙමෙන් කෙමෙන් අති සමීපව,
1: විධාරණය වනුව නොඹ නොව නොඹ තුල හිඳින නොඹ,
0: අවරගිර මන්දාලෝකය සෙවනැලි රටා අඳිනු ඇත, නුඹ මතුපිට හැඩය මත,
1: ඇතුලාන්තයෙන් පැනනගෙන අසබඩ
0: ජීවන වෙරල වඩ මා තැනූ නිවහන,
1: සවන්පත් විවර කළ මුහුදු ගොස වෙත,
0: හැඟුම් සහ කෙඳිරිලි රට ආලේප බිතු මත,
1: එපැහෙන්ම විල්ලුද හැරෙනතුරු අලුවට,
0: මරණය සමග අදිනා දාම් සෙල්ලම් මත,
1: ඕ අලු පැහැය ඇරඹුමද අවසනද,
0: මත් මාන කැලෑ මිදි රස.
1: මරණයත් එක්ක කෙතෙන මේ ජීවිතේ තත්ත්වය තමයි ඔහු මේ කියන්නේ. ඔහු කියන්න හදන්නේ මගේ මට සමීප ඔබේ මුහුණ දෙන්න කියලා. ඔබ සංගවාගෙන ඉන්න ජීවිතේ මට පේන්නේ නැහැ. අතර රාගයේ සෙවණැලි ඒ කවිය පුරාම තියෙනවා. ඉතින් මේ බඹරත් ඒ හැඟීම් සමුදායෙම්ම මේ සුන්දරණීය ජීවිතේ පිළිබඳ රසාලිප්ත හැඟීම් අතර ඉන්නවා. හැබැයි මරණය ළඟ තියාගෙන ඉන්න කොටසක් අපි හැමෝම. ඉතින් ඔහු ඉල්ලන්නේ ඔහු මේ නොලැබෙන දෙයක් වෙනුවෙන් ඔහු මේ විඳින වේදනාව දැකලා තමයි මේ කතානායකයා කියන්නේ, රැහ සිහිනෙන් මුව ගෑ අඳුනක් දැඟ බඹරු නුඹ නාඩන්. ඔබ දකින්නේ මේ රාත්‍රී සිහිනෙන් දැක්ක දෙයක්. ඔබට මේක සැබෑවක් කරගන්න බෑ. හිඳ ඔබ අඬල වැඩක් නෑ. හැබැයි ඔහු සඳුළු තලාවේ මුනින් තලාවී ඈත බලාගෙන කඳුසලට මේක මේ සමහර විට ජීවිතේ සෙල්ලක්කාරයෙක් වෙච්ච තරුණයෙකු සැබෑ ආදරයක් විඳලා. ඒ ආදරය හැබැයි ඔහුට යථාර්ථයක් කරගන්න බැරි එකක් කියලා අපිට තියෙන්නේ. පරසතු මල් මකරන්ද සුවඳ බැඳ බඹරු නුඹ නාඩ. අන්නේ වචනේ ඇතුලේදී අර ඒකේ ඔපොසිට් එක අපිට හම්බෙනු නෑමුල් සුවය පැතු. ඒ වගේ කෙනකින් නෑමුල් සුවයක් ඉල්ලන්න බෑ. එතකොට ඔහු මේ හොයා යන ආදරය අර මත්මාන කැලෑ මිදි රසක තියෙන අරමුමද අවසනද කියලා හොයන්න බැරි මරණය සමග අදින දාම් සෙල්ලම් මතක් වගේ. ඒ වෙනුවෙන් අඬලා වැඩක් නෑ. මේක ඔබ හිතන තරම් යථාර්ථයක් කරගන්න පුළුවන් හැඟීමක ප්‍රේමයක් නෙවෙයි කියන එකයි කියන්නේ.

0: සඳ දිය දහර තුළින් අපි ඊළඟට අහන්නේ චිත්‍රපට ගීතයක් ගමිනි ෆොන්සේකා නිර්මාණය කළ පරසතු මල් චිත්‍රපටයේ මේ ගීතය අචර සුජාත අත්තනායක ගායනා කරන්නේ. කලින් ගීතයේදී පරසතු මල් ගැන මතක් කළා. ඉතින් මේ ගීතයේ ආරම්භයේ ඉඳන් අපිට කියනවා පරසතු මල් ගැන. පරවුණු මල් වල සුවඳ අතීතේ පරසතු මල් ළඟ විසිර ගියාවේ.
1: මොනිකා, මේ ගීතය කියද්දි මට මතක් වෙන්නේ මේ මගේ විශ්වවිද්‍යාල කාලේ. මම පළවෙනි වසරේ ඉඳිද්දි තමයි නලමුදු සුවඳට මගේ ගීතයක් මම ලියපු ගේ පද රචනාවක් යොමු කළා. දැන් ඒ නලමුදු සුවඳේ විදිහ තමයි පළවෙනි අඩ යන්නේ ගෑල් ළමයි 10කුයි පිරිමි ළමයි 10කුයි ඉන්න ගායක ගායිකාන් විදිහට. ඕන හැමෝම ගීත දෙකක් ගයන්න ඕනේ. එකක් ජනප්‍රිය සින්දුවක්, එකක් එහිම තරගයක් විදිහට ගේ පද රචනා තරගයෙන් ජයග්‍රහණය කරන ගීත 10ක්. මේ ගෑල් ළමයි 5යි පිරිමි ළමයි 5යි. ගීත 10ක් සංගීතවත් කළා අලුතෙන් ගයන්න ඕනේ. මල් ලියපු ගේ පද රචනාව ගයන්නට හිටපු මේ යෙහෙළිය තමයි දිනේෂ් අසුදර්ශනී. ඇය ගැයුවේ මේ ගීතය. ඒ නිසා මට මේ ගීතේ මේ ඇහෙට තිබෙත් පොඩි සුජාත අත්තනායකයන්ගේ කටහඬ හිමින්කන් සිහින් කටහඬක්. ඉතින් මට මේ ගීතේ මතක් වුණා. මේකෙදිත් මේ චිත්‍රපටිය ඔබට මතක නම් ඇයට සිද්ධ වෙනවා හාම මහත්තයාට දාව දරුවෙක් ලබාගෙන වත්තේ මුරකාරය සමග විවාහ ප්‍රාප්ත වන්නට. ඒ නිසා ඇය කියන්නේ දුවට මවක මිස පියෙකු කොහෙන්ද. මොකද ඇය පරසතු මලා, පරවුණු මලා. හැබැයි ඒ පරසතු මලේ ඊළඟ අනුප්‍රාප්තිකය විදිහට ඇයට ලැබිලා තින්නේ දුව. නිසා මේ දුවටත් මේ ජීවිතයමද කියන හැඟීම ඇයට තියෙනවා. හෙලිය මැදින් හෙට දවස උදාවේ ඇගේ දුවගේ කැකුළු සිනාව මැදුණු ඇය දකින්න. මේ වගේ දුවරු ඉන්න අම්මාවරු අදටත් ඉන්නව මොනික. සමහර අම්මාවරුන්ට තමන්ගේ දුවලා විකුණුවා කියන හැඟීම, විකුණුවා කියන කතන්දරෙත් අහන්න වෙනවා. සමහර අම්මාවරුන්ට දරුවන් විකිනෙනකම් බලාගෙන ඉන්න වෙලා තියෙනවා. ඒ දුවරුන්ගේ ජීවිතවල ඛේදවාචක මොනවද කියලා දන්නේ නැතුව ජීවත් වෙන්න වෙනවා. එකයි ඇය කියන්නේ අතට වලලු මම කොහෙන්ද ගේන්නේ, පයට ගිගිරි මම කොහෙන්ද ගේන්නේ, මට මේ මුකුත්ම ගෙන්නන්න පුළුවන් ආර්ථික ශක්තියක් නැහැ. අන්න එහෙම ආත්ම ශක්තියක් නැතිවෙච්ච මිනිස්සුන්ට අවසානයේදී දරුවන් පවා විකුණන්න වෙනවා මොනික, ජීවත් වෙන්න. මොකද ජීවත් වෙන්න එපේ. දාවල ගෙවිලා අඳුර ගලනවා, ඈත ලොවට නිදි දැස පියනවා, හීතල පාළුව හියුඩු පිපෙනවා. දැන් මේ ජීවිතේ ගලාගෙන යනවා නවත්තන්න බෑ. අපිට මෙතන අනේ දැන් අපිට අමාරුයි, එහෙනම් පොඩ්ඩක් නවත්තලා දෙන්න කියන්න බෑ. ඒ අතරින් දුව දොරට වඩින එකත් අපිට නවත්තන්න බෑ. ඒ අතර අම්මා කෙනෙක්ගේ සිතුවිලි අපි මේ ගීතේ පුරාම දකිනවා. මේ වගේ අම්මාවරු ඉන්නවා, අම්මාවරුන්ගේ දිනේ පහ වුණේ මේ නොබෝදා. ඒ නිසා ඒ අම්මාවරුන් ගැන මීට වඩා ආදරේ හිතන්න කාලයක් එළඹිලා කියලා මට හිතෙනවා.

0: කුලරත්න අරියවංශයන්ගේ ගී පද සංගීතවත් කරනවා සහ ගයනවා ග්‍රේෂණ ආනන්ද නීලා වික්‍රමසිංහ සමග. කලින් ගීතයේදී ඈත ලොවට අපි ගියා, දැන් අපි ඈත දුරකට යන්නේ.
1: ඔව්, දැන් මේ කියන්නේ දෙන්නම ඉස්සෙල්ලම කියන මේ පෙමඟ ඈත දුරකටයි දැස පහවෙලා යන්නේ. ඔවුන් මේ පවතින සමාජයේ තියෙන තත්ත්වය අනුව ඔවුන්ගේ ආදරේ යථාර්ථයක් කරගන්න ඒ ආදරේ විඳින්න බෑ කියන තීරණේ ඉන්නවා. එහිත තමයි ඔවුන් පාළුලුවක් හොයාගෙන යන්නේ, ඈත දුරකට දැස පහ කරගෙන යන්නේ. ඔවුන්ට ඕන වෙන්නේ ගොළු වෙලා ඔහේ තනි වෙන්න. සමහරට ප්‍රේමයේ වචන වලින්ම ප්‍රකාශ කරන්නේ, ප්‍රේමයේ කතා කරන්නේ දැස් වලින්, ස්පර්ශයන්ගේ හැඟීම් වලින්. ඒ අපිට නොදැනෙන ඒ සන්නිවේදනය තමයි මේ ගීතය ඇතුලේ තියෙන්නේ. මේ ප්‍රේමේ පටන් ගන්න පාසල්ය ප්‍රේමයා. ඒ නිසාම ඒ ප්‍රේමේ පට අර හේතු කියන්නේ මාන්නේතු දෑලේ විලිලා මේ පෑම දහසේ. ඒ මදහසේ තමයි ඔවුන්ගේ ආදරය ආරම්භ කරන්න හේතුවක් වෙන්නේ. හින්දා ඔවුන්ට ඇයි ආදරයට අපි හේතු කියන්නේ කියන කතාව ඔවුන්ටත් කියන්න පුළුවන්. ජීවිත කාලෙම යාවෙලා හිටියත් ඔවුන්ට ඒ සිහිනේ උදා වී කවදා හෝ මේ භවයේදී ළඟා වෙන්න තමයි, ඔක්කේම වෙන්න තමයි, ඇයගේම වෙන්න තමයි ඔවුන්ගේ ප්‍රාර්ථනාව. හැබැයි ඒක යථාර්ථයක් කරගන්න පුළුවන් වේද කියන සැකය ඔවුන්ට තියෙන බව අපිට ස්ථායි කොටසින්ම තේරෙනවා. මොකද ඔවුන් ගොළු වෙලා තනි වෙන්න ඈත දුරක පාළුලවක් හොයාගෙන යන්නේ ඒ ප්‍රේමය විඳින්න බාධාවක් මේ සමාජයේ තියෙන නිසා. ඉතින් සඳ දිය දහරින් ඒ සමාජයට ඒ ආදරයටයි අපි පාර කියන්නේ මේ ගීතාන්විත අත්දැකීම් ඔස්සේ.
0: අපේ එහෙනම් ඈත දුරකට සුන්දර ලෝකයකට ඔබට මේ රාත්‍රියේදී ගමන් කරන්නට හැකි වේවා කියලා ආදරෙන් ප්‍රාර්ථනා කළ සමුගන් හදන් නැවත සොඳුරු දවසක සදුරසාවකදී හමන බලාපොරොත්තුවත් එක්ක
2: රංජන් පුෂ්ප කුමාර සමගින් මම මොනිකා සේරසිංහ ප්‍රාර්ථනා කරන්නේ ඔබට.

0: సమానుగ్రహాయ
1: ලාංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටි යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවයට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

ආයුබෝවන්. ඔබට ඔබේ ජීවිතය දිනන්න ඕනෑ තරම් ක්‍රම තියෙනවා. ඒ අතරින් පුංචි රුපියල් 40ක ලොතරැයියකින් ඔබට ඔබේ ජීවිතය වාසනාවන්ත විදිහට දිනන්න පුළුවන් හොඳම තැන මෙතන. මේ ආරම්භ කරන්නේ වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවත්නය. හැම දවසකදීම රටට වැඩිපුර වාසනාවන්තයින් බිහි කරන අපි ඊයේ දවසේදී වාසනාවන්තයින් ප්‍රථම ත්‍යාගලාභීන් කීප දෙනෙකුට රුපියල් 1,95,00,000 වටිනාකමකින් යුතු චෙක්පත් ප්‍රදානය කිරීම සිදු කළා නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභා පරිශ්‍රයේදී. මේ අවස්ථාවට නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රී නීතිඥ ගයන් ඉන්දික මහතා, නාත්තණ්ඩිය ප්‍රාදේශීය ලේකම් ගීතාංජි ජාන්සා මහත්මිය, එතෙකම ජාතික උතුරයි මණ්ඩලයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් සහ අලෙවි නියෝජිතයන් සහභාගී වුණා. ඉතින් අද දවසේ NLB ජාතික ජයවත්නේ පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා දිල්හරා අමරසේකර මහත්මිය. මේ හඳුන්වා දෙන්නේ අද දවසේ අපේ විද්වත් අධීක්ෂණ මණ්ඩලය. මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් චමිලා කරුණාතිලක මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජානක පුෂ්පකුමාර මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී UBCK ධර්මපාල මහතා අද දවසේ අපිත් සමගින් සම්බන්ධ වෙනවා. පැය භාගයක් ඇතුළත ලොතරැයි වර්ග 8කින් අදත් වාසනාව උදා කරනවා. එhmenam මුලින්ම අතට ගන්න NLB ජය. හැමදාම කොච්චර හම්බ කරත් මදි කියලා හිතන නිසාම අතට සල්ලි වෙනුවෙන් අදත් NLB ජය 464 වෙනි දිනු මැදිමේ වාරය අපි ආරම්භ කරනවා. එහෙමනම් අපි දැන් යමු වෙනවා දිනු මැදීමට. හොඳයි, එහෙමනම් අපි දැන් බලමු NLB ජයෙන් ඔබට ජය ලැබෙන්නේ කොහොමද කියලා.

0: 179 එක රුපියල් 50000 ජයග්‍රහකින් 4560 දෙනෙක් බිහි කරලා තිනවා. බොහොම ස්තුතියි. එහෙමනම් දැන් කියන්නම් අද වාසනාවේ තොරතුරු.
1: Winning English letters email number 1057.
0: අද NLB ජයලතරයෙන් රුපියල් 105 ජයග්‍රහකින් දෙදෙනෙක් අපි බිහි කරනවා. තොරතුරුපත් අලවි කරනවා. LP ලියන පතිරණ රන්න සහ RMC නිශාංක දඹුල්ල. ඒ වගේමයි රුපියල් 50000 ජයග්‍රහකින් 37 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ සමස්ත වාසනාවන්තයින් 74865 දෙනෙකු අතරේ රුපියල් 69,70,000 මුදලක් අපි බෙදා දුන්නා. ඔව් තවත් තැගි වැඩිවුඩු නියත ධනයෝග හඳහනින් අදත් ඔබ වාසනාවන්තය කරන්න අපි සූදානම් 1505 වෙනි වතාවට. ඔබේ අතේ තියෙන හඳහන ලොතරැයියත් එක්ක අද දවසේ ගැලපෙන්න ඕන ලග්න සංකේතයයි මේ අපි තෝරගන්නේ. අද ජයග්‍රාහී ලග්න සංකේතය මීන. එහෙනම් මීනඟට අපි තෝරගන්නවා ඔබට වාසනාව උදා කරන ජයග්‍රාහී අංක 4. මුල්ම ජයග්‍රාහී අංකය අංක 17. මීළඟ ජයග්‍රාහී අංකය අංක 46. මීළඟට වාසනාව උදා කරනවා අංක 12. හඳහනේ අද අවසන් ජයග්‍රහී අංකය අංක 18.
1: නාන්ගාමදුම් හෘදීමාන වෙච්චිලක්කම් 18.
0: ක්‍රීඩා අරමුදල හා සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාපද්ද අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන් ලොතරැයියෙන් 2026 වසරේ මේ වන විට සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් එක්ක රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභීන් 94 දෙනෙක් අපි බිහි කරලා තිනවා. බොහොම ස්තුතියි. දැන් කියන්නම් අද හඳහනේ වාසනාව ගැන.
1: Winning zodiac signs is Pisces, winning numbers are 17, 46, 12 and 18.
0: අද හඳහනෙන් රුපියල් 110ක ප්‍රථම ත්‍යාගලාභී කපි බිහි කරනවා වාසනාවන්ත උතරයිපත අලවි කරනවා පන්නිපිටිය ES ප්‍රියංගිකා. ඒ අනුව අද දවසේ හඳහනේ සමස්ත වාසනාවන්තීන් 137,811 දෙනෙකු අතරේ රුපියල් 92,35,600 මුදලක් අපි බෙදා දුන්නා. හෙට හඳහනෙන් ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑගේ වටිනාකම රුපියල් 35,111,134. ගොවි දෑත් ශක්තිමත් කරන ගමන් ඔබේ දෑතට වාසනාව උදා කරන සත් දිනම ජයනියත ගොවිසෙත මේ ආරම්භ කරන්නේ 4438 වෙනි දිනුමැදිමේ වාරය. එහෙමනම් අපි දැන් තෝරගන්නවා වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයක් අංක 4. මුලින්ම අපි තෝරගන්නේ ගොවිසෙතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂර. අද ඔබට වාසනාව ගෙනවා Y ඉංග්‍රීසි අක්ෂරය. 120 ප්‍රථම තෑගි රුපියල් 250,000 තෑගි ඇතුළු සෙස්සු තෑගි ඔබට හිමි කර දෙන ජයග්‍රහී අංක 4යි දැන් අපි තෝරගන්නේ. මුල්ම ජයග්‍රහී අංකය අංක 24. මීළඟ ජයග්‍රහී අංකය අංක 77. මීළඟට වාසනාව ගේනවා අංක 37. ගොවිසිතේ අවසන් ජයග්‍රහී අංකය අංක 50. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාපද්ද අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසිතලතරයෙන් මේ අවුරුද්දේ මේ වන විට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් එක්ක රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 41 දෙනෙක් අපි බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. දැන් බලමු අද මේ ලයිස්තු අලුත් වෙන්නේ කොහොමද කියලා.
1: Winning English letters Y, winning numbers are 24, 77, 37 and 50.
0: අද රුපියල් 120ක ප්‍රථම ත්‍යාගලාභියෙක් ගොවිසෙතෙන් අපි බිහි කරනවා වාසනාවන්ත උතරයිපත අලවි කරනවා පිටකොටුවේ අජිත් අල්හකෝන්. ඒත් එක්කම රුපියල් 250,000 වාසනාවන්තයින් 3 දෙනෙකුත් බිහි වෙනවා. උතරයිපත් අලවි කරනවා අජන්තා කුමාරි අහංගම, DMR දිසානායක වියලුව, කේ ප්‍රතාස් චාවකච්චේරිය. ඒ අනුව දවසේ ගොවිසෙතේ සමස්ත වාසනාවන්තයින් 122,905 දෙනෙකු අතරේ රුපියල් 1,127,320 මුදලක් අපි බෙදා දුන්නා. ඔව් හෙට දවසේ අනිවාර්යෙන් ගොවිසෙතෙන් ඔබට දිනා ගන්න පුළුවන් ත්‍යාගයේ වටිනාකම රුපියල් 6,33,86,042,460. පුරුදු විදියටම අදත් මතක් කරනවා සුබ දවසක් අලුත් වුණු පහසු වුණු ත්‍යාග රටාව ගැන. සුබ ලග්නයත් එක්ක ජයග්‍රහී අංක 3 ගලපා ගැනීමෙන් ඔබට පුළුවන් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් දිනා ගන්න. ඒත් එක්කම ජයග්‍රහී අංක 3ට රුපියල් 50,000 තෑගි එක්ක ප්‍රවර්තන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 තෑගිත් සෙසු තෑගිත් ඔබට දැන් සුබ දවසක් තුළින් දිනා ගන්න පුළුවන්. එහෙමනම් දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක්. 312 වෙනි දිනුමැදිම ආරම්භ කරන්න අපිට අවසරයි. සුබ දවසක් සුබ ලග්න සංකේතයයි මේ අපි තෝරගන්නේ. අද ඔබට වාසනාව ගෙන සුබ ලග්නය ධනු. මීළඟට ජයග්‍රහී සුබ අංක 3යි අපි තෝරගන්නේ. මුලින්ම අංක 38. මීළඟට අංක 53. මීළඟ ජයග්‍රහී අංකය අංක 51. රුපියල් 25,000 තෑගි ඔබට දිනා දෙන ප්‍රවර්ධන ත්‍යාග අංකයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ප්‍රවර්ධන ත්‍යාග අංකය 5023. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 180

0: දිනක් බී කළ තියෙනවා. බොහොම ස්තුතියි. බලමු අද දවසේ වාසනාව ගැන.
1: Winning zodiac sign is Sagittarius. Winning numbers are 38, 53 and 51.
0: අද සුබ දවසක් තුලින් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ රුපියල් ලක්ෂ 5 ජයග්‍රාහකින් 3 දෙනෙක් බිහි වෙනවා. ලතරයිපත් අලවි කරනවා. ප්‍රේමදාස ජයසිංහ අම්පාර, ලලිත් අලුත්ගේ බිබිල, EMT ගයන් පුෂ්පක හාලි ඇල. ඒ වගේමයි රුපියල් 50,000 ජයග්‍රාහකින් 6 දෙනෙකුත් අපි බිහි කරනවා. ප්‍රවර්තන ත්‍යාගාංකයේ ගල්පා ගැනීමෙන් රුපියල් 25,000 ජයග්‍රාහකින් 41 බිහි කරනවා. ඒ අනුව අද සුබ දවසක් තුළින් වාසනාවන්තයින් 109,618 දෙනෙකු අතරේ රුපියල් 1,520,360 මුදලක් අපි බෙදා දුන්නා. ඔබේ ජීවිතය දිනවන්න තවත් ලොතරැයි වර්ග 4කින් දැන් සූදානමින් ඉන්නවා අචල සමගි ඩේමියන්.
1: මීළඟට මෙගා පවර්.
2: කවදත් ලොතර ඉතිහාසෙ වෙනස් කළේ NLB. ඔබට මතකයි රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23 කාතේ දවන්ත සුපිරිතයගේ දෙකක් දුන් එකම ලොතරැයි NLB මෙගා පවර්. ඔන්න අපි සෝදානම් මේ වාර්තා යලිත් අලුත් කරන්න. ඔබ සෝදානම් වෙන්නේ රුපියල් කෝටි 26කට වඩා වැඩි මෙගා සුපිරිතයගේ දිනාගන්න. කවුරු දිනාගන්න කැමති දවන්ත සුපිරිතයගේ තුනක් තියෙන ඔබට දිනාගන්න. ඒ අතුරෙන් ග්‍රෑන්ඩ් සුපිරිතයගේ ලෙස ඔබට පුළුවන් ඔබ වැය කළ පුංචි රුපියල් 40ට මේ දකින සුපිරි මෝටර් රථය ඔබේ කරගන්න. වසනාවන්ත 2544 වන වතාවටයි ඔබේ හීන සැබෑ කරන්න අපි සූදානම් වෙන්නේ මෙගා පවර් දිනුම් වාරයේ. ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. X ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට පාසනාව ගෙනාවේ. අපි දැන් තෝරන්නේ සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 20. රුපියල් 26 කෝටි 75 ලක්ෂයකට වඩා වැඩියෙන් තියෙනවා මෙගා සුපිරිතයාගේ අද ඉංග්‍රීසි අක්ෂරයේ සුපිරි අංකය සහ යන්ත්‍රය දැන් තෝරා දෙන ජයග්‍රහී අංක 4ම ගල්පගෙන මෙගා සුපිරිතයාගේ දිනා ගන්න පුළුවන්. අංක 33 පළමු ජයග්‍රහී අංකය. අංක 56 දෙවෙනි ඔබට වාසනාව ගෙනාවේ. අංක 66 තුන්වෙනි ජයග්‍රහී අංකය. මෙන්න අද තීරණාත්මක අවසාන අංකය. අංක 11 රට සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේකබ්බද අරමුදට ඍජුම දායක වන මෙගා පවලතරයෙන් අපි මේ වසරට සුප්‍රත්‍යාගලාභින් 3 දෙනෙක් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභින් 36 දෙනෙක් බිහි කරලා අවසන්. බලමු එහෙනම් අද වසනාව ගැන. බොහොම ස්තුතියි.
3: Today mega powers winning English letter is X. Super number is 20 and the winning numbers are 33, 56, 66 and number 11.
2: රුපියල් ලක්ෂ 2 බැගින් 5 දෙනෙක් දිනා ගත්තා. ලොතරැයිපත් අලෙවි කළා මේ අලෙවි නියෝජිතයින් P. අලවත්ත මොනරාගල, H.A.K. ඉශාන්ත සීදුව, ප්‍රසාද් ජයසිංහ නාත්තණ්ඩේ, ශිරාණි රේණුකා දෙහිමල්වත්ත සහ කළුතර දිස්ත්‍රික්කයෙන් වසනාවන්ත ලොතරැයිපතක් ඔබට අලෙවි වුණා. මෙගා පවර් අදිනුම් වලින් අපි වසනාවන්තයින් 123,541 දෙනෙක් අතර රුපියල් 80,21,320 මුදලක් බෙදා දුන්නා. නිසැකවම දින නැති දැවැන්ත සුපිරිතයගේ ඔබට ලබා දෙමින් ඔබේ විශ්වාසය අඛණ්ඩව තහවුරු කළ ලොතරැයි කතා දෙකක් නැහැ මෙගා පවර්. හෙට මෙගා සුපිරිතයාගේ ඔබේ රුපියල් 26,89,29,444ක්, හෙට පවර් සුපිරිතයාගේ රුපියල් කෝටියක්, හෙට ග්‍රෑන්ඩ් සුපිරිතයාගේ සුපිරි මෝටර් රථයක්. හිතවත්කම් මනින්න සාධක නැති වුණත් ඔබට තියෙන ආදරේ අපේ හිතේ මනින්න අපිට පුළුවන් ඔබට රුපියල් කෝටි ගණන මුදල් තෑගි ලබා දෙමින්. අද වැයකලි පුංචි රුපියල් 40යි නේද? රුපියල් කෝටි 12කට වඩා වැඩි සුපිරිතයාගයක් ඔබට දෙන්න අපි සූදානම්. ජාතික මහදන සම්පත් දානිදානය වසනවන්ත 2226 වන මේ දිනුම් වාරේ රුපියල් 12 කෝටි 28 ලක්ෂයකට වඩා වැඩි සුපිරිතයාගේ දිනා ගන්න මුලින්ම ඉංග්‍රීසි අක්ෂරේ ගලප ගන්න ඕනේ. අද ඉංග්‍රීසි අක්ෂරේ L. අපි දැන් තෝරන්නේ වසනවන්ත අංක 4. අංක 17 පළමු අංකය. අංක 47 දෙවෙනි ඔබට වාසනාව ගෙනාවේ. තුන්වන ජයග්‍රාහී අංකය අංක 40. වාසනාව තහවුරු කරන අවසාන ජයග්‍රාහී අංකය කුමක් වෙයිද? අංක 42. රට සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේකබ්බද අරමුදලට ඍජුම දායක වන ධන නිධානය ලොතරැයෙන් අපි මේ වසරට රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභින් 22 දෙනෙක්, දෙලක්ෂපතියන් 298 දෙනෙක් ඔබ අතරට එකතු කළා. බලමුනේ අද වසනාව ගැන. බොහොම ස්තුතියි.
3: Today ධන නිධානය winning English letter is L and the winning numbers are 17, 47, 40 and number 42.
2: රුපියල් ලක්ෂ 2 බැගින් 4 දෙනෙක් දිනා ගත්තා. ලොතරැයිපත් අලෙවි කළා මේ අලෙවි නියෝජිතයින් ජී සුනිල් බලස්මුල්ල, WH චන්ද්‍රපාල මහව, JM පුෂ්පකාන්ති නයිවල සහ නිරාෂා නිසංසලා කළුතර වසනවන්ත අදිනුම් වරින් අපි වසනවන්තයින් 95,117 දෙනෙක් අතර රුපියල් 59,74,960 මුදලක් බෙදා දුන්නා. කෙටි කාලයක් තුළ රුපියල් කෝටි 13ක රුපියල් කොටි 9ක රුපියල් කොටි 8ක දැවැන්ත සුපිරිතයාගේ ඔබට ලබා දුන් ලොතරැය ධන නිදානය හෙට සුපිරිතයාගේ රුපියල් 12 කෝටි 30 ලක්ෂ 73000 411යි 728ක්. ඩේමියන් ලොතරැයියක් ගැන කෙනෙක්ගේ හිතේ තියෙන දුරම හොඳම විශ්වාසය තමයි මහජන සම්පත. ලොතරැයි ලොව රජකිරුල මහජන සම්පත කියන්නේ ඒකනේ. 6196 වන වතාවටත් ඔබව දිනවන්න අපි සෝදානවා. මහජන සම්පත ඔබේ වාසනා වෙනුවෙන් එහෙනම් අපි යනවා දිනුමැදීමට. ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රාහි අංක 6 අපි තෝරන්නේ. රුපියල් කෝටි 2කට වඩා වැඩි සුපිරිතයාගේ දිනා ගන්න පුළුවන් මහජන සම්පත. අද ඉංග්‍රීසි අක්ෂරයේ කිව් ජයග්‍රහී අංක 0.9615. රට සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදුට ඍජුම දායක වන මහජන සම්පතවල තරයෙන් අපි මේ වසරට සුපිරිතයාග ලැබින් 8 දෙනෙක්. රුපියල් ලක්ෂ 25 ප්‍රථම ත්‍යාග ලැබින් 152 දෙනෙක්. ලක්ෂපතියන් 2728 දෙනෙක් බිහි කළා. බොහොම ස්තුතියි. දැන් කියන්නේ මහජන සම්පත ඔබේ වාසනාව ගැන.
3: Today, Mahajana Sampata's winning English letter is Q and the winning numbers are 096150.
2: Rupaya laksha 25 ka prathama tyagayak oba dinagatte vasana wadala tarayapata obata alivikale niyagama aliviniyojita eke dharma siri jayanka 5k mulasita agatat agasita mulatat nivaridiva galapagena rupaya lakshe bagin 23 denek dinagatta elatarayapata alivikala me aliviniyojitein RMP Mahindaratna Mathale UHA Vaidyaratna Mathara HGU Pushpakumara Walasmulla Nimal Kumara Kolambapura Hala HDSS Kumari Vellabaya, Dinesha Dirukshi Nugagalaya, PSL Ram Vikram Pinnaduwa, Jayanti Virakon Sandarawala, Sisira Jayakodi Madampe, Jude Nishantha Vijay Katputa, IPW Ilangaratna Ganegoda, PH Chandrapala Balangoda, Ruan Sisirakanta Ambilipitiya, P. Vijendran Parathipuram, TF Dane Kotikavatta, Nandana Vikramasingha Mollipothana, Rajita Prasad Oshil, HM Jeda Soisa Vauniyawa, Padmasiri Peeris Marawila, Ernest Anthony Veliveriya, Neel Jayasingha Kaga වසන්ත චතුරානි ගලපිට මඩ සහ FH නිමල් මැල් සිරිපුර වසරවන්තීන් අද රට පුරාම 259,924 දෙනෙක් අතර රුපියල් 2,13,27,680 මුදලක් මහජන සම්පත 6196 වන දිනුම් වාරයෙන් බෙදා දුන්නා අපි. එහෙනම් අමතක නොකර හෙටත් මිලදී ගන්න මහජන සම්පතක් මෙන්න සුපිරිත්‍යාගය 2,853,348ක්. අද විදමට අද මුදල් තෑගේ ඔබට දිනා ගන්න පුළුවන් අද සම්පත ඔබට අද වසනව ගෙනව දිනුම් වාරය 771 මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරයේ සහ අවසාන අංක 4 ගලපගෙනයි අද සම්පතින් මුදල් තෑගේ ඔබ අදත් දිනා ගන්නේ. ඒ අනුව අද ඉංග්‍රීසි අක්ෂරයේ Q ජයග්‍රාහී අංක 615. අද සම්පත draw 771. Today's English letter is Q and the winning numbers are 6150. අද රුපියල් 250,000 බැගින් වසනවන්තින් දෙදෙනෙක් දිනාගත්තා. එළතරේපත් අලිවි කළා. මේ අලිවි නියෝජිතයින් නාලක පීරිස් ගම්පොල සරත් කුමාර නිකවැරටිය. අද සම්පතින් රුපියල් 50,000 බැගින් අද වසනවන්තින් 48 දෙනෙක් දිනාගත්තා. සමස්ත වසනවන්තීන් අතර අපි අද රුපියල් 1,14,75,840ක මුදලක් බෙදා දුන්නා. රටටත් ඔබටත් වාසනාව ගෙනෙන එනෙල්බි ජාතික ජයවරණය අද වසනවන්තීන් 9,49,265 දෙනෙක් අතර රුපියල් 8,36,53,080ක මුදලක් බෙදා දුන්නා. අපි එහෙනම් අදට සමුගන්නවා. අද වගේමයි හෙටත්. ජීවිතේ සිහිනයට
3: වාසනාවේ ආශිර්වාදය.
2: එනෙල්බි.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

සබාදහමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

ඉමට සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරා නොවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මෙය මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහකිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

ඇයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමු වී පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතෙන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

0: गजक सूत्र देश नाव देश ज्ञानन वहंसी गंपुल मीथलाव कुहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद घने कुमरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිතන. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද

ආවේ. ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේ.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලෝ පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

සුන්නතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ති

දෙදෙනාටම ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන්ම වේවා. අද වන විට අප රටත් මුළු ලෝකයක් වෙලා පැතිරෙන රෝබියෙන් සියල් සත මුදවා ගනුවස් උතුම් බුද්ධ රත්නේත් ධම්ම රත්නේත් සංඝ රත්නේත් යන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සපත කිරීම ලක්හඬ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවයි මේ. මේ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලයෙන් සියලු රෝගී දුර්වි සියල් සත වෙත යහපතම වේවා. මේ විශ්ව අදිෂ්ඨාන ආශිර්වාද පූජාවේ ඵලය සියල් සත වෙත විහිදේවා, පැතිරේවා. ත්‍රිවිධ රත්නේ ආශිර්වාද ඵලයෙන් සියල් සත සුවපත්ම වේවා.

ලක්හඳ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලයෙන් සියලු රෝගය දුර්වී සියල් සතවිට යහපතම වේවා, නිරෝගී සුවය වේවා. ඒ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සතවිටම විහිදේවා, පැතිරේවා. සියලු දෙනා නිදුක් වේවා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතුයන් වෙතද විකාශය වේ. පිරිති ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවතී

ආදීන් අතර අගතන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර